0: තැවුල් මැවූ ඉන්ද්‍රජාලයයි.
1: දැන් වෙලා උදැස්සන 5:31යි.

0: තියාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා මේ වෙලාවේ අපි එක්ක සම්බන්ධ වෙලා. Good morning. Good morning. තාම නිදිද? හරි. පුතාට ප්‍රශ්න හතරක් අපි දෙනවා. හරි උත්තර හතර තප්පර පහක කාලයක් එක ප්‍රශ්නයක් වෙනුවෙන් ලබා දෙනවා. මේ කාලය ඇතුළත හරියට උත්තරේ තෝරගත්තොත් ඔන්න රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්.
1: බුද්ධිම යසස් තමයි මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. බුද්ධිම තව ටිකක් සද්දට අපි උත්තර දෙන්න ඕන හොඳද?
0: ඉස්කෝලේ 10 පන්තියේ තමයි ඉගෙන ගන්නේ. ඉතින් අපි ලෑස්ති වැඩේට. බුද්ධිම ලෑස්තිද?
1: හරි මේ තමයි බුද්ධිම ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: පුරවැසි අධ්‍යාපන විෂයෙන් තමයි පළවෙනි ප්‍රශ්නය අපි නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. රටක දේශපාලන බලය එක් පක්ෂයක් විසින් පාලනය කරන ක්‍රමය ඒකපක්ෂ ක්‍රමයයි. මේ පක්ෂ ක්‍රමයේදී විරුද්ධ පක්ෂ දක්නට නොලැබේ. අපි අහන්නේ මේ අතරින් ඒකපක්ෂ ක්‍රමයක් ඇති රටක් වන්නේ 1 චීනය 2 ඕස්ට්‍රේලියාව.
1: බුද්ධිම පළවෙනි ප්‍රශ්නයට හරි උත්තරේ තෝරලා තියෙනවා. චීනය තමයි උත්තරේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ ඉතිහාසයේ විශේෂයෙන්. බුද්ධිම, සිංහල හමුදාව සහ පෘතුගීසීන් අතර පැවති තීරණාත්මක සටනකි රන්දෙනිවල සටන. 1630 අගෝස්තු 25 රන්දෙනිවල වෙල්ලෑයේ මේ සටන සිදු විය. මෙන්න ප්‍රශ්නය. රන්දෙනිවල සටන මෙහෙවූ ඉංග්‍රීසි කපිතාන්වරයා වන්නේ කවුද? 1. කොන්ස්තන්තිනුද සා, 2. පේරෝ ලෝපේද සූසා.
1: හරි උත්තරේ තෝරලා දෙදිබ පොකට් මනී ගානවා දෙගුණයක් කරගෙන රුපියල් 500ක් දිනාගෙන තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යාව පාඩමින් තමයි අපි තුන්වෙනි ප්‍රශ්නේ නිර්මාණය කරන්නේ. උභය ජීවීන් යනු ජලයේත් ගොඩබිමෙත් ජීවත් විය හැකි සතුන්ය. ඔවුන්ගේ ජීවන චක්‍රයේ කොටසක් ජලයේත් අනෙක් කොටස ගොඩබිමෙත් ගත කරයි. මෙන්න ප්‍රශ්නය. මේ සතුන් අතරින් උභය ජීවියෙකු වන්නේ කවුද? 1. සලමන්දරා, 2. දියකාවා. එකද දෙකද?
2: ඒක.
1: බුද්ධිම ප්‍රශ්න තුනකට ඔයා උත්තර තෝරලා තියෙනවා. මේ වෙනකොට රුපියල් 1000ක් ඔයාගේ අතේ පොකට් මනී තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් ඔයාට ඔය 1000 පස්කුණයක් කරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට යමුද?
0: ගෝකන්න වරාය ශ්‍රී ලංකාවේ දේශපාලනය හා සමාජ ආර්ථිකය සඳහා විශාල බලපෑමක් කළ වරායකි. මේ වරාය ලොව ඇති ප්‍රධානතම ස්වභාවික වරායන්ගෙන් එකකි. මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගෝකන්න වරාය ලෙස හැඳින්වූයේ වර්තමානයේ කුමන වරායද? 1. ත්‍රිකුණාමලය වරාය, 2. හම්බන්තොට වරාය. එකද දෙකද? පැහැදිලි මදි.
1: ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා මේ වෙනකොට බුද්ධිම රුපියල් 5000ක් පොකට් මනී දිනාගෙන තියෙනවා.
0: හැබැයි බුද්ධිම ඊට වඩා ටිකක් හයියෙන් සද්දෙන් කතා කරන්න ඕනේ. තන්ස් කියන දේවල් අපිට ඇහෙන්නේ වැරදි විදිහට වෙන්නත් පුළුවන්. ඉතින් මොකද හිතෙන් ඉස්කෝල ගිහලා යාළුවන්ටත් පොකට් මනි ගැන කියමු නේද?
2: හා හා.
0: බුද්ධිම කොහොමත් කෙටි උත්තර දෙන්න කැමති කෙනෙක් තමයි. අයත් ඉන්නවනේ නේද? ඉතින් ඔන්න ඔබටත් පුළුවන් පොකට් මනි එක්ක සම්බන්ධ වෙන්න. කොහොමද මාෂි රෙජිස්ටර් වෙන්න ඕනේ?
1: කරන්න තියෙන්නේ නම ගම විස්තර ටික එවන්න 0714 151 151 අපේ WhatsApp නම් එකට.
0: එවගේම මේ දවස්වල ඔන්න සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලෙකට තමන්ගේ ධනය ගිල්ලා ස්ථාවර තැන්පතුවක තැන්පත් කළොත් එහෙම 15%ක පොලියක් දෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට

0: වෙන්න පුළුවන්. එතකොට අනාගතයේදී තමන්ගේ ගෙයක් දොරක් හදාගන්න දෙයකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊතර අලුත් වැඩියා කරගන්න දෙයක් තව ටික කාලෙකින් බදු එහෙම හේවුනහම වාහනයක් ගෙන්න ගන්න වගේ දෙයකට වෙන්න පුළුවන්. ඔය වගේ අපිට සල්ලි තිබුණොත් කරන්න වැඩ ඕන තරම් තියෙනවා. වැඩේ තියෙන්නේ සල්ලි ඉතුරු කරගන්න ඕනේ. ආයෝජනය තමයි ඒකට දෙන හොඳම ක්‍රමය. ඉතින් එන්න සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට උදව් කරනවා. 13:19 කතා කරලා මගේ අතේ මෙච්චර මුදලක් තියෙන අවුරුදු පහක් තිබ්බොත් කොච්චර මුදලක් කරලා ගන්න පුළුවන්ද කියලා විස්තර දැනගන්න පුළුවන්. කතා කරන 13:19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයට ශක්තිමත් මූල්‍ය පදනමක් ඔබට එයාලා නිර්මාණය කරලා දෙන.
1: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
2: සියත පොකට් මනි. අනුග්‍රහය.
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අද ගැස්මට සියත
1: මක්කලෝ, ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
2: දවල්ට ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
2: සෙනසුරාදා උදේ 8ට
4: මල්ලි කොහොමද මල්ලි?
5: ඔහේ ඉන්නෝයි.
4: එහෙම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් ඉවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
5: සේරමත් අපි ඔය පාරවල් වල යද්දී බීපු එකෙක් හම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ. ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
3: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
8: මන්නම් හිතන්නේ නැහැ.
3: දකින හින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
3: 98.2 98.3

0: Money.
1: වටිනාකමෙන් වැඩි දේවල් වලට අපි පාවිච්චි කරන වචනයක්නේ අනගි කියලා කියන්නේ. එහෙම වටිනාකමෙන් වැඩි කෙනෙක් ඉන්නා මේ වෙලාවේ අපිත් එක්ක කතා කරන්න බලාගෙන. Good morning අනගි.
2: Good morning.
1: ඉතින් ඔයත් හුඟක් වටින කෙනෙක් කියලා අපි දන්නවා. ඊතරට වගේ මේ ඉස්කෝලේටත් නේද අපි හැමෝම මේ සමාජයට වටින මිනිස්සුනේ. ඒකනේ අපි ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙනගෙන රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් වෙන්නේ නේද? පුතාගේ ඉස්කෝලේ කොහෙද?
2: අමරගෙදර කනිෂ්ඨ විද්‍යාලය.
1: හරි. එතකොට ජීවත් වෙන්නේ මොන පළාතේද?
2: බස්නාහිර
1: පළාතේ. රයිට්. අපි ලෑස්ටි ඔන්න පොකට් මනි ප්‍රශ්න හතරක් දෙන්න තප්පර පහක කාලයක් අපි ඔයාට දෙනවා. ඒ වෙලාව පාවිච්චි කරලා හොඳට ප්‍රශ්න අහන් ඉඳලා උත්තරේ තෝරගන්න ඕනේ.
3: ලෑස්ටි නේද නැගි?
1: ලෑස්ටි. හරි. ප්‍රශ්නෙට රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ උත්තර දෙන හරි ප්‍රශ්න හැම එකකටම ඔයාට ඒ පොකට් මනි මුදල දෙගුණ වෙනවා.
3: ලෑස්ටි. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: මෙන්නනගේ පළවෙනි ප්‍රශ්නය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. අපි අහන්නේ කමක් භාෂාව සාම්ප්‍රදායික ගොවි සංස්කෘතියට අයත් විශේෂ ව්‍යවහාර භාෂාවක් ලෙස සැලකේ. කුඹුරු වැඩ, ගොයම් පෑගීම, වීමැනීම වැනි ගොවිතැන් කටයුතු වලදී භාවිතා වෙන විශේෂ වචන සහ යෙදුම් කමත් භාෂාවට අයත් වේ. මෙන්න ප්‍රශ්නය. කමත් භාෂාවෙන් මුත්තෙට්ටුව ලෙස හඳුන්වන්නේ කුමක්ද? 1. කමත් ආහාරය. 2. උදේ ආහාරය.
3: අනගේ පළවෙනි ප්‍රශ්නයට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා. එතකොට කමත් භාෂාවෙන් උදේ ආහාරයට කියන්නේ හේල් අඩුක්කුව කියලා. හරි, අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසය විශ්වෙන් තමයි දෙවන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ අනගේ. අතීතයේ සිටම ශ්‍රී ලංකාව තුළ රෙදි පිළි නිෂ්පාදනය සිදුවිය. එය දේශීය අනන්‍යතාවය රැකගත් පරිසරහිතකාමී කර්මාන්තයකි. මෙන්න ප්‍රශ්නය. අතීතයේදී රෙදිපිලි නිෂ්පාදනය කළ හැකි ශිල්පීන් හැඳින්වීමට භාවිතා කළේ කුමන නමද? 1. ස්වර්ණකාර. 2. පෙහෙකාර.
2: 2.
3: රුපියල් 500ක් මේ වෙනකොට පොකට් මනි අතේ තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ දුන්නත් 500,000ක් වෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යා විෂයෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නය සැකසෙන්නේ අනගි. අපි අහන්නේ ප්‍රධාන වශයෙන් දර්පණ වර්ග තුනක් පවතී. ඒ තල දර්පණ, උත්තර දර්පණ හා අවතල දර්පණයි. මෙන්න ප්‍රශ්නය. දන්ත රෝගීන්ගේ දත් නිරීක්ෂණය සඳහා යොදා ගන්නා දර්පණ වර්ගය කුමක්ද? 1. උත්තර දර්පණ. 2. අවතල දර්පණ. එකද දෙකද අපිට අන්තිම මොහොත උත්තරය ඇහිච්ච නිසා හරියට පැහැදිලි වුණේ නැහැ. පුතා තෝරපු උත්තරේ එකද දෙකද?
2: දෙක.
3: ප්‍රශ්න තුනකට උත්තර තෝරලා තියෙන අනගි මේ වෙද්දි පොකට් මනි රුපියල් 1000ක් ඔයා අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට ගියොත් 1000 5000ක් කරගන්න පුළුවන්. යමුද බෝනස් ප්‍රශ්නට?
2: යා.
1: ඔලිම්පික් ධජය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රීඩා සංකේතයක්. එය 1914 පියරේද කූබ විසින් නිර්මාණය කරන ලදී. අපි අහන්නේ ඔලිම්පික් කොඩියේ වලලු වලින් නිරූපණය වන මහද්වීප ගණන කීයද? 1. 6. 2. 5.
2: 2.
3: අද දවසේ පොකට් මනි රුපියල් 5000ම දිනපු දෙවන ජයග්‍රහිකාව තමයි මේ අනගි. රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
1: නියමයි අනගි. දැන් මේ වෙලාවේ ඔයත් එක්ක ගෙදර කවුද අහගෙන හිටියේ පොකට් මනි දිනන විදිහ?
2: අම්මා.
1: අම්මා උදව් කළා නේද? අම්මගෙනුත් උදව් ගත්තට කමක් නැහැ. එහෙම තමයි එකතු වෙලානේ දිනන්න ඕනේ නේද? ටීම් වර්ක් එකක් තමයි හැම වෙලාවෙම කරන්නේ. ඉතින් අම්මලාට පුතාලාට දුවලාට මේ හැමෝටම පොකට් මනි දිනන්න පුළුවන්. කොහොමද රෙජිස්ටර් වෙන්නේ මාෂි?
3: නම්බර් එක මම මතක් කරන්නම්. 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. මේ නම්බර් එකට එවන්න ඕන නමගම විස්තර ටික විතරයි. අපි ඊට පස්සේ ලෑස්තිලා ඉන්න හිට දවසේ පොකට් මනි දෙන්න.
1: ඔන්න පොකට් මනි දිනා ගන්න බලාපොරොත්තු වෙන ගොඩාක් අය මේ වෙලාවේ අහන් ඉන්නවානේ. දැම්ම මෙසේජ් එකක් දාන්න. ඉක්මන් වුණොත් ඔන්න හිට දවසේ ජයග්‍රහකයන් 4 දෙනා ඇතුළට එකතු වෙන්න පුළුවන් කමක් තියෙනවා. වෙලාව මතක් කරන්නම්. දැන් වෙලාව උදෑසන 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මහවැලි සහ කැලණි ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානම තවදුරටත් දිස්ත්‍රික්ක 4කට නායාම් අනතුරු ඇඟවීම පීඩාවටපත් ජනතාව කඩිනමින් මුදා ගන්නැයි නිලධාරීන්ට උපදෙස් නුවරඑළිය සහ මහනුවර පාසල්වලට අද නිවාඩු ද්‍රවිඩ පක්ෂ ජනපති හා සජිත් හමුවේ
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න 98.2 98.4

0: Siyata Pocket Money.
1: හය විනාඩි පහයි මාංශි දැන් වෙලාව. දැන් පුට්ටු දෙන්නේ කොන්න ජයග්‍රහණය කරලා තියෙන්නේ. තවත් කෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා මේ වෙලාවේ තමන්ට ලැබෙන අභියෝගේ භාර අරගෙන අද දවසේ කොහොම හරි ජයග්‍රහණය කරනවා කියන බලාපොරොත්තු තියාගෙන නේද? ගුඩ් මෝර්නින් පුතා. ඔයාගේ නම කියන්නකෝ බලන්න. ශනුක තෙහස් දිසානායක. ශනුක තෙහස් කොහෙද ඉගෙන ගන්න පාසල? කොළඹ රාජකීය විද්‍යාලයේ 7 වසරේ තමයි පුතා ඉගෙන ගන්නේ. දැන් ඔන්න ප්‍රශ්න තියෙනවා කීයක්ද?
2: 4ක් තියෙනවා.
1: තප්පර කීයක් තියෙනවා?
2: තප්පර 5යි තියෙන්නේ.
1: හරියට අහගෙන ඉඳලා ප්‍රශ්න 4ට හරි උත්තර දුන්නොත් ශනුක ඔයාට රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න පුළුවන්. ලෑස්තිද අභියෝගේ බාර ගන්න?
2: හරි, මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: හොඳයි, ඔන්න ප්‍රශ්න ටිකට ලෑස්ති වෙලා ඉන්නේ. අපි පළවෙනි ප්‍රශ්නයේ ඉතිහාසය විශේෂයෙන් තමයි අහන්නේ. ක්‍රිස්තු වර්ෂ 658 සිට 798 දක්වා කාලය තුළ ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශය පාලනය කරන ලදී. කෝපි, ගම්මිරිස් සහ කරඳබුංගු වැනි වතු වගාවන් ඔවුන් මෙරට තුළ ප්‍රචලිත කිරීමට කටයුතු කළහ. අපි අහන්නේ ලන්දේසි ජාතිකයන්ගේ මව් රට මොකක්ද? 1. ඕලන්දය, 2. පෘතුගාලය.
2: ශනුක හරි උත්තරේ තේරුවා. රුපියල් 250ක් ඔන්න දිනා ගන්නවා ශනුක. විද්‍යා විෂයෙන් තමයි ඊළඟ ප්‍රශ්නේ හම්බ වෙන්නේ. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග අතරින් එකකි රබර්. ගස්වලින් කිරි කැපීම, අම්ල යොදා මිදීම, තුනී කිරීම, දුම් ගැසීම වැනි පියවර හරහා රබර් කිරි නිෂ්පාදනය සිදු වේ. මෙන්න ප්‍රශ්නය. රබර් කිරි මිදවීම සඳහා භාවිතා කරන අම්ලය මොකක්ද? 1. සල්ෆියුරික් අම්ලය, 2. ඇසිටික් අම්ලය.
2: ශනුක ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා රුපියල් 500ක් දිනාගෙන තියෙන්නේ. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ ශනුක. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ තමයි ශනුක මේ ප්‍රශ්නේ හැදෙන්නේ. ඔන්න නිවැරදි ඇවිදීමක් යනු ශරීරය ඍජුව තබාගෙන ඇවිදීමයි. එහිදී හිස ඉදිරියට තබා අත් ස්වභාවිකව සැලවෙමින් පාද නිසි ලෙස තැබිය යුතුයි. අපි අහන්නේ නිවැරදි ඇවිදීමකදී පොළොවේ මුලින්ම ස්පර්ශ වන කොටස මොකක්ද? 1. විලුඹ, 2. පාද කොට්ටා.
2: ශනුකත් ප්‍රශ්න තුනකට ඔන්න උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙද්දි පොකට් මනින් දිනලා තියෙන්නේ. ශනුක දැන් තමයි හොඳම අවස්ථාව. වට පුළුවන් මේ රුපියල් 1000 පස් ගුණයක් කරගන්න බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: මධ්‍යම ආසියාවේ පිහිටි ලෝකයේ උසම සහ විශාලම සානුව ටිබෙට් සානුවයි. මේ ලෝකයේ පියස්ස ලෙසද හැඳින්වේ. මෙන්න ප්‍රශ්නය. ටිබෙට් සානුව පිහිටා ඇති රට කුමක්ද? 1. ඇමරිකාව, 2. චීනය.
2: අද දවසේ අපේ තුන්වෙනි තරඟ කාර්යයත් ඔන්න රුපියල් 5000ම පොකට් මනි දිනා ගන්නවා.
1: දැන් ඉස්කෝලේ යන ලෑස්ති වෙලාද ශනුක පුතා ඉන්නේ මේ වෙලාවේ? යාළු කී දෙනෙක් විතර ඉන්නවද පන්තියේ? 45ම යාළුවෝ. හරි, එහෙනම් ඒ 45 දෙනාටම ඔන්න අද දවසේ උදේ පාන්දරම ලබාගත්ත ජයග්‍රහණය ගැන කියන්න ඕනේ. හරිද?
3: හරි.
1: හරි, එහෙනම් ජය වේවා.
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය
3: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සේතහගෙනන්න දැන් වෙලා උදැස්සන හයයි විනාඩි 13යි.
1: හද ගැස්මට සියත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ඇමති මණ්ඩලයට ඒ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
3: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
4: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
5: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
6: වදන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණය අවශ්‍යයි.
7: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ, නීතිය වෙනස් කරේ.
1: යට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
8: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දේම මිලට ගන්න.
9: අවංක මේ රට ගැන හැඟීමක් එමෙ ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
10: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
11: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
12: අයුබෝවන්, මම අනුදු ගුණසේකර, සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. ගුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
13: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
11: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
13: Title sponsor.
14: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady.
13: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා, හදවත් දිනු හිතවත්කම.
15: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
16: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
17: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
18: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
16: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
19: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව. Majestica Lanka Tiles.

0: කිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මොකෝ මේ තරහින්?
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
4: කළුතර හෝලිකෝස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
3: සම්මානී රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය.
4: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී
3: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
4: හෝලිකෝස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
3: මාධ්‍ය සහයෝගය සියත ටීවී සියත FM. ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
5: 98.2 98.4

0: The Pocket Money. Good morning, Minidu. අද දවසේ ඔන්න මිනිදු තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන හතරවෙනි වාසනාවන්තයා. දැන් පුතා කීයද ඉස්කෝලේ යන්නේ?
1: හතට.
0: ආහ් ඉස්කෝලේ කී වසරද ඉගෙන ගන්නේ?
1: 10 වසර.
0: හරි ඔන්න 10 වසරේ විෂය නිර්දේශයට ගැලපෙන ප්‍රශ්න හතරක් අපි තෝරගත්තා.
2: මිනිදු මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් අපි දෙනවා යාට සතියකට විතර හරියන පොකට් මනි. ලෑස්ති නේද? තප්පර 5 ඇතුළත ඔයා හරියට උත්තරේ තෝරන්න ඕන මිනිදු. හරි උත්තර අපි ඔයාලට උත්තර දෙකක් දෙන එතනින් ඔයාලට එක උත්තරයක් තෝරන්න පුළුවන්. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි පළවෙනි ප්‍රශ්නය හැදෙන්නේ. The Village in the Jungle 1913 ප්‍රකාශයට පත් කරන ලදී. මේ කෘතිය බැද්දේ ගම නමින් AP ගුණරත්න විසින් සිංහලට පරිවර්තනය කරන ලදී. මෙන්න ප්‍රශ්නය. Village in the Jungle නම් සුවිශේෂී නවකතාවේ කතුවරයා කවුද? 1. ගීද මෝපසං 2. ලෙනාඩ් වුල්ෆ්
1: 2.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනී දිනන ඔන්න මිනිදු අපි අම්ම දෙවෙනි ප්‍රශ්නයට.
0: මේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ ඉතිහාසයෙන්. මෙන්න ප්‍රශ්නය. ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය ආරම්භ කළේ පෘතුගීසීන්. පෘතුගීසීන්ගේ මව් රට පෘතුගාලයයි. අපි අහන්නේ පෘතුගීසීන් අතීතයේදී ශ්‍රී ලංකාව හැඳින්වීමට භාවිතා කළ නම කුමක්ද? 1. සිලෑන් 2. සෙයිලම්
2: හරි උත්තරය වෙන්න ඕනි සෙයිලම්. හරි අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යාවෂයෙන් තමයි තෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. මෙන්න ප්‍රශ්නය. පෘථිවිය වටේ ඇති ජීවයේ ආරක්ෂිත වායු වැස්ම වායු ගෝලයයි. ජීවයේ පැවැත්මට දේශගුණය පාලනය කරන්න වායු ගෝලයේ වැදගත්කම ඉතා අධිකයි. මෙන්න ප්‍රශ්නය. පෘථිවි වායු ගෝලයේ වැඩිපුරම ඇති වායුව කුමක්ද? 1. නයිට්‍රජන් 2. කාබන් ඩයොක්සයිඩ්
1: 2.
2: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ නයිට්‍රජන් තමයි උත්තරේ. හරි අතේ පොකට් මනි රුපියල් 250ක් තියෙනවා මිනිදු. ඔයා බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් ඔයාට පුළුවන් මේ රුපියල් 250 රුපියල් 1250ක් කරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
1: හරි යමු.
0: ඉන්දියාව දකුණු ආසියාවේ පිහිටි ප්‍රධාන රටකි. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතරින් වැඩිම ජනගහනයක් සහිත රටවන්නේ ඉන්දියාවයි. මෙන්න ප්‍රශ්නය. ඉන්දියාවේ අගනුවර කුමක්ද? 1. චෙන්නයි 2. නවදිල්ලි
2: මිනිදු ඔයා පළවෙනි ප්‍රශ්නට හරියට උත්තරේ දීලා රුපියල් 250ක් දිනා ගත්තා. දැන් බෝනස් ප්‍රශ්නට උත්තරේ දීලා රුපියල් 1250ක් පොකට් මනී දිනා ගන්නවා.
0: ඉතින් මිනිදු ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් පොකට් මනී කියමු. ආයෙ දවසක ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා රුපියල් 5000ක් වින් කරන්නත් එකතු වෙමු.
1: හරි.
0: හරි එහෙනම් ඉතින් නිවුස් අහන්න තව පොඩි වෙලාවයි නේ මාෂි තියෙන්නේ. පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. මේ දවස්වල සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනන්ස් එක ඔන්න ස්ථාවර තැන්පතුල පොලිය වැඩි කරලා තියෙන්නේ. ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම් 13:19ට කතා කරන්න, කතා කළ විස්තර දැනගන්න. දැන් අවුරුදු 5කට FD එකක් පටන් ගත්තොත් 15% පොලියක් දෙනවා. 11.84% වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනන්ස් 13:19 හොඳට මතක තියාගන්න. අදම කෝල් එකක් අරගන්න විස්තර කතා කරන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ආපදා හේතුවෙන් පුද්ගල මරණ හයක්. මහවැලි සහ කැලණි ගංගා ආශ්‍රිත ගංවතුර අවදහනම තවදුරටත්. පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසේ. නුවරඑළිය සහ මහනුවර පාසල්වලට අද නිවාඩු. ට්‍රම්ප්ගෙන් ඉරානයට අවසන් අවස්ථාවක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0.117 888 666.
1: හැටන් ගිනිකත්හේන පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි සිවුදෙනාගේම මෘත ශරීර සොයාගෙන තිබෙනවා. අධික වර්ෂාපතනයත් සමග ඇති වූ නායම් තත්වයක් හේතුවෙන් අනතුර සිදුවුණා. මියගොසැත්තේ කාන්තාවන් තුන්දෙනෙක් සහ 22 තරුණයෙක්. එක් කාන්තාවක් සහ මියගිය තරුණයා මාතලේ සිට පැමිණි ඥාතින් දෙදෙනෙකු බවයි පොලිසිය පැවසුවේ. වටවල ඥානානන්දගම මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති පාලමක් මතින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුද ගඟට වැටීමෙන් මිය ගියා. නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු මිය ගියේ පස්කන්දකට යටවීමෙන්. අඹගමුව ප්‍රදේශයේදී ජලපහරකට හසුව ගසාගෙන ගිය 45 පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර මහවැලි සහ කැලණි ගංගා ආශ්‍රිත ගංවතුර අවදහනම තවදුරටත් ක්‍රියාත්මකයි. මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හමුවේ උඩුනුවර උඩුපළාත යටිනුවර දොළුව කොත්මලේ පස්භාගේ ගඟ ඉහළ කෝරළය ගඟවට කෝරළය හාරිස්පත්තුව සහ පාතදුම්බර ප්‍රදේශාශ්‍රිතව ගංවතුර අවදහනම පවතින බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට තවදුරටත් වැඩි තීව්‍රතාවයකින් වර්ෂාව ලැබීම හේතුවෙන් දෙහිඔවිට රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රදේශලිකම් කොට්ටාසවලට ගංවතුර ඇතිවිය හැකි. ඊට අමතරව දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රදේශවලටද ගංවතුර අවදහනමක් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර පවතින ආපදා තත්ත්වය හමුවේ ඊයේ පස්වරුව වන විට පවුල් 49කට අයත් පුද්ගලයන් 158ක් පීඩාවට පත්ව තිබෙනවා. ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි සඳහන් කළේ පීඩාවට පත් පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි.
4: මහනුවර නුවරඑළිය කෑගල්ල මාතලේ මාතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන 9ක් පුරා පුද්ගලයන් 1881 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. විශේෂයෙන්ම නුවරඑළි කෑගල දිස්ත්‍රික්කවල තමයි මෙම ආරක්ෂිත ස්ථාන පවතින්නේ. මේ සඳහා සහන වැඩිපිරිවල් අඛණ්ඩව ක්‍රියාත්මකයි. අද නිවාස සහන 129ක් පැවතුණු ආපදා තත්ත්ව හේතුවෙන් වාර්තා වෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව 3 සහ තුරුදන් සංඛ්‍යාව 2 ලෙස වාර්තා වෙලා පවතිනවා.
1: නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලට ඇදහැලෙන වර්ෂාව හමුවේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ද හට ගැනුණා. හැටන්, වටවල, නුවරඑළිය, ගම්පොළ, නාවලපිටිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවුණා. එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරනු ලැබුවේ ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන්. පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 4කට නිකුත් කළ නායම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර එම දිස්ත්‍රික්ක අතරට අයත්. නායම් සහ පස්කඳු කඩාවැටීම් හේතුවෙන් මාර්ග කිහිපයක්ද අවහිර වී තිබෙනවා. මහනුවර කොළඹ මාර්ගය අවහිර වී ඇත්තේ කඩුගන්නාව ප්‍රදේශයෙන්. අවිස්සවෙල්ල, හැටන්, නුවරඑළිය මාර්ගය, නාවලපිටිය, ගිනිගත්හේන මාර්ගය, මාවනැල්ල, හෙම්මාතගම, ගම්පොළ මාර්ගයද අවහිර වූ මාර්ග අතරට අයත්. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම මාර්ග යථාතත්වයට පත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි. මේ අතර පවතින අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් සඳහා අද නිවාඩු ලබා දී තිබෙනවා. ඒ පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් පරිදි. පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති මෙම වැසි සහිත තත්වය අද දහවල් වන විට තරමක් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන සඳහන් කළේ පැසිෆික් සාගරය ආශ්‍රිතව මේ වන විට සුලිකුණාටුවක් වර්ධනය වෙමින් පවතින බැවින් ලබන 6 වෙනිදා සිට යළි වැසියති විය හැකි බවයි.
5: මේ කැලමිලි ස්වභාවය අද දවල් වෙනකොට තරමක් අපෙන් පහවයයි කියලා අපි බලාපොරොත්තු දවල් කාලයෙන් පස්සේ මේ පවතින වැස්සේ අඩු වීමක් අපි අපේක්ෂා කරනවා. කොහොම වුණත් මේ වන විට පැසිෆික් මුහුදේ ජපානයට පහලින් සුලිකුණ අටුවක් තියෙනවා, ටයිෆූන්යක් වර්ධනය වෙමින් පවතිනවා. අපි එම තත්ත්වය අපි බලාපොරොත්තු වෙන 6 වෙනිදා වගේ වෙනකොට නැවත සක්‍රිය වීමත් සමග 6 වෙනිදා වගේ පස්සෙත් අපි බලාපොරොත්තු වෙනවා අපි හරහා සුළං ධාරා වේගවත් වෙලා නැවතත් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට වැසි තරමක් ඇතිවේවි කියලා.
1: මේ අතර ගාල සිට හම්බන්තොට හරහා පොතවිල් දක්වා විරලට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය තවදුරටත් 60-70 අතර දක්වා ඉහළ යා හැකේ. එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවනු ඇති බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට කළ දැනුම් දීම තවදුරටත් බලාත්මකයි. පුත්තලමේ සිට කොළඹ හරහා ගාල දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද 50-60 km/h වැඩි විය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශය අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. අමාත්‍යංශය සියලු දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත්තේ පුද්ගලයන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව හේතුවෙන් විදෙස් ආයෝජන සඳහා බලපෑම් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එහි සභාපති රජීව් අමරසූරිය සඳහන් කළේ යෝජිත සංශෝධනයට රටවල් රසකින් විරෝධය පළ කර ඇති බවයි.
6: මිනිස්තුමන්ලා වෙන්න අපේ ප්‍රජාවේ කිසිම අඩුපාඩුවක් නැහැ. මං හිතන්නේ අධිකරණ ඇමතිතුමා ඒ කියපු දේ වැරදි. ඇඩ්වර්ටයිස් කරලා අනිවාර්යෙන් කට්ටි ඉන්නවා මිනිස්තුමන්ලා වෙන්න. ගිය සතියේ ප්‍රංශ නීතිඥ සම්මේලනය, ප්‍රංශ ඒ නීතිඥ සංගමය අනිවාර්යෙන් ප්‍රංශ ආණ්ඩුවෙන් සැලකීම් කළා තමයි මේක ඉදිරිපත් කරන්න ඇත්තේ කියලා මං හිතනවා. ඒ එහෙමත් ඒ නිවේදනයක් නිකුත් වෙලා තියෙනවා මේක විරුද්ධයි කියලා අපිට ප්‍රශ්න. ඒ වගේ වුණහම කවුද ඊළඟට මේ රටට ආයෝජනය කරන්නේ? පිට ආයෝජකින් එනකොට අඩුම ගානේ ස්වාධීන උසාවියක් තියෙනවනේ. ස්වාධීන උසාවියට පහරක් ලැබෙනකොට මං හිතන්නේ ආයෝජකයෝ මේ දෙපාර තුන් පාර හතර පාර කොහෙල බලයි ශ්‍රී ලංකාවට ආයෝජක. ඉතින් ඒ පැත්තෙන් බැලුවත් මේක හොඳ දෙයක් නෙවෙයි.
1: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීමට යෝජනා වී ඇත්තේ අවුරුදු 67 දක්වායි. අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කිරීමට යෝජනා වුණා. මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා වී ඇත්තේ අවුරුදු 63ක් දක්වායි. දිසාධිකරණවල සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62ක් දක්වා දීර්ඝ කිරීමට යෝජනා වුණා. නඩු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා පියවර රැසක් ගනිමින් සිටින බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ.
7: විශ්‍රාම වයස වැඩි කරලා විතරක්ම නඩු වේගවත් වෙන්නේ නැහැ. අපි දැන් අවශ්‍ය කාර්ය මණ්ඩල බදවා ගන්නවා. ඉතින් සමස්තයක් වශයෙන්ම ඉක්මනින් නඩු අහන්න ඉවර කරන්න කාර්යක්ෂම කරන්න ගත්ත ක්‍රියාවලියේ එක කොටසක් පමණයි මේ විශ්‍රාම වයස වැඩි කිරීම. එක්කෙනෙක් ඉලක්ක කරගෙන මේක කරා කියන එක අමූලික බොරු චෝදනාවක්.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්.
8: ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කරා එළවෙන බදාදා දින පාර්ලිමේන්තුවට ඇවිල්ලා සමස්ත මන්ත්‍රීවරුන්ට 225ටම මේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන වෙනස්කම් සංශෝධන පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කිරීම වැදගත් කියලා

0: ආදාමි කියලා. එනිසා මේකට සහයෝගය දෙනවා හෝ නැත්නම් මේකට අඩුම තරමේ යම් කිසි විදියකට වෙනත් විදියකට හරි මේක ගේනවා කියන්නේ අත්වශයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීට අත තියනවා කියන කාරණේ නිසා නලින් ජයස මහත්මයාත් ආසන නානකර මහත්මයාත් ගිහිල්ලා කියපු කාරණා සම්පූර්ණයෙන් බොරු කාරණා කිව්වේ. ඒකට කිසිම විසඳුමක් ඒගොල්ලෝ ගාව නැහැ.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අරමුණ පිළිබඳව ආණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත කියා සිටියේ.
2: ව්‍යස්ථානුව ජනාධිපතිතුමාට බලය තියෙන උපරිම අධිකරණ පත් කරන්න 2025 ඉඳලා අද වෙනකම් එක කරලා නැහැ. හැබැයි එක කරලා නැතුව ජනතාවට විකුණනවා මේ නඩු ගොන්න අඩු කරන්න තමයි මේ ඊනියා ව්‍යවස්ථා සංශෝධනය. උපරිම අධිකරණ විශ්කාරුන්ගේ මේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න කියන්නේ වැඩ කරන දින කාලය වැඩි කරන්න තව උත්සාහයක් දරනවා කියලා ජනතාවට බොරු කියනවා.
1: තවත් වෘත්තීය කණ්ඩායම්ද විශ්‍රාම වයස දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කර ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
3: මෙය ජනතා සුභසිද්ධිය සඳහා ගෙනෙන යෝජනාවක්, ජනතා වෙනුවෙන් ගෙනෙන යෝජනාවක්. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 ඉඳන් 63 දක්වා වැඩි කළා. ඒ වගේම අපේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩිලා තිබෙන අවුරුදු 78 දක්වා. ඒතර මේ සියලු දේවල් සලකා බැලුවහම වෘත්තීය වේදීන් අපේ මේ යාන්ත්‍රණය තුළ තබා ගන්න අවුරුදු 2, 3, 4 දක්වා වෙච්ච ඉල්ලීම් කීපයක් අනෙක් වෘත්තීය වේදීන්ගුණ තවතිනවා. ඒවත් රජයේ අවශ්‍යතාවයේ පරිදි ධීරදී සලකා බලයි.
1: වෙළඳ නෞකාවකින් පතිත වූ හිස් බහලුම් 15ක් තවදුරටත් මුහුදේ පාවෙමින් පවතින බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා. බහලුම් දෙකක් වෙරළට ගොඩගස ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මාලදිවයිනේ සිට කොළඹ වරාය දක්වා පැමිණි වෙළඳ නෞකාවක තිබූ බහලුම් 17ක් පසුගිය පළමුවෙනිදා කොළඹ වරායේ සිට නාවික සැතපුම් 17ක් දුරදී මුහුදට පතිත වුණා. ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම බහලුම් දකුණු මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබිය හැකි බවයි. බහලුම් හේතුවෙන් ධීවර යාත්‍රා අනතුරට පත්වීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත ඉල්ලීමක් කළා.
4: මේ හමු බහලුම් දෙකත් හමු වුණේ දකුණු ප්‍රදේශයට වන්නට. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දිනවල මේ ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින දියවැල් වල ස්වභාවය අනුව මේවා දකුණු ප්‍රදේශයේ කරා මුහුදේ පාවියාමේ වැඩි ඉඩකඩක් තියෙනවා. විශේෂයෙන්ම කොස්කොඩ, ගාල්ල, රත්ගම මාතර දකුණු ප්‍රදේශ ඔස්සේ මේවා ගමන් කිරීමේ වැඩි ඉඩකඩක් තියෙනවා.
1: න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීමට ඉරානයට අවසන් අවස්ථාවක් උදා වී ඇති බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු සඳහන් කළේ නව සාකච්ඡා දින කිහිපයකින් ආරම්භ කළ හැකි බවයි. පසුගිය සතියේදී දෙපාර්ශ්වය අතර අඛණ්ඩ ප්‍රහාර හුවමාරු වූ අතර එම ප්‍රහාර මේ වන විට නතර වී ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවයි. සාකච්ඡා සඳහා ඉරානයට අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් ප්‍රහාර තාවකාලිකව නතර කළ බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. එහෙත් ඇමරිකාව සමග කිසිදු සාකච්ඡාවක් සම්බන්ධයෙන් අවධානය යොමු වී නොමැති බව ඉරානය ඊයේ ප්‍රකාශ කළා. හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානිය සමග විධිමත් සාකච්ඡා පවත්වන බවයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රචී පැවසුවේ. මේ අතර ඇමරිකානු හමුදාව ප්‍රකාශ කළේ ඉරාන වරායවලට එරෙහිව තහනම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. මේ වන විට වාණිජ නෞකා 44ක් පමණ ආපසු හරවා යවා ඇති බවයි ඇමරිකානු හමුදාව ප්‍රකාශ කළේ. දෙපාර්ශ්වය අතර සාකච්ඡා යළි ආරම්භ කරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලද පහළ ගියා. බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 84ක් ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.55ක් ලෙස අද සටහන් වී තිබෙනවා. රුසියාවේ කාර්යබහුල වෙරළ තීරයකට යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය එල්ල වී ඇත්තේ දකුණු රුසියාවේ ආකීපෝ ඔසිපෝකෝ ගම්මානය ආශ්‍රිත වෙරළ තීරයකටයි. පවතින වියලි කලකුණ තත්ත්වය හමුවේ සංචාරකයන් සහ රුසියානු වැසියන් වැඩි වශයෙන් එම වෙරළ තීරය භාවිත කරනු ලබනවා. රුසියාව සඳහන් කළේ යුක්රේනය සිවිල් වැසියන් ඉලක්ක කරගෙන අඛණ්ඩව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි. රුසියාවේ ප්‍රධාන සමාගමක් වන වයිල්ඩ් බෙරි සමාගමේ ගබඩාවක් ඉලක්ක කරගෙනද ඊයේ යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනය මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර යුක්රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කී පසුගියදා සඳහන් කළේ රුසියාවේ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවයි. යලි සිරස්තල. ආපදා හේතුවෙන් පුද්ගල මරණ 6ක්. මහවැලි සහ කැලණි ගංගා ආශ්‍රිත ගංවතුර අවදානම තවදුරටත්.

0: පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසේ. නුවරඑළිය සහ මහනුවර පාසල්වලට අද නිවාඩෝ. ට්‍රම්ප්ගෙන් ඉරානයට අවසන් අවස්ථාවක්. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනේන්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පැයෙන් පැය පුවත් සමග.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: මේ දවස්වල ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන ෆිල්ම් එකක්නේ. ඒක තමයි මේක.
2: ගොඩක් යූටියුබර්ස්ලා මේ ෆිල්ම් එකේ ඇක්ට් කරන්නේ පළවෙනි පාරට.
1: ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගැන අපි අද හෙව්වේ ලෝචිගේ.
3: ඇත්තටම හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. මොකද වෙනදට මගේ වල ඩිරෙක්ට් කරන්නේ මම. ඉතින් එදාට මට මාරම ලොකු ස්ට්‍රෙස් එකක්. මෙතන විහිම නෑ. ඇත්තටම වෙන ඩිරෙක්ටර් කෙනෙක් යටතේ අපි වැඩ කරේ. එතකොට ඔළුවට කිසිම බරක් නැහැ. අපේ පාට් එක විතරයි අපිට කරන්න තිබ්බේ ඇක් කරන එක.
2: ෂූටින්ග්ස් වලදීත් ෆනි දේවල් ගොඩක් වෙන්න ඇති.
3: කැමරා රෙකෝඩින් කිව්ව ගමන් මට පුරුද්දට මගේ වැඩවල මම රියැක්ෂන් කියන්නේ මට මෙතනදී පුරුද්දට ඇක්ෂන් කියලා කියවනවා. ඉතින් ඊට පස්සේ මුළු සෙට් එකටම hina ගිහලා සුරංගයටත් hina ගියා. කට්ටියම hina වුණා. පස්සේ සිරිල් මට පැත්තකට කතා කරලා තව හොඳට මතක තියාගන්න මේ ඔයාගේ වැඩන්නේ මේ.
1: ෆිල්ම් එක බලද්දි ඔයාට මොකද හිතුනේ?
3: පළවෙනි පාර මට හිතුනේ අනේ දැන් මම ෆිල්ම් එකේ ඉන්නවනේ කියන එකක් මට දැනුණා. පටන් ගත්ත කාලේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරා එක දිගට. ඒ දේවල් එක්ක දැන් මම ඒකේ ප්‍රතිඵල නෙලා ගන්නවා නේද කියන හැඟීමක් මට දැනෙනවා. මං ගැන ලොකු ආඩම්බරයක් දැනනවා. කොමඩිම නැතුව පොඩි සෙන්සිටිව් පාට් එකක් තියෙනවා මට. ඒ තැනක මට ඇස්වලට කඳුළු එනවා. අර ඒ වගේ සීන් දෙක තුනක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක කට්ටිය වෙන කෑල්ලක් මගේ දැක්කා කියලා කිව්වා.
2: Thank you Lochi.
3: Thank you සියතටත්. හැමදාම මම මොනවා හරි අලුත් වැඩක් කරොත් මට කෝල් එකක් දීලා මගේ විස්තර අහනවා. ඉතින් ඒක මට අමතක වෙන්නේ.
0: Talk of the town.
1: බොලිවුඩ් වල විතරක් නෙවෙයි ලෝකෙ පුරාම හැම ජෙනරේෂන් එකක්ම ආදරය කරන සිංගර් කෙනෙක් තමයි සෝනු නිගම්.
2: මේ පාර සෝනු ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ එයා මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගැන කිව්ව සැර කතාවක් හින්දා.
1: මම කොපිරයිට් සහ ආටිස්ට්ලගේ අයිතිවාසිකම් ගැන කතා කරපු දවසින් ඉඳන් මියුසික් ලේබල්ස් කීපයක් මාව බ්ලැක් ලිස්ට් කරා. මට ප්‍රොජෙක්ට්ස් ලැබෙන එකත් නැවතුණා. ඒත් මං කවදාවත් මගේ හඬවත් මගේ ප්‍රතිපත්තිවත් විකුණලා
4: නැහැ.
2: සෝනු එහෙම කියලා තිබුණේ බොලිවුඩ් වල වයිරල් පොඩ්කාස්ට් එකකදී.
1: ඒ කීප දේත් එක්ක ආටිස්ට්ලගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවද නැත්නම් බලවත් මියුසික් කම්පැනිස් තවමත් ඉන්ඩස්ට්‍රි එක කන්ට්‍රෝල් කරනවද කියලා මේ විදිහ හැමෝම හිතන්න පටන් අරන්
4: තියෙනවා.
5: අද ගැස්මට සියත
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: හරි ගියේ හරිම තැනට ගියින්ද LOLC ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 515 555 අමතන්න.

0: ඔබට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට. ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
1: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
0: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
1: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
3: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
4: සමහරු එන්නේ සද්දය අහලා.
5: තව සමහරු එන්නේ සුවඳට.
4: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
5: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Go International Expo 2026.
6: Motor Show,
5: Lifestyle Expo,
6: Construction Expo,
5: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
6: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
5: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
7: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: දෙකයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මමිස් පොකට් මනි
2: මාෂි දෙකට ආසාවක් තියෙනවා නම් ඒක ලබා ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කළොත් දවසක අනිවාර්යයෙන්ම ඒක අපේ කරගන්න පුළුවන්. අන්න එහෙම උත්සාහ කරලා කරලා මෙසේජස් ගොඩාක් එවලා මමිස් පොකට් මනි අද සෙග්මන්ට් එකට එකතු වෙන්නේ ජායලින් විනි ෆ්‍රීඩා. Good morning.
3: Good morning, Nishan.
2: ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර හතර හරියට දුන්නොත් තප්පර පහක් ඇතුළත ඔන්න මමිස් පොකට් මනි ඔයාගේ කරගන්න පුළුවන්. ලෑස්තිද අපි ඔයගේ බාර ගන්න?
3: ඔව් ලෑස්ති අපි ඔයගේ බාර ගන්න.
4: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. විනිෆ්‍රීඩා මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නට ඔයා හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්.
2: මේට අවුරුදු 25කට විතර කලින් 2011 සැප්තැම්බර් මාසේ ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. මතකද?
3: ඔව් මතකයි.
2: 9/11 ප්‍රහාරය ගැන තමයි අපේ මුල්ම ප්‍රශ්නය. 9/11 ප්‍රහාරය සඳහා ත්‍රස්තවාදීන් 19 දෙනෙකු ගුවන් යානා 4ක් පැහැරගත්තා. ඉන් පළමු ගුවන් යානාව ඔවුන් නිව්යෝර්ක්යේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණේ ගැටීමට සැලැස්සුවා. මෙන්න ප්‍රශ්නය. සැප්තැම්බර් 11 ප්‍රහාරයේ වගකීම බාරගත් ත්‍රස්ත කල්ලිය කවුද? 1. හිස්බුල්ලා 2. අල්-කයිඩා.
3: හිස්බුල්ලා.
4: විනිෆ්‍රීඩා හරි උත්තරේ වෙන්න ඕනේ අල්-කයිඩා සංවිධානය. විනිෆ්‍රීඩා තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සියක් කියපු ගමම්ම අපිට මුලින්ම මතක් වෙන නමක් තියෙනවා. ඒ තමයි රොයිටර්. රොයිටර් ප්‍රවෘත්ති සේවය ගැන තමයි අපේ දෙවැනි ප්‍රශ්නය. 1851 පෝල් රොයිටර් විසින් රොයිටර් පුවත් සේවය ආරම්භ කළා. අද වන විට එය ලෝකේ විශාලතම ප්‍රවෘත්ති ඒජන්සි අතරින් එකක්. මෙන්න ප්‍රශ්නය. රොයිටර් පුවත් සේවාව අයත් රට කුමක්ද? 1. ප්‍රංශය 2. බ්‍රිතාන්‍ය.
4: විනිෆ්‍රීඩා දෙවනි ප්‍රශ්නෙට ඔන්න හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: විනිෆ්‍රීඩා ක්‍රිස්තු වර්ෂ 1521 දී කෝට්ටේ රාජධානී රජ කරපු 6 විජේබාහු රජුට විරුද්ධව කුමන්ත්‍රණයක් සිද්ධ වුණා. මේ කුමන්ත්‍රණය තමයි විජේබා කොල්ලය. අපි තුන්වෙනි ප්‍රශ්නය විජේබා කොල්ලය ගැන. 6 විජේබාහු රජුගේ පුතුන් 3 විසින් පියාට එරෙහිව කළ කුමන්ත්‍රණය විජේබා කොල්ලයයි. එහි ප්‍රතිඵලයක් ලෙස කෝට්ටේ රාජධානිය කොටස් 3 බෙදී ගියා. මෙන්න ප්‍රශ්නය. විජේබා කොල්ලය පදනම් කරගෙන නවකතාවක් රචනා කළ ලේඛකයා කවුද? 1. සයිමන් නවගත්තේගම 2. ඩබ්ලිව් ඒ සිල්වා.
3: සයිමන් නවගත්තේගම.
4: විනිෆ්‍රීඩා හරි උත්තරේ වෙන්න ඕනි W.A. සිල්වා. දැන් විනිෆ්‍රීඩා අතේ රුපියල් 250ක් පොකට් මනි තියෙන නිසා අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා විනිෆ්‍රීඩා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද නැත්නම් මෙතනින් නතර වෙනවද?
3: තෝරගන්නවා.
2: අපි බෝනස් ප්‍රශ්නේ අහන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ගැන. 1930 දී කැනඩාවේ හැමිල්ටන් නගරේ පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආරම්භ වුණා. 1938 දී බානි හෙන්ඩ්‍රික්ස් බොක්සින් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට මුල්ම පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම දිනා දුන්නා. මෙන්න ප්‍රශ්නය. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රුමේෂ් තරංග පතිරගේ රන් පදක්කම දිනාගත් තරංග අංශය කුමක්ද? 1. මීටර 400 2. හෙල්ල විසිකිරීම.
3: හෙල්ල විසිකිරීම.
4: විනිෆ්‍රීඩා ගැත්තේ පොකට් මනි රුපියල් 250ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා 250 පස් ගුණයක් කරගෙන රුපියල් 1250ක් පොකට් මනි දිනා ගන්නවා.
3: ඇත්තටම මට නම් ගොඩක්ම සතුටුයි. ඉස්කෙට සහභාගී වෙන්නක මට හීනයක් කියලා තුනා. මොකද මම කාලෙන් තිස්සේ අහන්නම 100%. ඉතින් මම හරිම ආසාවෙන් අහන ප්‍රෝග්‍රෑම් එකක් හැමදාම උදේට. ඉතින් මට මේ ලැබුණ අවස්ථාව මට දුන්නට 100% ඔයාලා දෙන්නට ගොඩක් ස්තුති කරනවා. මට හරි සතුටුයි.
2: බොහොම ස්තුතියි. අපි ආය දවසක ප්‍රශ්න 4 හරි උත්තර තෝරලා පොකට් මනි දිනාගමු. මාෂි ජීවිතේ හරියට පඩි පෙළක් වගේ. අඩියෙන් අඩි ඉස්සරහට යන අපි සෑහෙන්න කැප වෙනවා. දන්නවද වැඩිපෙළ නගිද්දි අපිට මහන්සිය දැනෙනවානේ. ඒ වගේම තමයි ජීවිතය ඉස්සරහට යද්දි අපිට අභියෝග හම්බ වෙනවා. ඒවට සාර්ථකව මුහුණ දෙන්න අපි ගාව බෑකප් එකක් තියෙන්න ඕනේ. දවසක ඔබේ දරුවව විදේශ රටකට යවන්න ඕන නම් අතේ ඒ වෙනුවෙන් මුදලක් ඉතිරි කරගෙන තියනවාද? මොකද අපිට මේ වෙනුවෙන් කරන්න පුළුවන්?
4: ඉතින් හිත හිතින් එපා. දැම්ම 13:19 ට කතා කළා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න.
2: මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ගෙවන අවුරුදු 5ක කාලයක් ඔබ ඔබේ අතේ තියෙන මුදල් ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළොත්, ඉතින් 15%ක පොලියක් ගන්න 11.84ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත්ව අදම කතා කරන්න 13:19ට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබේ අනාගත හීනය වෙනුවෙන් අද දවසේ ඔබට උදව් කරන්න ලෑස්ති.
4: අද වගේම හෙටත් උදේ 5 කාලට පොකට් මනි අරන් එන්න. එවන්න අපිට මැසේජ් එකක් 0714-151-151 අපේ WhatsApp නම් එක.
2: රටම දන්න රේඩියෝ ඩබල තව ටිකකින් මෙතනට එනවා. ටිකටම සේත අහන්න. මම නිෂාන්.
4: මම ආශි.

0: මෙදාසන අපෙන් බොහෝ දෙනෙක් අහන ගැටලුවක් තමයි ඩෙංගු රෝගයේදී අඩුවෙන රුධිර පට්ටිකා වැඩි කරන්න තියෙන අත්බෙහෙත් සහ වෙනත් දේවල් මගින් රුධිර පට්ටිකා වැඩි කරලා ඩෙංගු රෝගය හොඳ කරන්න පුළුවන්ද කියන කාරණාව. ඒ සඳහා දෙන්න තියෙන කෙටිම පිළිතුර තමයි ඒක කරන්න බෑ කියන කාරණාව. මොකද ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා අඩුවීම කියන්නේ එක සංසිද්ධියක් පමණයි. ඩෙංගු රෝගයේදී ඇතිවෙන මාරාන්තික සංකූලතාවයක් වන ඩෙංගු රක්තපාත තත්ත්වය ඇති වෙන්නේ පට්ටිකා අඩුවීම නිසා පමණක්ම නොවේ. රුධිරයේ තියෙන රුධිර ප්ලාස්මාව රුධිර වාහිනී බිත්ති තුලින් එළියට ගමන් කිරීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. මේ සඳහා රුධිර පට්ටිකාවල සංඛ්‍යාව බලපෑමක් ඇති කරන්නේ නැහැ. වෛද්‍යවරුන් විදිහට අපිට කියන්න තියෙන්නේ මෙවැනි දේවල් අත්හදා බැලීමට යාමෙන් ඔබට නැති සංකූලතා ඇති වෙන්න පුළුවන් කියන කාරණාව පමණයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
1: ඔබේ නොදන්න මෙඩිසින්. මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: හද ගැස්මට සියත.
1: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත් කම
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් පරිවිස්තර සඳහා 13.96 අමතර
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147500
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help

0: ට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: Coco Fry සතුටු රසය ගෙනෙන ගුණය. 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
1: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
2: රන්පෞමකට ඉහළ අප්‍රිකාර්ම අමතන 011 5 880 400 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
0: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 011 7 888 666.
3: ඉලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: reward සමාජිකයන් සඳහා Cargill's food city within megawattam medoli fat spread ඉතිරි රුපියල් 290යි. prima stella chicken rasa noodles 5 pack එක ඉතිරි රුපියල් 165යි. magic vanilla and chocolate ice cream ඉතිරි රුපියල් 300යි. close up red hot toothpaste ඉතිරි රුපියල් 115යි. Cargill's food city
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරි මේදී 111.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Pitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමගම
6: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
8: 98.2 98.4

අනේ මහලොකු ජපානය. මහලොකු ජපානයේ තාක්ෂණය බිඳ වැටිලා. දැන් පැය ගාණක් තිස්සේ ඉඳන් ට්‍රයි කරනවා. ෆෝන් කෝල් එකක් අරන් කියන අනේ නංගි දැන් අරන් බලන්න මාව සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා බලන්න. මොන සම්බන්ධද? වෙන සම්බන්ධයක් තමයි. ඊ සීරියස්ලි අපි හොඳයි නියනේ. අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳට තියෙනවා. අපිට සතුටුයි. අපේ හච් ගැන හච් 15 අපි ඒකනි කියන්නේ කට කැඩෙනකන් ඔයගලන්ට කියනවා රුපියල් 1199 එකට තියෙන හච් 15 එක දාගන්න. ඩේටා ප්‍රශ්නේ එතන ඉඳලා විසඳනවා. 1000 ගණන් ගෙවන්න ඕනේ නැහැ. ඒ කියන්නේ 1000 ගණන් ගෙවන්න ඕනේ. මං කියන්නේ 2000 ගණන්, 3000 ගණන්, 4000 ගණන් ගෙවන්න ඕනේ නැහැ. රුපියල් 1199 ඔබේ වැඩේ කරගන්න පුළුවන්. අපි හච් 15 ගැන ඉස්සරහට කතා කරමු. කොහොමුණත් අරවින්දව සම්බන්ධ කරගන්න ෆුල් ට්‍රයි එක එයා අපි නම් ට්‍රයි කරන්න දෙයක් නැහැ. අපේ හොඳට වැඩේ වැඩ කරනවා. එයා ඒ පැත්තෙන් නම් ට්‍රයි කරනවා. ඒුණාට එයාව පොඩ්ඩක් සම්බන්ධ කරගන්න අමාරුයි. කමන්නේ. It's okay. මොනවා කරන්නද නේද? මේ වගේ එක එක ප්‍රශ්න එනවානේ. අපි ඉස්සරහට ට්‍රයි කරගෙන යන්නම්. මං හිතනවා යා නැහැ කියලා. ඉතින් එච්චර ලොකු අවුලකුත් නැහැ නේද? නැත්තයිදී අපි ජපානේ අරම වෙනවා, මෙහෙම වෙනවා, ජපානේ මෙහෙමයි කරේ, ජපානේ අරමයි කරේ. අනේ අපිට මොකද ජපානේ කොහොම කරත් නේද? පම්පෝරි අහගෙන ඉන්න බෑ, පම්පෝරි අරවින්නකේ. ඕකේ. රයිට්. කොහොමුණත් හිනා වෙවි කතා කරාට ලංකාවටම කොළඹ පැත්ත ගත්තට එච්චර ලොකු ප්‍රශ්නයක් අපිට දැනුන්නේ නැති වුණාට ලංකාවේ නුවරඇලිය දිස්ත්‍රික්කය ඒ පැතිවලට තියෙන ප්‍රශ්න ගැන අපි කතා කරන්න ඕනේ. අපි රටක් විදිහටනේ නේ. අපිට ඔෆිස් එනකොට ලොකුවට දැනෙන්නේ අහස කළු කරලා තියෙනවා, පොඩ්ඩක් වහිනවා. අපේ සිටුවේෂන් එක ඕකේ. හැබැයි රටේ සිටුවේෂන් එක ඕකේ නෑ නේද? ප්‍රශ්න ටිකක් තියෙනවා. පොඩි පොඩියට තමයි ප්‍රශ්න පටන් අරගෙන තියෙන්නේ. දැන් අපි මේ වෙනකොට දන්නවා මේ වැස්ස නිසා ගඟ වතුර තත්ත්ව නායම් තත්ත්ව ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මේ නිරිත දිග මෝසම තමයි සක්‍රිය වෙලා තියෙන්නේ. නුවරඇලි දිස්ත්‍රික්කයේ වටවලට තමයි ඊයේ දවසේ වැඩිම වර්ෂාපතනය වාර්තා වෙන්නේ. මිලිමීටර් 204ක වර්ෂාපතනයක්. ඉතින් මධ්‍යම කඳුකරයට වැසි දිට්ටවලින් පොඩ්ඩක් ඔලුව උස්සගෙන ආවා විතරයි අපිට ආයේ තව ප්‍රශ්නයකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ වෙන විට මියගේ සංඛ්‍යාව 6 දෙනෙක්, ඒ වගේම 3 දෙනෙක් තුවාල ලැබලා තියෙනවා, 2 දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා, පීඩාවට පත් වෙලා තියෙනවා 158ක්. ඒක තමයි රටේ තත්ත්වය. ඉතින් ඒ අතර තව පොඩි පොඩි කෑල්ලකුත් මම දැක්කා. මේ එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ, නාවලපිටිය ඩිපෝවට අයිති බස් එකක් ගිනිගත් හේන නාවලපිටිය මාර්ගේ අඹගමුව කියන ප්‍රදේශයේදී ජලපහරකට අහුවෙලා ඒක තල්ලු වෙවි යනකොට අඹගමුව ප්‍රදේශවාසීන් එකතු වෙලා තමයි ඒ බස් එකේ ඉන්න සියලුම මගින් බේරගෙන තියෙන්නේ. ඉතින් අර ඒ වගේ දේවලුත් ප්‍රශ්න ඇතුලේ සිද්ධ වෙනවා. ඉතින් ඒ ජනතාවට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ජීවිත අවදානම ගැන හිතන්නෙත් නැතුව ගිහිලේ බස් එකේ හිටපු සියලුම දෙනා බේරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ මනුස්සකම් තියෙන රටක් මේක. මන් දන්නේ ස්වභාව ධර්මයේ චුට්ටක් අපිත් එක්ක ටිකක් උරණ වෙලා තියෙනවා වගේ පහුගිය දවස්වල වෙච්ච සිද්ධීන් එක බලද්දි. දැන් මේ එල් නිනෝ තත්ත්වය ගැන කතා කරනකොට ගොඩක් අය කියපු දේ තමයි මේ දවස්වල දැන් Facebook බැලුවත් තියෙන්නේ. මහලුකට එල් නිනෝ කිව්වා, මෙහෙම පායනවා කිව්වා. මොකක්ද මේ වෙන්නේ? එල් නිනෝ කියන්නේ පායන එක නේද? එහෙම කියලා කතා වුණා. ඔව්. එල් නිනෝ තත්ත්වෙත් එක එක තියෙනවලු පොඩි පොඩි වෙනස්කම්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ එල් නිනෝ තත්ත්වයේ එක අවස්ථාවක් තමයි වර්ෂාව කියලා කියන්නෙත් කියලා කාලුගුණය සම්බන්ධ මම දැක ආටිකල් එකක තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් තොරතුරු හොයලා බැලුවමත් අපේ නිවුස් රූම් එකත් එක්ක චෙක් කළාමත් ඔව් එල් නිනෝ වල එක අවස්ථාවක් තමයි මේ විදිහට වැසි ඇති වෙන එක. තව උණුසුම වැඩි වෙනවා, එක එක පොඩි පොඩි විපර්යාස සිද්ධ වෙනවා. විශේෂම හේතුව තමයි මේකට පැසිෆික් සාගරයේ මේ වගේ මේ එල් නිනෝ තත්ත්වයක් හටගත්තම හදිසි කාලගුණික විපර්යාස ඇති වෙන්න පුළුවන් කියන එක. දැන් සාමාන්‍යයෙන් අපි දැනගත්තා එල් නිනෝ තත්ත්වයක් ඇති වුණාම ප්‍රෙඩිට් කරලා තිබ්බ 81%කට විතර මේක ලෝකේ බලපානවා කියලා. ඉතින් මේක ලංකාවටත් බලපානවා කියන එක අපි මුලින්දම්ම දැනගත්තනේ. ලංකාවට බලපාන විදිහේ පලපාන බලන්න පලපාන නෙමෙයි බලපාන විදිහේ අදියර තුනක් ගැන. ඒ කියන්නේ ලංකාවට මෙන්න මේ විදිහ ස්ටෙප්ස් ස්ටෙප් බයි ස්ටෙප් මෙහෙම බලපායි කියලා තමයි අනාවැකි පළ වෙලා තිබ්බේ. පළවෙනි අදියර විදිහට අගෝස්තු සැප්තැම්බර් වියලි කාල ගුණයක් මේ අපි ගත කරන්නේ. හැබැයි මේක වියලි උන්නේ නැහැ, මොකද නිරිත දිග මෝසම සක්‍රිය උන් නිසා ඔන්න වැස්ස පටන් අරගෙන තියෙනවා. හැබැයි ඒ වැස්ස අද අඩු වෙනවලු. ඊට පස්සේ මේ තව පොඩි සීන් එකක් තියෙනවා. පැසිෆික් සාගරයේ ජපානයට පහලින් සුලිකුණා. ජපානයට පහලින් සුලිකුණා මගේ අරවින්දයි. සුලිකුණාට තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවලු සක්‍රිය වෙමින් පවතින නිසා.
හයවැනි දිනම් ආයි වර්ෂාව ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. හරි කොහොමුණත් මම අර කිව්වනේ අදියර 3කින් ලංකාවට බලපානවා එල් නිනෝ තත්වය. අගෝස්තු සැප්තැම්බර් වියලි කාලගුණයක් කියලා විදිහට තමයි අනාවැකි පැලවෙන්නේ. ඊට පස්සේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් ආයි වහින්න ගන්නවා. ඊට පස්සේ 2026 අවුරුද්දේ පළවෙනි මාස 4 දැඩි ලෙස ආයි පායන කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මේ අනාවැකිත් එක්ක කරන්න ඕනි ක්‍රියාවලියක් පිළිබඳවත් කතා කරනවානේ නේ. මෙහෙම අනාවැකි මෙහෙම වියලි කාලගුණයක් මෙහෙම තියෙනවා. එහෙමම ප්‍රශ්න කියද්දි පළවෙනිම ගැටලුව තමයි අපිට මුලින්ම නිකන් වතුර වතුර කියලා හිතුණාට පළවෙනි ප්‍රශ්නේ තමයි ආහාර අර්බුදයකට එන්න ලොකු ඉඩකඩක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් වෙනින් රටවල් ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න මම හිතන අපේ රටෙත් ගන්නවා ඇති. හැබැයි අර ඉතින් අර වීගොවිය ඔයගොල්ලන්ගේ වී ගන්න කියන වෙලාවෙ වී ටික අරගෙන ගබඩා කරොත් හොඳයි කියලා නිකන් මට නිකන් හිතෙනවා. හැබැයි දන්නෑ ඉතින් ඒ වට විශේෂ ක්‍රියාමාර්ග මොන හරි ගන්නවා ඇති රජයක් විදියට. අපි ඉතින් ඔය පණ්ඩිතකම් කතා කරන්න යන්න ඕනේ නේද? ඉතින් කොහොම වුණත් මේ ආහාර අර්බුදයට අපි සූදානම් වෙන්න ඕනි. ඉතින් ඒවට ලෑස්ති වෙන්න ඕනි. මොකද මේ දැන් ලෝක යුද්ධෙකුත් තියෙනවානේ මැද පෙරදිග අර්බුදය. ඉතින් ඒකෙන් පස්සේ තියෙන විශාලම අර්බුදය විදිහට තමයි මේ එල් නිනෝ තත්ත්වය හඳුන්වන්නේ ලෝකේ. හැබැයි ඉතින් මැද පෙරදිග අර්බුදයෙන් පස්සේ කියන්නත් බෑ. දැනටත් මැද පෙරදිග අර්බුදය ඒකත් ඉතින් ඉවරයක් වෙන්නේ නැහැනේ. ඒකත් මෙහෙම ගලා ගලා යනවා. ඒ අතරම මේ එල් නිනෝ ප්‍රශ්නෙත් ආවම මේක ටිකක් දරන්න අමාරු. මේ ප්‍රශ්න නෙමෙයි ඇත්තටම මේව අර්බුද. මේව ටිකක් රටක් විදිහට ලෝකයක් විදිහට ටිකක් දරන්න බැරි කාරණා නේද? ඉතින් මට හැමතිස්සෙම හිතෙන දෙයක් තමයි අපි නිකන් ස්වභාව ධර්මයත් එක්ක ඕනවට වඩා සෙල්ලම් කළා වැඩිද කියලාත් හිතෙනවා මිනිස්සු විදිහට අපි හැමෝම. දැන් ස්වභාව ධර්මයේගේ chance එක. ඒ කියන්නේ අපි ප්ලේ කළා. දැන් ඒ පැත්තෙන් ප්ලේ කරන කාලෙද කියලා හිතෙනවා. අපි ප්ලේ කරනවා වගේ නෙමෙයි, අපි සෙල්ලම් කරනවා වගේ නෙමෙයි. ස්වභාව ධර්මයේ සෙල්ලම් කරන්න ගත්තම ඒක ටිකක් තදින් අපිට බලපානවා. 7:21 සුබ දාසනක්.

අවසරයි විනාඩි 26යි දැන් වෙලාව. සමහරක් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න හිතන්නකෝ නිකන් විසඳන්න පුළුවන් ක්‍රම තියෙනවානේ. අපිට නිකන් ලිහලා ලිහලා විසඳන්න පුළුවන්. සමහරක් ඒවා මුලින්ම කපලා දාන්න ඕනි ප්‍රශ්නක් තියෙනවා. මට ඒ ගැන පොඩි කතාවක් ඔබත් එක්ක ෂෙයා කරගන්න තියෙනවා. ඒ තමයි ගෝඩියන් ගැටය. ගෝඩියන් ගැටය ඉතිහාසයේ ප්‍රසිද්ධම ගැටයක් තමයි මේ ගෝඩියන් ගැටය කියලා කියන්නේ. අපි අහලා තියෙනවානේ අපි මේ ඔය ස්කවුට් ඉන්න අනම්ම නම් එහෙම කරන කාලේ පිරිමි ගැටය එහෙම කියලා මේවා කළා තියෙනානේ පිරිමි ගැටය. හරි, ඉතින් ඒ වගේ නෙමෙයි මේක නම් මේක ගොඩක් අතිශය ප්‍රසිද්ධ ගැටයක් සහ හැමෝම කිව්වේ මේ ගැටය කවදාවත් ලිහන්න බෑ කියලා. අපි පොඩ්ඩක් යමු ඉතිහාසයට. පුරාණ ෆර්ජියා රාජධානියේ හිටියලු ගෝඩියස් කියලා රජ කෙනෙක්. එයාගේ වාහනය තමයි, එයාගේ රථය තමයි මේ විදිහට කාටවත් ලිහන්න බැරි අතිශය සංකීර්ණ ගැටයක් බැඳලා තිබ්බේ. ඉතින් මේ ගැටය ලිහන පුද්ගලයා තමයි මුළු ආසියාවම පාලනය කරන පුද්ගලයා බවට අනාවැකි පළ වෙලා තිබ්බේ. මෙහෙම තඩි මන්දක ෆොටෝ එකක් සමහර ඒක AI වෙන්න ඇති හරිද? ඒක තඩි ගැටයක් හරිද? නිකන් මේ අපේ ඔය ෆෝන් වල සමහරක් වෙලාවට අර හෑන්ඩ් ෆ්‍රී එක දාලා තියෙනකොට මෙහෙම ගැට ගැහිලා ගැහිලා ගැහිලා ගුලියක් හැදෙනවා නේද? ඔකයි ඉතින් I love it ලෙහන්න බෑ නේද? අන්න ඒකටත් මේ මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න. හරි, ෂුවර් ෂුවර්. ඕකේ, ඉතින් මේ ගැටය ලෙහන පුද්ගලයා තමයි ආසියාව පාලනය කරන කෙනා විදිහට එහෙම මෙයා තමයි මෙහෙම වෙන්න ඕනි කියලා අනාවැකි පළ වෙලා තිබ්බා. රයිට්. ඊට පස්සේ මේ මිනිස්සු මාරු විදිහට ට්‍රයි කරා මේ ගැටය ලෙහන්න. කොනක් හොයලා එතනින් ඇදලා බලනවා, ඉවසීමෙන් බලනවා. ටිකක් වෙලා යනකොට ඉවසීමෙන් ඉතින් යනවානේ මේ වගේ ගැට කොහෙද ලෙහන්නේ නේද? ඉතින් ගොඩක් හටිය ට්‍රයි කරාට කාටවත් මේ ගැටේ ලියන්න බැරි වෙලා තියෙනවා, කාටවත් සාර්ථක වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ වුණාට ක්‍රිස්තු පූර්ව 333 එතනට ඇවිල්ලා තියෙනවා මැසිඩෝනියානු තරුණෙක්. එයා යුද නායකෙක්. එයාගේ නම ඇහුවොත් අපි කවුරුත් දන්නවා. එයා තමයි මහා ඇලෙක්සැන්ඩර්. එයා මහා. ඇයි එයාට මහා කියන්නේ නේද? ඒකටත් ලස්සන කතා තියෙනවා. ඒ කතාව දැම්මම ගාව නෑ, පස්සේ දවසක කියන්නම්. හරිද? ඉතින් මහා ඇලෙක්සැන්ඩර් ඇවිල්ලා බල්ලා තියෙනවා කොහොමද මේක ලෙහන්නේ. ටික වෙලාවක් බලාගෙන ඉඳලා ටග්ගලයාගේ ඉනේ තිබ්බ කඩුව ශෘංගාල ඇදලා ගත්තා. කෙලින්ම එක වන් ෂොට් එකෙන් ගැටේට මෙහෙම ගැහුවා. ගැටේ කැපිලා ගියා. ප්‍රශ්නේ විසඳුණා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් එයා ගැටය ලෙහුවේ නෑ, හැබැයි ප්‍රශ්නයක් විසඳුවා. ඒ කියන්නේ මේ දැන් ලෝකේ තියෙන එක එක ක්‍රම. අපිට මේ වගේ ගැට හම්බ වෙනවා. අපි මේක එකින් එක අල්ලලා ලිහන්න ගියොත් අපිට මේක කවදාවත් ලිහා ගන්න බැරි වෙනවා. සමහරක් වෙලාවට ඒ ගැටයට කෙලින්ම කඩු පහරක් ගහලා ඒක කපලා දාලා එතනින් ප්‍රශ්න විසඳ ගන්න ඕනි. මගේ කතාව මින් අවසానයි. අසා සිටි ඔබ සමට සූති. දැන් සීරියස්ලි සමහර ප්‍රශ්න තියෙනවානේ. අපි හිත හිත හිත හිත ඉන්නවා කොහොමද මේක විසඳන්නේ, මොකද්ද මේකට අපි කරන්නේ, මේකේ මුලක් කොහේ හරි හොයා ගන්න ඕනේ එතනින් තමයි. එවනට සමහරක් ඒවා තියෙනවා මුළු හිතින් අයින් කළ දැම්මොත් ඒ ප්‍රශ්නේ මෙතනින් එහාට මාත් එක්ක ඒ ප්‍රශ්නේ නෑ කියලා හිතින් අයින් කළ දැම්මොත් ඉස්සරහට තමන්ගේ වැඩ ටික කරගෙන ලස්සන්ට යන්න පුළුවන්. දැන් බලන්න මට අරවින්දව සම්බන්ධ කරගන්න එක ගැන මං හිත හිත මෙයාව සම්බන්ධ කරගන්නේ කොහොමද, මම ජපානයට යනවා, මම ජපානයට කියලා මෙයාව සම්බන්ධ කරගෙන එනවා. මං එහෙම හිතන්නේ නැතුව මං යව මගේ ඔළුවෙන්ම අයින් කළ දැම්මා. අරවින්ද කියලා කෙනෙක් නෑ කියලා ඔළුවෙන්ම අයින් කළා. මම මගේ වැඩසටහන කරගෙන යනවා. ඕකේ ඕකේ. රයිට්. අපි උදේම හච් ගැන කතා කරන්නේ. හච් 15 කියලා කියන්නේ ඔබ ෆෝන් එකේ යූස් කරන ඇප්ස් ටිකක් තියෙනවානේ. ඔතන ඔය මම මේ කියන 15ම ඔබ යූස් කරන්නේ නැතුව ඇති. හැබැයි එතන යූස් කරන, ඒ කියන්නේ ඔබ සාමාන්‍යයෙන් යූස් කරන ඔක්කොම ඇප්ස් ටික ඒ 15 ඇතුලේ තියෙනවා කියලා නම් මට බය නැතුව කියන්න පුළුවන්. ඒ ඇප්ස් ටික ඔක්කොම දාලා හච් හැදුවා සුපිරි පැකේජ් එකක් හච් 15 කියලා. මේකට යෝධ බල යෝධ ශක්තිය තියෙනවා සහ මේකේ ගාණ අඩුයි. හරිද? රුපියල් 1199යි ඕගලන්ට මාසෙකටම වියදම් වෙන්නේ. ඒ ඇප්ස් 15ට ඕගලන්ට unlimited data හම්බ වෙනවා සහ තව 35GB වැඩිපුරක් තියෙනවා. වෙන වැඩ ටිකක් මොනහරි තියෙනවනේ. ඉතින් අපි කොච්චර වුණත් අපිට උපරිමේටම මෙහෙම නහය ගාවටම කට ගාවටම උගුර ගාවටම කන්න දුන්නත් අපිට පොඩ්ඩක් නේ මීකිරි ටිකක් කන්න පුළුවන්නේ නේද? ඒ වගේ හච් අච්චර දීලා ඩේටා දීලා දීලා දීලා දීලා දීලා හච් බැලුවා. තව කවුරු හරි කිව්වොත් අර ඇප් එකට නෑ මේකට නෑ කියලා
මේකට ඔන්න දුන්න තව ඩේට ටිකක් 35GB දුන්න ඔගලන්ට අවශ්‍ය කරන ඉන්ටර්නෙට් මොන හරි ගිහිල්ලා බ්‍රවුස් කරන දෙයක් කරලා ඒව ටික කරගන්න. ඉතින් ඒ සුපිරි පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න ළඟම ඉන්න නියෝජිතයව හම්බ වෙන්න. එහෙම නැත්නම් ඔබටත් පුළුවන් හච් වෙබ්සයිට් එක හරහා මේ පහසුකම් ලබා ගන්න. හච් කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයන් 95%කටත් වඩා වැඩියෙන් ආවරණය කරන්න පුළුවන් සුපිරි ජාලයක් කියලා දැනගන්නකොට ඔබේ වයස කීයද? මගේ නම් 20යි. තව තියෙනවා ආරංචි ටිකක් ඔබත් එක්ක ෂෙයා කරගන්න. අපි කතා කළා මේ අමුක නේද? අපි මේ දවස්වල කතා කරනවා විශේෂයෙන්ම කාගීල්ස් ෆුඩ් සිටි වල අලුත් ආරංචියක් ගැන. ආරංචි දෙකක් තියෙනවා ඒගොල්ලන්ගේ කියන්න. එකක් තමයි සුපිරි ඩිස්කවුන්ට් එකක් ක්‍රියාත්මක වෙනවා, ඒ ගැනත් කියන්න ඕනේ. අනිත් එක තමයි මේ දවස්වල මේ ආරංචි හොයන ගමන් ඉන්නේ. හරිද? මම ඩිස්කවුන්ට් එක ගැන කියන්නම්කෝ. ඒක මං ගාව දැනටත් තියෙනවා. මේ දවස්වල ඕගොල්ලෝ ෂොප් කරනකොට කාගීල්ස් ෆුඩ් සිටි එකෙන් ඕගලන්ට හම්බ වෙනවා මෙගා ඩිස්කවුන්ට්. මෙගා ඩිස්කවුන්ට් වලින් පොඩි පොඩි ඉතිරි නෙමේ ලොකු ඉතිරි ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 500 ගණන් වල, රුපියල් 400 ගණන් වල, 200 ගණන් වල, 100 ගණන් වල ලොකු ලොකු ඉතිරි ඕගලන්ට දෙනවා. විශේෂයෙන්ම අපි ගන්න ටූත් පේස්ට් වෙන්න පුළුවන්, තේකොළ වර්ග වෙන්න පුළුවන්, අයිස්ක්‍රීම් වෙන්න පුළුවන්, සොසේජස් වෙන්න පුළුවන්, තව මාගරින් වර්ග තියෙනවා. ඊට පස්සේ මේ මොකක්ද පොල් තෙල් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් රිවෝඩ් සමාජිකයන්ට තමයි මේ වාසිය තියෙන්නේ කියලා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් අද පුළංකමක් තියෙනවා නම් කාගීල්ස් ෆුඩ් සිටි යන්න ගිහිල්ලා මේ විශේෂ ඩිස්කවුන්ට් වල හිමිකාරයෙක් වෙන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. හැමදාම අපි හිතනවානේ අපේ බජට් එක ගැන. පොඩ්ඩක් හරි කීයක් හරි අඩුවෙන් මොනා හරි දෙයක් ගන්න ඕනේ කියන එක අපේ ඔළුවේ වැඩ කරනවා නේද? හා, එහෙනම් ඔයගොල්ලෝ හැමෝම යන්න ඕනේ අද කාගීල්ස් ෆුඩ් සිටි. පොඩ්ඩක් අඩුවෙන් නෙමෙයි, ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් ගාන මිල 7:33.

0: දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා හද ගැස්මට සියත
1: අරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
3: ඕනේ LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන
4: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට David Pierce e-mobility
5: වෙත අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕනේ
6: Sistek authorized dealer කෙනෙක් ගාවට යන්න
7: දැන් Sistek ආවෝ සේරම තියෙනවද
6: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන genuine අය
8: Sistek ගන්න ඕනේ හොඳම තීරණය
9: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන
10: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය Parasitol අභියෝගයට අභියෝගයක්
11: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා
12: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
13: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
12: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem
13: ඒ විතරක් නෑ බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා
14: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
15: 1500 cc turbo engine එකකින් බලගෑන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න David Pierce Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිඩ් පාර්ක් කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
16: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: ඔයාව යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
18: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න try කළා.
17: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
18: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
19: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
20: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
21: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
22: මොකෝ මේ තරහින්?
23: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ආගියතක් නැහැ.
24: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
25: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
26: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
27: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
28: ගන්නවා ලයිසන් එක.
29: දැන් හරිනේ අමාරු.
27: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
26: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
27: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා

කිවනි කාගීල්ස් පුට්සිටි වෙතින් ඔගලන්ට තවත් වාසියක් ගැන කියන්න තියෙනවා කියලා. ඒ තමයි කිස්ට් ස්මාර්ට් විනර්ස්. හරිද? පොඩි පොඩි තෑගි නෙමේ, කෙලින්ම තඩි තඩි තෑගි, ලොකු ලොකු තෑගි තමයි ඔගලන්ට දෙන්නේ. සතිපතා ලැප්ටොප්ස්, ටැබ්ස්, ඊට පස්සේ ස්මාර්ට් ෆෝන්ස්. හරිද? වැඩේ වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. හරි, ඔගලන්ට කරන්න තියෙන කාගීල්ස් පුට්සිටි ගිහිල්ලා කිස්ට් බිස්කට් ඇතුළු රුපියල් 1750කට හරි ඊට වඩා වැඩියෙන් කිස්ට් නිෂ්පාදන මිලදී ගන්න. කිස්ට් වල තියෙනවා එක එක ජාති නිෂ්පාදන, ජෑම් තියෙනවා, තවන සෝස් තියෙනවා, කෝඩියල් තියෙනවා, තව ගොඩක් ජාති තියෙනවා කිස්ට් කියන බ්‍රෑන්ඩ් එකෙන්. හැබැයි අනිවාර්යෙන් කිස්ට් බිස්කට් ඇතුළත් වෙන්න ඕනේ ඔයා ගන්න බඩු මල්ලට. ඒ කියන්නේ රුපියල් 1750ක හරි ඊට වැඩියෙන් හරි කිස්ට් නිෂ්පාදන මිලදී ගන්න, විශේෂයෙන්ම කිස්ට් බිස්කට් තිබිය යුතුමයි. ඊට පස්සේ ඔබේ බිල් එකේ කෝඩ් එක SMS කරන්න ඕනි 0.7031181 කියන නම්බරකට. හහහ, මිලියන ගණන් වටින තෑගි දිනා ගන්න ලැබෙන හොඳම අවස්ථාව තමයි. රසවත් මාසයක්, හරවත් වාසියක් ඔගලන්ට දෙනවා කිස්ට් වෙතින්. ඉතින් කාගීල්ස් ෆුඩ්සිටි ගිහිලා ෂොප් කරන්න කියලා මතක් කරනවා. ෂොප් කරනකොට රිවෝඩ් සාමාජිකයන්ට අර ස්පෙෂල් ඩිස්කවුන්ට් එක, මෙගා ඩිස්කවුන්ට් එක හම් වෙනවා කියලත් අමතක නොකරන්න. හරිද? අපි තව මොනාද අද අපි ප්‍රයිම් ගෲප් එකේ අලුත් ප්‍රොජෙක්ට්ස් ගැන කතා කරන්න ලෑස්ති. අපි කලම්බෝ වලට ඔබගොල්ලන්ව එක්කගෙන එනවා ප්‍රයිම් ගෲප් එකත් එක්ක. ඒත් එක්කම බිග් රේසර් ගත්තත්, ඒ වගේම බිග් ලයිටර්ස් ගත්තත් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒකටත් පොඩි පොඩි තෑගි නෙමෙයි, ලොකු හොඳ දැනෙන තෑගි දෙනවා. දවස ගානේ ස්මාර්ට් ෆෝන්ස් දෙනවා, සත්‍ය ගානේ ඒගොල්ලෝ ස්කූටර්ස් දෙනවා. හරිද? බිග් මතක තියාගන්න, ඔගලන්ට මතක තියාගන්න දෙයක් නෑ. බික් කියන බ්‍රෑන්ඩ් එක ඉතින් නේද, ඒක බඩේ බට්ටික වගේ මතක, සහ ඔබ නිතර යූස් කරන බ්‍රෑන්ඩ් එකක් නේද බික් කියලා කියන්නේ. ඊළඟට අද දවසෙත් අපි ඇලුමිනියම් ගැන ඔබත් එක්ක කතා කරනවා. අපි මේ ඇලුමිනියම් ගැන මෙහෙම කටින් කියලා, මෙහෙම මෙහෙමයි ඇලුමිනියම්, මෙහෙම මෙහෙමයි කියනට වඩා මේක එක්ස්පීරියන්ස් කරන්න තැනක් තිබ්බොත් කොච්චර වටිනවද කියලා ඔබට හිතිලා නැද්ද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ, අපි ওই මැගසින්ස් වල අරවා මේවා තැන්වල අපි දකිනවා ලොකු ලොකු ලස්සන විදියට ඇලුමිනියම් පාවිච්චි කරලා තියෙන ලස්සන නිර්මාණ. හැබැයි මේ දේවල් අපි කොහෙන්ද කරගන්නේ, අපි කොහෙන්ද මේවා එක්ස්පීරියන්ස් කරන්නේ කියලා ඔබට මෙච්චර කල් ප්‍රශ්නයක් තිබ්බනම් Don't worry. Alumex එක දැම්ම සුපිරි එක්ස්පීරියන්ස් හබ් එකක්. ඉතින් එතනට ගියා නම් ඒක තියෙන්නේ නාරහින් පිටපාර නාවල. හරිද? එතනට ගියා නම් ඕගලන්ට මේ ලොකුම ලොකු එක්ස්පීරියන්ස් සෙන්ටකින් ඕගලන්ට ගොඩක් දේවල් ඇලුමිනියම්

0: මම ගොඩක් නෙමෙයි හැම දෙයක්ම වගේ එක්ස්පීරියන්ස් කරන අවස්ථාව තියෙනවා. අදත් අපි කතා කරමු NLB ලොතරැයි ගැන සහ කමර්ෂල් බැංකුවක් ගැන කතා කරන්න ඕනේ. ඒගොල්ලෝ ගැනත් ලොකු ලොකු ආරංචි ටිකක් තියෙනවා, අපි ෂෙයා කරගන්න. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන කොහමද ඔබ සීරියස්ද ඔබේ නිින්ද ගැන පොඩ්ඩක් හරි ඒ ගැන පොඩි උනන්දුවක් ඇති වුණා නම් අනිවාර්යෙන්ම ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් යන්න කොළඹ 7 වල තියෙන්නේ. ගිහිල්ලා පොඩ්ඩක් නිින්දක් දාලා ඔෆිස් එකට කියලා යන්න. මහර මේ වැඩක්, මේ බොස් මට මේ මහර වැඩක් වෙලා මේ නිකං කපාටම මේ ගෙදර මෙහෙම කතා කරා, මෙහෙම මෙහෙමයි අරම දන්නවනේ බොරු කියන්න නේද? මම නම් ඒ වගේ වෙලාවට මොකද්ද කියන්නේ අංකින, ඒ මාර වැඩේ බොස් මෙහෙමයි, මේ මගේ යාළුවෙක් ඇවිල්ලා යාට මේ සල්ලි වගේක් මදිලු මේ ත්‍රිවිල් එකට දෙන්න, මාර වැඩේ කොහෙටද ඇවිල්ලාද? ඒ ඇවිල්ලා තියෙන්නේ මේ මෙහෙටනේ, මේ ත්‍රිකුණාමලයටනේ බොස්. ටිකක් දුර තැනක් කියන්නත් ඉබේ ටිකක් වෙලා යනවා. රයිට්, කොහොම හරි මොකක් හරි කියලා යන්න ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරන්න වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස්. ඊට පස්සේ ඔබට දැනගන්න හම්බ වෙයි ඔබට ගැළපෙන මෙට්‍රස් එක මොකක්ද කියලා එතනදී. ඊට පස්සේ ඉතින් කස්ටමයිස් කරලා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. වැඩි විස්තර කියන්නම්, අපි LOLC එකත් එක්ක එකතු වෙලා ඔබත් එක්ක මේ දවස්වල කතා කරන විශේෂයෙන්ම ෆැක්ටරි ඉන් සර්විස් එක ගැන, ඒගොල්ලන්ගේ විශේෂ සේවාවක්. ඒත් එක්කම ඔන ෆෝන්ස් ගැන මතක් කරන්න ඕනි. සිංහ එකට ගිහිලා හොඳ වාසි එක්ක ගෙවන්න පුළුවන්නේ සිංහ එකෙන්. එක පාර සල්ලි දෙන්නේ නැහැ, එක පාර නම් සල්ලි දෙන්න එපා. මම නම් කියන්නේ සල්ලි තියෙනවා කියලා හිතන්නකො, ලක්ෂ ගණන් තියෙනවා සාක්කුවේ. ඒත් එක පාර දෙන්න එපා, ටික ටික ගෙවාගෙන යන්න. යූස් කරන ගමන්නේ ගෙවන්නේ නේද? සිංහ එකෙන් ඕගලන්ට එක හරි ලස්සනට කළ දෙයි. ඔන ෆෝන්ස් ගැන බලන්න සිංහ එකට යන්න කියලා මතක් කරනවා. ඒ වගේම අද දෙම අපි හච් ගැනත් කතා කරා. අපි පොඩි බ්‍රේක් එකකට යමු. 7:48. හද ගැස්මට සියත.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Fee Help.
2: අයියා, මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා, මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සු මේ
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටික ලංකා ටයිල්ස්.
5: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
6: රන් පවුමකට ඉහළ අත්තිකාරම අමතන්න 0115880400 LOLC රන්සලි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
7: මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න 076 56 78 74.
8: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
10: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
11: ඉතිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
15: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
16: 98.2 98.4

0: විනාඩි 51 වෙලාව අපි අදත් කතා කරනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන මතක් කරන්න ඕනි. ඔබේ හොඳම තේරීම වෙන්න ඕනි ඇයි කියන එක ගැන අපි විස්තර කියන්නම්. හරිද? ඊළඟට පැල්වත්ත බටර් ගැන කතා කරන්න තියෙනවා. පැල්වත්ත බටර් කොහොමද? එක බටර් එකයි. එහෙම නෙමෙයි. පැල්වත්තවල තියෙනවා ලුණු සහිත, ලුණු රහිත, ගාලික් බටර් එක. ඉතින් මේ හැම එකම ඔයගලන්ට ට්‍රයි කරලා බලන්න පුළුවන්. වැඩිම මම ආසම කෑල්ල තමයි අපේ රටේ සුපිරි නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඊළඟට බජාජ් ත්‍රිවිල් ගැන කතා කරද්දී වීගෝ ත්‍රිවිල් එක, ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක, එක චාර්ජයකින් කිලෝමීටර් 150කටත් වඩා වැඩියෙන් දුවන්න පුළුවන්. බජට් එකට හරිම වාසි, අනාගතය ගැන හිතලා හොඳ ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් සල්ලි ටිකකුත් තියෙනවා, ත්‍රිවිල් එකකුත් ගන්න ඕනි. හැබැයි මට ඒක හොඳ ආයෝජනයක් වෙන්න ඕනි කියලා හිතනවා නම් යන්න ඕනේ හොඳම එක තමයි බජාජ් වීගෝ කියලා කියන්නේ. ඒත් එක්කම අපි අදත් කතා කරමු පික්මී ගැන, පික්මී ෆ්ලෑෂ්, පික්මී ට්‍රක් ගැන වැඩි විස්තර කියන්න. කොකෝ ෆ්‍රයි මතක් කරන්න තෝනි, හොඳම පොල් තෙල් එක හොයනවා නම් RBD කරලා තියෙන සුපිරිම පොල් තෙල් එක මාකට් එකේ ඇත. ඒ තමයි කොකෝ ෆ්‍රයි. ඊට පස්සේ තව මොනවාද? ලංකා ටයිල්ස් ගැන මතක් කරන්න ඕනේ. ලංකා ටයිල්ස් වල කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන තමයි මේ දවස්වල වැඩියෙන් කතා කරන්නේ. දැන් මේ දවස් දෙක තුනක පොඩි වැස්සක් එක්ක කොළඹට, මම කොළඹ පැත්තෙන් හිතලා කියන්නේ, නැත්නම් අපි පොඩ්ඩක් රට, ඒ කියන්නේ රට මැදට ගියොත් ඉතින් ඒක ටිකක් තරමක් සැර වැස්සක්නේ නේද? තදට වැස්සනේ. හැබැයි ඉතින් මේ කොයි වෙලාවෙ වුණත් අපිට මේ රස්නේ කියන එකෙන් අපිට මිදෙන්න බෑනේ. අපි ඝර්ම කලාපී රටක්නේ නේද? ඉතින් එතකොට මේ රත් වෙන එකත් එක්ක ටයිල් රූෆ් ටොප් එකට දාන ටයිල් එකත් රත් වුණාට පස්සේ ගේ ඇතුළට නිකන් පෝරණුවක් වගේ පුදුම විදියට රස්නේ නිකන් අපි කියන රස්නේ ගහනවා. මාර වචන දෙන්නේ රස්නේ ගහන වගේ ඇතුළට. ඉතින් ඒ නිසා ගෙදර AC දානවා, ෆෑන් දානවා, ෆෑන් දැම්මත් හරි රස්නේ හුලඟක් එන්නේ. මේ ප්‍රශ්නේ කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා ලංකා ටයිල්ස් තීරණය කරා මේකට අපි හොඳ විසඳුමක් දෙන්න ඕනේ අපේ ආදරණීය පාරිභෝගිකයන්ට කියලා. ඒගොල්ලෝ දැම්ම මාකට් එකට සුපිරිම ටයිල් එක. ඒකට අපි කියන්නේ කූල් රූෆ් ටොප් ටයිල් කියලා. ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරවලට ගියොත් ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන් ඒ වගේම අපි අදත් බයික් X55 SUV එක ගැන කතා කරන්න ඕනේ. ඒ වගේම අපේ බජාජ් පල්ස N160 සුපිරි ස්පෝටි බයික් එක ගැන කතා කරන්න ඕනේ. තව මොනවාද? තව තියෙනවා ඉතින් නේද? තව විස්තර තියෙනවා. ටික ටික අපි කතා කරමු. දැන් නම් මං හිතන්නේ හොඳම වෙලාව තමයි අපිට පත්තරේ බලන්න. 7:54.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ with හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන් 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: Hi Hasa, good morning.
6: Good morning Aacharya Adatta. පත්තර බලන්න මේ ලෑස්ති වෙන්නේ.
0: Yes.
6: අද ටිකක් වැඩිපුර නිවුස් කීපයක් හැම තියෙන දවසක්. ඉක්මනට එන්නම් පත්තරවලට රත්තරන් ණයදෙන ඉස්තරම්ම තැනගෙන මතක් කරගෙන. ඒ තමයි CDB රන් සහනය දැන් ලෑස්ති. CDB එක රන් ගනුදෙනු කරන ඔබට ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට සහනයක් දෙන්න තමයි CDB රන් සහනය සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ජයග්‍රහකයන් රසක් බිහි කරන්නට නියමිත CDB රන් සහනයට ඇතුළත් වෙන්න අදම ළඟම තියෙන CDB ශාඛාවට එන්න, නැත්නම් 0111738388 දුරකථන ඇමතුමක් දෙන්න. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හැමදාම වගේ මේ වසරේදීත් 2025 වසර වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ලබා දෙන බෝනස් ප්‍රතිලාභය ප්‍රකාශයට පත් කරලා තිනවා රුපියල් කෝටි 1460 ඉක්මවා යන බව. කවදත් ලංකාවේ දැවැන්තම ජීවිත රක්ෂණ බෝනස් ප්‍රතිලාභය දෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අවුරුදු 64ක් තිස්සේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉන්න කණ්ඩායමක්. රුපියල් බිලියන 247ක ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදලට හා රුපියල් බිලියන 275ක දැවැන්තම වත්කම් සම්භාරයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් ඔබ රකිනවා නොඅනුමානයි. ස්විස්ටෙක් ගැනයි දැන් අපිට කතා බහ කරන්න හොයලා බලන්න තියෙන්නේ. ගෙදරක ෆිනිෂින් වැඩ කටයුතු වලට අවශ්‍ය නිෂ්පාදන මිලදී ගන්නකොට හුඟ දෙනෙක් සමහට ලොකු ඩිස්කවුන්ට් එකකට රැවටෙනවා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට හුඟක් කට්ටිය කරන වැඩක් තමයි පැකට් එකේ ලොකු ඉලක්කමක් ගහලා එවලා ඊට පස්සේ ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා වගේ හරි ගානට කිට්ටුවෙන් භාණ්ඩේ විකුණන්න උත්සාහ කරනවා. ඉතින් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා වගේ පෙන්නලා ඔබව රවට්ටන්න හදනවා නම් ඒ කියන්නේ බොහෝ දුරට ඒ විකුණන නිෂ්පාදනයේ ක්වොලිටි එකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හරි ක්වොලිටි ප්‍රොඩක්ට් එක හරි මිලට ඔබ විකුණනවා නම්, එහෙම හරි ප්‍රොඩක්ට් එක හරි මිලට විකුණන කෙනෙක් නම් බොරුවට ලොකු ඩිස්කවුන්ට් දෙනවා කියලා පෙන්නලා පාරිභෝගිකයන්ව රවට්ටන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. ස්විස්ටෙක් පොරොන්දු අන්න ඒකයි, බෑග් එකේ ලොකු ඉලක්කම් ගහලා බොරුවට ලොකු ඩිස්කවුන්ට් දෙනවා වගේ පෙන්නන්නේ. ස්විස්ටෙක් බලේලත් අලෙවි නියෝජිතයෙක් කියන්නේත් බොරු ඩිස්කවුන්ට් පෙන්නලා කස්ටමර් රවට්ටන්න හදන බිස්නස්මන් කෙනෙක් නෙවෙයි. එයා හරි මිලට හරි ප්‍රොඩක්ට් එක විකුණන ජෙනුයින් බිස්නස්මන් කෙනෙක්. රයිට්, දැන් අපි ලෑස්ති ආශ්චර්ය පත්‍ර ටික බලන්න. මං ගන්නවා දිනමින පුවත් පතාතට. කාලගුණය කැළඹෙයි, මරණ පහයි, දෙකක් අතුරුදන්. ලක්ෂපාන නිවෙසකට පස්කන්දක් කඩා වැටෙයි, පෙදෙස් රැසකට ගංවතුර. මහනුවර නුවරඑළිය පාසල් අද නිවාඩු, පේරාදෙණිය සරසවියත් වසයි. වටවල දුම්රිය පොළට පස්කන්දක් කඩා වැටේ. මහවැලි කැළණි කළු ගංවතුර අවදානමක, මහවැලි ගඟ, කැළණි ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක් ඇති බව කියනවා. ඉතින් ලංකාවේ ප්‍රධාන ගංගා හතරෙන් තුනක් එතන. ඉතින් සෑහෙන ප්‍රදේශ ගණනාවකට මේ අවධානම තියෙන බව තමයි පේන්නේ. දිස්ත්‍රික්ක තුරකට නාය යෑමේ රතු නිවේදන, ගමනාගමනයටත් බාධා. කොළඹ නුවර පාර කඩුගන්නාවෙන් වසයි. වැස්ස තවදුරටත් වැඩි වෙනවා කියලා අපදා කල්පනා කරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමා කියලා තියෙනවා. මධ්‍ය වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තමයි මේ වර්ෂාවට හේතුව කියලා කියනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. නාය යෑම් රතු නිවේදන ගැන සැලකිලිමත් වෙන්න කියලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේක තමයි මේ එල්නිනෝ තත්ත්වයේ විශේෂත්වය. මේක හරිම අන්ප්‍රෙඩික්ටබල් එල්නිනෝ සිටුවේෂන් එකක්. හැම වෙලාවකම මේක හැමයි. මොකද වහින්නත් පුළුවන්, පායන්නත් පුළුවන්. තියෙන කාලගුණය පිළිබඳව තියෙන ප්‍රෙඩික්ෂන් එක අනාවැකිය වරදින්න පුළුවන්. ඉතින් අපි අනුමාන කරන් හිටියේ අපිට වර්ෂාපතනය ලැබෙන්නේ ඔක්තෝබර් මාසෙ විතර කියලා. නමුත් ඉතාම හදිස්සි පහුගිය දවස් දෙක තුන ඇතුළත දැඩි වර්ෂාපතනයක් පතිත වෙන්න පටන් අරගෙන තියෙනවා. අවධානයෙන් පරිස්සමින් ගත කළ යුතු කාලයක්. අරුණ පත්තරයට මං එනවා. විනිසුරු කාලය දීර්ඝ කරන ව්‍යවස්ථා සංශෝධනයට මහනා හිමි විරෝධය. අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ සංශෝධනයක් අනවශ්‍ය බවට ත්‍රෛනිකායක මහානායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිතුමාට දැනුම් දුන්නා කියලා තියෙනවා ලිඛිතව. මේක කියන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය. නීතිඥ සංගමේ නියෝජිත පිරිසක් මල්වතු අස්කිරි මහනා හිමිපාණන් බැහැ දකින්න ගිහිල්ලා එළියට එන ගමන් මාධ්‍ය වෙත අදහස් දක්වන්න තමයි රජීව් අමරසූරිය මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. විනිසුරු සේවයට එක්වීමට සුදුසුකම් ඇති නීතිඥයන් බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින අතර ගැටලුවක් ඇතනම් නැවත විභාගයක් පැවැත්විය හැකි බවද හෙතේම යෝජනා කරයි කියලා තියෙනවා. නව රජයේ පත්වීමෙන් පසු අගවිනිසුරුවරුන් දෙදෙනෙකු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 6 දෙනෙකු විශ්‍රාම ගියද මේ සම්බන්ධයෙන් කිසිදු කතාවක් නොතිබුණ බවත්, අද වන විට මෙරට සේවයේ සිටින විනිසුරුවරු 60 දෙනා සහ නීතිඥ සංගම් මෙම තීරණයට විරුද්ධ බවත් නීතිඥ රජීව් අමරසූරිය පැවසුව කියලා අරුණ පුවත්පත තමන්ගේ හෙඩ්ලයින් නිවුස් එකෙන් වාර්තා කරලා තියෙනවා. එක් අයෙකුට සංශෝධනයක් ගෙන එන්නේ නම් අත්‍යවශ්‍ය සියලු නිලධාරීන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කළ යුතුයි. මල්වතු මහනාහිමියෝ එහෙම කිව්වයි කියලා තියෙනවා. ඒ අධිකරණ ඇමතිවරයා මල්වතු මහනාහිමියන් බැහැ දකින්න ගිය අවස්ථාවේදී, තනි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් එය යහපත් තත්ත්වයක් නොවන බව මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවසුවා කියලා තියෙනවා. යම් විශේෂත්වයක් මත කිසිවෙකුගේ විශ්‍රාමවයස දීර්ඝ කරන්නේ නම් රටේ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේද විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කළ යුතු බවත් එවිට රටේ වැඩ කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා කියලා තිනවා. නඩු පමාවීමෙන් ජනතාව පීඩාවකට පත්වී සිටින බවද එයට බලපානු ලබන නීතිපති දෙපාර්තමේන්තුව රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතන මේ යටතේ කාර්යක්ෂම වන බවද ඇමති හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී පැවසීය කියලා තියෙනවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතන කාර්යක්ෂම වෙනවා කියලාද දන්නේ. මේ කියන්නේ මට පැහැදිලි නෑ ඒක කොහොමද වෙන්නේ කියලා. එතන විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කළාම නීතිපති දෙපාර්තමේන්තුව කාර්යක්ෂම වෙන්නේ කොහොමද දන්නේ. මොකක් හරි සම්බන්ධයක් ඇති සමහර විට අපිට නොපෙනෙන දේවල් සමහර විට ඇමතිවරුන්ට ඉතින් පේනවා නේද. අපිට නෑ කියන්න බෑනේ. මානව හිමිකම් කොමිසමේ නිර්දේශය අනුව මුරණ්ඩු වැඩ නවත්තා උපුල් දෙනිය යලිපත් කරන්න කියලා මහාචාර්ය ජී.එල්. පීරිස් කිව්ව බව අරුණ වාර්තා කරනවා. මානව හිමිකම් කොමිසමේ තීරණ ක්‍රියාත්මක නොවන්නේ නම් ශ්‍රී ලංකාවට මානව හිමිකම් කොමිසමක් මොකටද කියලා අහනවා. මෙවන විට වැඩ තහනමකට ලක්ව සිටින හිටපු වන්දනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල් දෙනිය යළියම තන්ත්‍රයට පත් කරන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබුණද අධිකරණ අමාත්‍යාංශය අත්නෝමතික ලෙස එය ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම් කරු මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියලා තියෙනවා. ඉතින් තුෂාර උපුල් දෙනියගේ වැඩ තහනම් කරලා ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් එයා මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ කළා තියෙනවා එයාව නැවත සේවයේ පිහිටුවන්න කියලා. දැන් හුඟක් දවස් සතියක් දෙකක් නෙවෙයි සෑහෙන දවසක් එයාව නැවත සේවයේ පිහිටුවන්න කියලා නිර්දේශ කරලා. හැබැයි ඇත්තටම කවුරුවත් ඒක ගණන් අරගෙන නැහැ. විපක්ෂ කණ්ඩායම් වලට මානව හිමිකම් සම්බන්ධයෙන් තියෙන වටිනාකම ලේසියකට ඉතින් ආණ්ඩු කණ්ඩායම් වලට දැනෙන්නේ නැහැ. අපි හැමෝම මීට කලිනුත් දැකලා තියෙනවා. මං එනවා ලංකාදීප පුවත්පතට ඊළඟට. ලංකාදීපෙත් හෙඩ්ලයින් නිවුස් එක මේ වැසිබර තත්ත්වය සහ ගංවතුර තත්ත්වය පිළිබඳව ප්‍රවෘත්ති. මම ලංකාදීපෙන් ගන්නවා වෙනත් පුවතක්. බාන්ස් පෙදෙසේ ඉඩමකින් CID තොරතුරු සොයා ගනි. කුරුඳුවත්තේ සුපිරි ඉඩම් හොර ඔප්පු හදා විකුඩලා. කෝටිපති ව්‍යාපාරිකයෝ, පාතාල නායකයෝ, දේශපාලඥයෝ සහ නීතිඥ පිරිසක් තමයි මේකට හවුල් කියලා කියන්නේ. කොළඹ කුරුඳුවත්ත ඇතුළු තදාසන්න ප්‍රදේශවල හුඟක් ගෙවල් ඉඩම් තියෙනවා. අයිතිකාරයෝ විදේශගත වෙලා ඉන්න. එහෙම ඒවට ව්‍යාජ ඔප්පු සකස් කරලා ඒවා මිනිස්සුන්ට විකුණන්න කටයුතු කරලා තියෙනවා කියලා තමයි මේ අනාවරණය වෙලා තියෙන්නේ. මේ කාරණයට, ඒ කියන්නේ මේ වංචා සහගත ව්‍යාපාරයට කෝටිපති ව්‍යාපාරිකයන්, පාතාල නායකයන්, දේශපාලනඥයන්, නීතිඥවරුන් සහ රටේ නමගිය පුද්ගලයන් ඇතුළු පිරිසක් සම්බන්ධයි කියලා තමයි රහස් පොලිසිය මූලික විමර්ශන වලින් හොයාගෙන තියෙන්නේ. මේක ඉස්සෙල්ලම කොළඹ 7 බාන්ස් පෙදෙසේ පර්චස් 74ක ඉඩමක බදු ගැනුම් කරුවෙක් පොලිසිය ඇන්ට්‍රියක් දාලා තියෙනවා. බද්දට ගත්ත ඉඩමේ ආරක්ෂාවට දාලා හිටිය කට්ටියව තව කට්ටියක් ගහලා එළවල කියලා. පස්සේ ඔස්සේ පරීක්ෂණ කරගෙන යනකොට තමයි දැනගෙන තියෙන්නේ මේ නිවස හිමි කාන්තාව විදේශගතව වෙසෙන බවත්. ඒ පිළිබඳව තොරතුරු හෙළි කර ගැනීමෙන් අනතුරුව පිටිසක් සංවිධානාත්මක වේක්වි අදාළ ඉඩමට හොර ඔප්පු සකස් කර වෙනත් පුද්ගලයන්ට පැවරීම් කිහිපයක් කර ඇති බව සිද්ධියට අදාළ විමර්ශන වලින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ එකම ඉඩම අර වංගෙඩිය 7 දෙනෙකුට වික්කා වගේ එකම ඉඩම ව්‍යාජ ඔප්පු සකස් කරලා විවිධ අයට වරින් වර විකුණලා දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ගන්න අයව ගහලා එළවට ඇති. එළවලා ආයි වෙන කට්ටියකට ඒ ඉඩමම විකුණනවා ඇති. එහෙම ජාවාරමක් ගැන අද ලංකාදීපේ වාර්තා කරනවා. විධායක ජනාධිපති ක්‍රමය එපා ජනපතිත් කියයි කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරයයි ජනාධිපති අනුරකුමාර් දිසානායක මහතා දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවේ පැවසුව කියලා තියෙනවා. දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයන් එකතු වෙලා හදාගත්ත සංවිධානයක් තියෙනවා. ඒකත් එක්ක ජනාධිපතිතුමා සාකච්ඡාවක් පවත්වලා තිනවා. ඒ සාකච්ඡාවේ තමයි මේ කාරණා කියලා තියෙන්නේ. හැබැයි ජනාධිපතිතුමා කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව කී ජනාධිපතිවරයා. එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇතිකර ගැනීම බව පෙන්වා දුන්න කියලා. ඒතර කඩිමුඩියේ කරන්න පුළුවන් නේද ඔය විදිසුරවරුන්ගේ විස්රාම වයස දීර්ඝ කරනවා වගේ එකක්. එහෙම නැතුව මේ වෙන ව්‍යවස්ථා සංශෝධනයක් කොහොමද කඩිමුඩියේ කරන්නේ කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. මෙහිදී එම නියෝජිතයන් විසින්, ඒ කියන්නේ දෙමළ සහ මුස්ලිම් පක්ෂ නියෝජිතයන් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනේම පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලයගම් ප්‍රජාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. පළාත් සභා මැතිවරණයේ පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවකට ලක් වූ අතර එම මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධව තේරීම් කාරක සභාවක් පත් කර තිබෙන බවත් මතුව ඇති ගැටලු පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා කියලා තියෙනවා. ඉතින් මට මතක් වෙනවා දැන් පාලනයේදී විවිධ ක්‍රම තියෙනවානේ පාලකයෝ අනුගමනය කරන. එක ක්‍රමයක් තමයි විසඳන්න පුළුවන් ප්‍රශ්න විතරක් මේසේ උඩට ගන්නවා. අනිත් ඒවට කමිටුවක් දානවා, ඒක සාකච්ඡා කරන්න කට්ටිය දානවා, දාලා පොඩ්ඩක් ඒවා අරන් තියලා තියෙනවා. පුළුවන් ඒවා විතරයි ගන්නෙ. ඉතින් ඒවත් ඉති ක්‍රම, මං කියන්නේ ඒ ක්‍රමේ කවුරු හරි මේ වෙනකොට පාවිච්චි කරනවා කියලා. ඒකත් එක ක්‍රමයක් කියලා මට නිකන් මතක් වුණා. දිවයින පත්තරේට එනවා මම ඊළඟට. හිරගෙවල් පහක ගැටුම් හදන රහස් සැලසුමක්. දේශපාලකයෝ නිලධාරීහු හා රැඳවියෝ හවුල් බුද්ධ්‍යංශ හෙළි කරගනි. සංවිධානාත්මක පිරිසක් විසින් තවත් බන්ධනාගාර පහක ගැටුම් ඇතිකර මහා විනාශයක් සිදු කර මුළු රටම අවුල් ජාලයක් කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු බුද්ධ්‍යංශ විසින් අනාවරණය කරගෙන තියෙනවලු. මීගමෝ සහ මහර බන්ධනාගාරවල ඇති වූ ගැටුම් පිටිපසද මෙම සංවිධානාත්මක කණ්ඩායම සිටින බවට තොරතුරු හෙළිවීමින් පවතිනවා කියලා කියන්නේ. බුද්ධ්‍යංශ ආරංචි මාර්ග පවසනන්දමට දුම්බර, කළුතර, ගාල්ල, කොළඹ මැගසින් සහ වැලිකඩ කාන්තා බන්ධනාගාරවල මෙම ගැටුම් ඇති කිරීමේ සැලසුම් ඇති බවද වාර්තා වෙයි. බන්ධනාගාරවල මේ ආකාරයේ ගැටුම් ඇතිකර රටම අවුල් ජාලයක් කිරීමේ සැලසුම් පිටුපස දේශපාලනඥයන් කිහිප දෙනෙකුත්, බන්ධනාගාරයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් පිරිසකුත් සිටින බවට තොරතුරු මේ වන විට හෙළි වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් බුද්ධ්‍යංශ විසින් මීට කලිනුත් සමහර වැදගත් තොරතුරු හෙළි කරගෙන තියෙනවා. ඉතින් ඒවෙන් මේ කවුරුත් මොකුත් වැඩක් ගත්තේ නැති අවස්ථාත් අපි පහු කරගෙන ආවා. බලමු ඉතින් මේ හෙලි කරගන්න බුද්ධි තොරතුරු වලින් රටට යම්කිසි ප්‍රයෝජනයක් ගන්න වගකිවයුත්තන්ට පුළුවන් වෙයිද කියලා. ගැටුම් ඇතිවනවත් සමගම මහර රැඳවියන් කෝල් කරලා ඥාතීන් ගෙන්වාගෙන උද්ඝෝෂණ කරවලා අලුත් රැඳවියන් කෝල් ගන්න පරණ අයට බරට ගෙවන්න ඕනෙලු. නාන්න වැසිකිලියන්න වතුර දෙන්නත් සල්ලි ගන්නවලු. සල්ලි ගිනුම් වලට දාන්නේ ඊසි කෑෂ් ක්‍රමයට. රැඳවියන්ගෙන් සල්ලි අරන් නිලධාරීන් ෆෝන් දීලා මේ මහර බන්ධනාගාරයේ ගැටුම ඇති වුණාට පස්සේ ඇති වෙනවත් එක්කම බන්ධනාගාරය ඇතුළේ ඉඳන් ජංගම දුරකථන මාර්ගයෙන් තමන්ගේ පවුල්වල සමාජිකයන්ට කෝල් කරලා ඒගොල්ලන් එතනට ගෙන්නගෙන උද්ඝෝෂණ කරවලා කියලා තමයි කියන්නේ. සහ ඊට අමතරව බන්ධනාගාරය ඇතුළේ බොහෝ කටයුතු සිද්ධ වෙන්නේ පැරණි රැඳවියන්ගේ අභිමතය මත. අලුත් රැඳවියන් පැරණි රැඳවියන්ට මුදල් ගෙවල තමයි නාණ්ඩ වතුර ටික පවා ගන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ විදිහේ ඉතාම මේ මොකක්ද ඒකට කියන්නේ හරිම මානවහිතවාදී පාසයක් තමයි ඒක ඇතුලේ තිබිලා තියෙන්නේ
0: නේද?
6: හරිම ලස්සන විදිහකට ඒක පරිපාලනය වෙලා තියෙන බව තමයි.
0: ඒක වෙනම රටක් වගේ නේද?
6: ඒක තමයි. ඒ තොරතුරු වලින් පේන්නේ ඉතාම ලස්සනට ඒ බන්ධනාගාරේ පරිපාලකයෝ කටයුතු කරලා තියෙන බව තමයි ඉතින් පේන්නේ. ඔය අතරේ අන්තිමට මම දිවයින පුවත්පතේ චමෝද් පద్මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එක අරගන්නවා. නැවතත් ළඟ ළඟම මහා ගංවතුර තත්වයක් නිර්මාණය වෙමින් තියෙනවලු කියලා මේ මිනිස්සු දෙන්නේ කතා වෙනවා. එක්කෙනෙක් එහෙම කියනවා. ඊට අනිත් කෙනා කියනවා ඔව් දැන් ඉතින් ආධාර ලැබුණද? තහඩු ලැබුණද? ආහ ගෙවල් ගානේ යන්න සමහරු ඇඟිලි ගණන් කරනවා ඇති කියලා. ඉතින් ඇත්තටම හෙට අනිද්දාට කැමරා එහෙම අරගෙන ආධාර හම්බුණාද? තහඩුව ගියාද? තහඩුව හම්බුණාද? ගෙදරම ගියාද? ඇහුවම ආනේ බිත්ති ගියාද කියලා අහනවා. අපිට බලා ගන්න පුළුවන් වෙයි. ගිලන්න.
0: හරි, ඕකේ.
6: සුබ දවසක්.
0: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත් හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන් 2025 SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: උදේ 8:00 විනාඩි 12යි.

0: किया था टॉप स्टोरी
1: महावेली सहा खलने गंगा आश्रित गंगवतुरावद हनम पहतट महावेली सहा खलने गंगा आश्रित पवती महा गंगवतुरावद हनम मेवन विट क्रमेन अडुवेमिन पवतिन बव वारी मार्ग डिपार्टमेंटो पवसनवा एही जलविद्या हा आपदा क्लमनाकरण अध्यक्ष एल एस सूर्य भंडार सदहन कले एम गंगा आश्रित प्रदेश वलट ईये रात्रि लबुनु वर्षा वडुवीम मेम तत्वयट हेतु बवई
2: प्रधान वशयेन्म ईये दिने लबुनु वर्षा पतनयन्ट हर बोहो प्रदेश वल वर्षा पतनय अडुवीमक तमई पेन्नुम करन्ने ई तत्वयट ते महावेली गंगा जलमट्टम विशेषयेन्म नावल पिटिय सपेरादिन जलमट्टम क्रमेन अडुवीमिन पवतिनवा मेवन विटत ए वगेम कलणिगंगे इहल द्रोणीय जलमट्टम पितुलगल सह नोगुर जलमट्टम ක්‍රමෙන් අඩුවීමේ පවතිනවා කිතුල්ගල ඉතා සුළු වැඩිවීමක් පෙන්වුම් කරත් ඒතරම් අනතුරුදායක වැඩිවීමක් නෙවෙයි. ඉන් පහළ ප්‍රදේශ අවිසාවේල්ල ග්ලෙන්කෝසා අහංවැල්ල ප්‍රදේශවල ජල මට්ටම් අඩුවීමක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා ගංගොතුරු තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් පෙන්වුම් කරන්නේ නැහැ. ඒ වගේම රත්නපුර ජල මට්ටම ක්‍රමෙන් අඩුවීමත් සමග පහළ පිහිටි මිල්ලගාව ඇල්ලකන්ද සපුටු පවුල ජල මට්ටමත් ක්‍රමෙන් අඩුවීමෙන් පවතිනවා. සහ එම තත්ත්වය යටතේ ගංගොතුරු තත්ත්වයක් එම ගංගා ත්‍රෝණි වල
1: මේ අතර ගල් පෙරලීමේ අවධානමක් හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දමා තිබූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය මේ වන විට විරුද්ධ කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිර්දේශ අනුව මාර්ගය යළි විරුද්ධ කළ බවයි. පවතින අපදා තත්ත්වය හමුවේ මේ වන විට සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 6ක්. මහනුවර සහ නොරෙලි දිස්ත්‍රික්කවල පුද්ගලයන් 1881 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 9ක රඳවා සිටින බව ආපදා ක්ලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර නොරෙලිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අදත් මිලිමීටර 75ක පමණ තද වැසි ඇතිවිය හැකි. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතවිල් දක්වා විරලට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය තවදුරටත් පැයට කිලෝමීටර 60ත් 70ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි කාලුකන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික හා දීවර ප්‍රජාවට කළ දැනුම් දීම තවදුරටත් බලාත්මකයි.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

අපේ ජීවිතේ හැම දෙයකටම අවසාන දවසක් තියෙනවා. නැද්ද? දැන් හිතන්න අපි පොඩි කාලේ යාළුවොත් එක්ක සෙල්ලම් කළා. එක දවසක අපි ගෙදර ආවා. ආවට පස්සේ අපි ආයේ ගියේ නෑ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න. හැබැයි අපි දැනගෙන හිටියේ නෑ එදා අපි ගෙදර ආපු ඒ දවස අපි යාළුවොත් එක්ක ආයේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න යන අවසාන දවස කියලා අපි හිතුවේ නෑ. හැබැයි ඒකටත් අවසාන දවසක් තිබ්බා. දවසක් අපි අම්මලා අපිව වඩාගෙන ආපුතේ ආචුට්ටක් ඇවිදින්නකෝ කියලා බිමින් තිබ්බා. අපි දැනගෙන හිටියේ නෑ ආයි අම්මා අපිව වඩා ගන්න නෑ කියලා. ඒ තමයි අම්මා අපිව වඩාගෙන බිමින් තිබ්බා අවසන් දවස, වඩාගත් අවසන් දවස. හැබැයි අපි ඒක දන්නේ නෑ. අපි දැනගෙන හිටියේ නෑ. ඒකටත් අවසාන දවසක් තිබ්බා. දවසක් තිබ්බා අපි දනගාල දනගාල නැගිට්ට. ආයි අපි දන ගෑවේ නෑ. ඒ තමයි දන ගාපු අවසන් දවස. හැබැයි සමහරක් අය දෙකක් දාගත්තට පස්සේ ඉතින් දන ගානවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. හරිද? හැම දෙයකටම තියෙනවා අවසාන දවසක් කියලා එකක්. වැඩේ කියන්නේ මේක අපි දන්නේ නැහෙනි. මේ තමයි අවසාන දවස. මේ තමයි අවසාන හමුවීම කියලා කියන්නේ අපි දන්නේ නැහැ. ඒ කියන්නේ සමහරක් විට අද හම්බෙන යාළුවෙක් ආයි කවදාවත් ජීවිතේ අපිට කවදාවත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ආව හම්බ වෙන අවසාන දවස අද එහෙම වෙන්න පුළුවන් නේද? ඉතින් මොනවද මේ ලෝකේ වෙන්න බැරිනේ? ඒ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ගෙවෙන හැම තත්පරයක්ම මාර විදිහට, බරපතල විදිහට අපිට වැදගත්. නිකන් ඒක ඇහෙනකොට නිකන් බයක් දැනෙනවා. ඇත්තටම බරපතල විදිහට අපිට වැදගත්. කවුද දන්නේ නේ අද මං ඔෆිස් එන අවසාන දවස වෙයිද කියලා? කවුද දන්නේ ඉතින් නේද? ඉතින් ඒ නිසා මේ හැම මොහොතක්ම, අනිත් මිනිස්සුත් එක්ක ගත කරන හැම මොහොතක්ම සතුටින් ගත කරන්න, ආදරෙන් ගත කරන්න, තරහ වෙන්න, රණ්ඩු වෙන්න, ඉරිසියා කරන්න අපිට වෙලාව නෑ සහෝදරයා. අපිට වෙලාව නෑ. ඉතින් ඒ නිසා මේ මොහොත හරිම බරපතල විදිහට ඇඟට ගන්න. හම්බ වෙන යාළුවෙක් වෙන්න පුළුවන්, තරහකාරයෙක්, තරහකාරයෝ නෑනේ. දැන් මං ආයි තරහකාරයෝ ගැන කියන්න දෙයක් නෑ මෙතන. දැන් කිව්වනේ තරහකාරයෝ නෑ කියලා. පුළුවන් නම් මම මේ කියපු කතාව ට්‍රාන්ස්ලේට් කරලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට හරි, නෙතන්‍යාහුට හරි, ඉරාන් වලට හරි යවන්නකෝ. මොකද ඒ මිනිස්සු මේක දන්නේ නෑනේ. ඒ මිනිස්සු ඉතින් හම්බ වෙන හැම වෙලාවෙම මිසයිලයක් ගහනවා, මොකක් හරි කරනවා, අරක කරනවා, ප්‍රශ්නයක් ඇති කරනවා, හෝමුස් වහනවා, වැරක කරනවා, මේක කරනවා. ඒ මිනිස්සුන්ට පුළුවන් නම් මේක ට්‍රාන්ස්ලේට් කරලා යවන්න. ගොඩාක් වැදගත් වෙයි. මුළු ලෝකෙට මේක වැදගත් වෙයි. මොකද අපි දන්නේ නෑ හැම දෙයකටම අවසානයක් තියෙනවා. අපි මේ ගෙවන තත්පරේ අපිට හම්බ වෙන මිනිස්සු ආයි අපිට හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ව හම්බ වෙන අවසාන දවස අද වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම මොහොතකටම විශේෂත්වයක් දෙන්න, හැම මොහොතකටම වැදගත්කමක් දෙන්න, ඒක ආදරෙන් වැළඳ ගන්න. මගේ කතාව මින් අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. සීරියස්ලි මට ඒක හරියට හිතට දැනුණා. ඒ හින්දා පොඩිවත් තරහක් මරහක් තියාගන්න හොඳ නෑනේ. අරවින්ද අයියා, I love you. I love you. I love you. Right, me? ඒක නෙමෙයි දැන් මේ තියෙන මේ ගම් වතුර ප්‍රශ්න, මේ නායම් ප්‍රශ්න, මේවා දිහා බැලුවම මම දැක්ක සමහරක් පොඩි පොඩි ව්‍යාපාර කරන මිනිස්සු සෑහෙන අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ඉතින් අපි කිව්වා නේද කලින් ඉඳන්ම කිව්වා ඔබේ ව්‍යාපාරයට ඉන්ෂුරන්ස් එකක් නැත්තම් ඉන්ෂුරන්ස් එකක් දාගන්න. මොකද මේ අවදානම කියන එක ඕනම වෙලාවක එන්න පුළුවන්. අපි හරි ලේසියෙන් අවදානම කියන එක ඔළුවෙන් අයින් කරගන්නවා. අර අපේ මොලේ කැමති නෑනේ රිස්ක් එක ගන්න. ඉතින් මොලේ ටක් ගාලා ඔය අවදානම් කෑලි වලට යන්නේ නැහැ. එයා බලන්නේ ඒකෙන් ටක් ගාලා බේරලා එහෙම වෙන්නේ නැහැ. එහෙම තියෙනනේ අපේ කෑලි. අපි ගෙදරකට යනවා. ඉන්නවා යක්ෂ බල්ලෙක් ඉන්නවා. ඉතින් ගෙදර මිනිස්සු කියනවා මේ බල්ලා කන්නේ නැහැ. අපිත් ඉතින් බල්ලා කන්නේ නැහැ. මෙන්න බල්ලා කනවා. එහෙම වෙලා නැද්ද? අම්මා කියනවා එන්න පුතේ ළඟට එන්න, ගහන්නේ අම්මා ගහන්නේ ළඟට, ගියා විතරයි මෙන්න දෙනවා. ඒ වගේ තියනවානේ. අපි සමහරක් දේවල් හිතන්නේ එහෙම වෙයි කියලා හිතන්නේ, වෙයි කියලා දැනගෙන හිටියා, හැබැයි මෙහෙම වෙයි කියලා හිතන්නේ නැහැ. එහෙම ඒවා තියනවා නේද? ඉතින් අපේ ව්‍යාපාරයට මේක බලපෑවොත් මේ වගේ ස්වභාවික අනතුරක් හරි, හොර හතුරන්ගේ අනතුරක් හරි, මොකක් හරි දෙයක් අපේ ව්‍යාපාරයට බලපෑවොත්, අපි ඉතින් පොඩියට බිස්නස් කරගෙන යන මිනිස්සුනි නේද, ඒක අමාරුයි ගොඩ නගා ගන්න. පොඩියට විතරක් නෙමෙයි ලොකුවට කරන මිනිස්සුන්ට උනත් අමාරුයි. ඉතින් සමහර කට්ටිය හිතනවා මේ පොඩියට කරන බිස්නස් වලට අනේ ඉතින් ওই ඉන්ෂුරන්ස් එකක් ඕනේ නැහැනේ, ඕවා ඉතින් මේ මහ පරිමාණයෙන් කරන අයනේ දාගන්න ඕනි කියලා. නෑ, කතාව වැරදි. ඔබ පොඩියට කරන්නේ ඔබේ ප්‍රමාණයටනේ. ඒකට අලාභානියක් මොකක් හරි කරදරයක් වුණොත් ඒක ගොඩ නගා ගන්න ඔබට ශක්තිය තියෙනවද? ඕන තරම් සල්ලි තියෙනවා නම් ඔන්න කමන්නේ, ඉට්ස් ඕකේ. හැබැයි ඔබට පුළුවන් නම් ඒ අවදානම බාර දෙන්න දැවැන්තයට. ආයි ඉතින් අපි මේ පොඩි පොඩි අය එක්කගෙන මේ සම්බන්ධතාවය තියාගෙන යන්නේ. අපි කෙලින්ම දැවැන්තයා එක්ක තමයි සම්බන්ධතාවය තියාගෙන යන්නේ. ඔබේ අවදානම බාර දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලට. හරිද? එයා වැඩේ බලාගනි. ඔබ දැන් හිතන්නකෝ ඔබ මොකක් හරි
යම් කිසි තත්වයක ඉඳන් ඔබේ බිස්නස් එක කරගෙන යනවා. ප්‍රශ්නයක් එනවා, ඔබව වැටෙනවා පල්ලෙහාටම. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ඔබව අර තිබ්බ තැනට ඔසවලා තියෙනවා. ඔබට තියෙන්නේ හිටපු තැන ඉඳන් ආයි තමන්ගේ ගමන යන්න. ලේසි නේද? එහෙනම් ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලට කතා කරන්න, විශේෂයෙන්ම අපි මේ දවස්වල කතා කරන දෙයක් තියෙනවා ඔබේ හොඳම තේරීම ගැන. අපි දන්නවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වල ගොඩක් කට්ටි ඉන්ෂුරන්ස් කරලා තිනවා තමන්ගේ ව්‍යාපාරය, ඒ හැම දෙයක්ම, මේ වාහනය, ඒ දේවල්. ඉතින් ඔබ හොඳ තේරීමක් අරගෙන තියෙන්නේ. ඉතින් අපිට හරි සතුටුයි. ඇයි මේක හොඳම තේරීම වෙන්නේ, අංක එකේ තේරීම වෙන්නේ ඇයි කියලා මං චුට්ටක් පැහැදිලි කරලා කියන්නම්. ඔබ දන්නවද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් තමයි වෙළඳපලේ ප්‍රමුඛයා අංක එක. ඊට පස්සේ වටිනාම වෙළඳ සන්නාමය, එතනිනුත් අංක එක. ඊට පස්සේ වැඩිම ජනතා ආදරය, ඒක නම් අයි සුපිරියටම තියනවා කියලා දන්නවනේ, එතනිනුත් අංක එක තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් කියලා කියන්නේ. ඒ වගේම ඉහළම ෆිච් ශ්‍රේණිගත කිරීම තියෙන්නේත් අපේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලට. ඉතින් ඒ නිසා හැම අතින්ම ගත්තත් අංක එකේ ඉන්න රක්ෂණාවරණය තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. ඉතින් අනිවාර්යෙන් ප්‍රශ්න ඉස්සරහට මොනවෙයිද අපි ඒව දන්නේ නැහැ. ඒ අවදානමත් එක්ක ඔබට ජීවත් වෙන්න බෑ, ඔබේ ව්‍යාපාරය ගොඩනගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ අවදානම කෙලින්ම ගෙඩිය පිටින්ම බාර දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වලට. එයා බලාගනි ඔබ ඔබේ ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්න. හරිනේ, වැඩේ පැහැදිලි. අපි කෝල් කරන නම්බර් එකක් දෙන්නම්. 0112357357 කෝල් එකක් ගන්න. හරිද? ඊළඟට අපි මේ දවස්වල කතා කරනවා ඔගලන්ට එක කැපුවක් දිනුම්, පත්තු කළක් දිනුම් තරඟය ගැන. මේ බික් ගැන තමයි කතා කරන්නේ. බික් කියලා කියන්නේ ඉතින් දැන් සාමාන්‍යයෙන් අපි මේ රේස ගැන කතා කරද්දි ඉස්සර ඔය රජවරු එහෙම තමයිලු රේසර් පාවිච්චි කරන්නේ. ඉතින් සාමාන්‍ය වැසියෝ මේ ඉතින් ඔහේ රවුල වවාගෙන ඉතින් ඉන්නවලු, යක්ෂයෝ වගේ ඉන්නවලු සාමාන්‍ය වැසියෝ. රජ්ජුරුව තමයි හොඳට රවුල කපලා ඉන්නේ. මොකද ඒ තරම් මේ රේසර් කියන ඒවා ඒ තරම් සුකෝපභෝගී, මොකද හරියට කියුණාද වැඩ, සුකෝපභෝගී ඒ තත්ත්වේ තමයි තිබුණේ. ලක්ෂරි අයිටම් එකක් සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න බෑ. හැබැයි බිග් තමයි මේ මේ රේසර් කියන ඒ සංස්කෘතිය අපේ සාමාන්‍ය ජනතාවට උනත් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට අරගෙන ආවේ. ඒ නිසා තමයි අපේ මිනිස්සු අද ලස්සන්ට රවුල කපලා ලස්සන්ට ඉන්නේ නේද? ඉතින් බික් කියන කියන බ්‍රෑන්ඩ් එක ආයි අමුතුවෙන් අපිට ඇන ඇන කියන්න දෙයක් නැහැ. ඒක රේස එකක් කියලා කිව්වොත් රේස කියන වචනටත් වඩා බික් කියන වචනේ අතිශයින්ම ජනප්‍රියයි. ඉතින් ලංකාවේ අපිට ඔන්න බික් වලින් ස්පෙෂල් වාසියක් තියෙනවා මේ දවස්වල. ඔබ බික් වල බික් 3 එක ගත්තත්, බික් ඊසි 2 ගත්තත්, බික් ට්වීන් ලේඩි රේස එක ගත්තත්, එහෙම නැත්නම් බික් ලයිටර්ස් තියෙනවනේ, බික් ලයිට් එක ගත්තත් ඔගලන්ට මේ වාසි වලට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩේ කෙරෙන්නේ මෙන්න මේ විදියටයි. බික් රේසර්ස් වල උඩ තියෙන අර හෙඩ් එකේ තියෙන කවර් එකේ තියෙනවා S කෝඩ් එකක්. එහෙම නැත්නම් බික් ලයිටර්ස් වල ස්ටික් එකක් වගේ පොඩි කැලක් කලවලා තියෙන, අන්න ඒකේ තියෙනවා S කෝඩ් එකක්. මේ S කෝඩ් එක ඔබ SMS කරන්න ඕනි. බික් හිස්තැනක් S කෝඩ් එක සඳහන් කරා, හිස්තැනක් තිබ ඔබේ ID නම්බර් එක සඳහන් කරා, 23:43 මැසේජ් එක දාන්න. 23:43 ඊට පස්සේ දවස ගානේ ඔයගලට මොබයිල් ෆෝන්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්, සතිය ගානේ ස්කූටර්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි ඔබේ ජයග්‍රහණය කිදානක ඔබ ජයග්‍රහණය කළා කියලා. එතකොට ඔබ ගාව තියෙන්න ඕනේ අර රේස් එකේ අර හෙඩ් එකේ තිබ්බ ඒ පැකේජින් එකේ පොඩි කැල්ල, අර ස්කෝඩ් එක තියෙන කැල්ල, ඒ වගේම ලයිට් එකේ අර ස්ටික් එක වගේ තියෙන එක ඔබ ගාව තියෙන්න ඕනේ. ඒක පෙන්වන්න ඕනේ සාක්ෂි විදියට. නැත්නම් ඉතින් අපිට ඕනනම් පුළුවන් නේද? ඉතින් කාගිල්ස් එකට යනවා, ආවේ වික් තියෙනවා, ටක් ගාලා ෆොටෝස් ටිකක් ගහගන්නවා. මම එහෙම තමයි මම කරන්නේ හිටියේ. ඊට පස්සේ තමයි මේගොල්ලෝ කිව්වේ ආ එහෙම හරියන්නේ නැහැ, මේක තියාගන්න ඕනේ සාක්ෂි විදියට ඔබ ගාව තියෙන්න ඕනේ කියලා. හරිද? ඉතින් එහෙනම් ඔබට සුභාරංචියක්. ඒක බික් වලින් ඔගලන්ට දෙන ලොකුම ලොකු තෑග්ග තමයි මේ දවස්වල බික් කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම් තරඟය. අපි අද ඔගලන්ට කියන්න ඕනේ බජාජ් පල්ස N160 එක ගැන. මගේ සජීවී, මගේ ඇත්තම ඇත්ත අත්දැකීමක් අද ඔබත් එක්ක ෂෙයා කරගන්න. බයික් එකත් ලස්සනයි, බයික් එකේ ආපු ඒ අයියත් ලස්සනයි. 8:29

0: අද ගැස්මට සියත නවතම විශේෂංග්‍රසක් සමගින් බජාජ් ත්‍රිරෝදරතය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle මත ඇතිරිවස් ගියරය brand new බජාජ් ත්‍රිරෝදරතය David Pierce Motor Company Private Limited
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC General Insurance Free Help
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Hadunwa Dina. Rhino Premier Roofing Sheet. Fetalist Resonha. Dahatunai Anuhaya Amthana.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ 1500 cc turbo engine එකකින් බලගන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිපා කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4700 678
1: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
2: අන්පෞමකට ඉහළ අත්තිකාරම අමතන්න 011 5 880 400 එල්ලෝ එල්සි රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝට් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: පරම්පරා ගණ අපේ රටේ හොඳ ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117866.
5: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
6: හද ගැස්මට සියත.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOL එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 011 715555 අමතන්න.
11: මොකෝ තරයි.
12: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
13: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
14: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
16: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 2200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
17: Prime Colombo. Colombo meda baseline parata italagin apartment ekak. Dan obatat Prime Residences within. Oba vetata genena Colombo navayehi idivana Prime Colombo. Pasal rohal saha dainika avashyata siyalatama vinadi kipeyai. Rupiyal million 45 sita ihalata. Adambarein Colombo jeevath wenna. Adoba katha karanna. 0716 8 777 333.

0: experience එකකට නැල්වත් බට
1: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
2: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
3: ගම් අතරට සුරසුරුන්ට දැන් මම බය නැහැ.
2: අකුණු ගැහුවත් ගින්න දැක්කත් no problem.
3: ඒ විතරක් නෑ business එක දියුණු කරගන්නත් උදව් කරනවා.
1: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ් කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගේ
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන් ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: අසීමාන්තික අවකාශයක පූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

දවසක මේ අරවින්ද අයගේ දතේ පොඩි කේස් එකක් ඇවිල්ලා පොඩි නෙමෙයි ලොකු කේස් එකක් ඇවිල්ලා ආව එකන් ගියා මම ડોක්ටර් ගාවට ඉතින් දැන් ඉතින් කතා කරගන්නත් බෑ ඉතින් මේ ජනප්‍රියම නිවේදකයා ඉතින් මොනවා කරන්නද කතා කරගන්නද ගගා ඉතින් නැන් ඉතින් යා ડોක්ටර් ගාවට ගියාට පස්සේ ડોක්ටර්ත් මෙහෙම බලම ડોක්ටර් වා කට අරින්න කියලා ඉතින් ජනප්‍රියම නිවේදකයන් ලොකුයි කට කියලා කට ඇරියා හරි කට ඇරලා ඉවරලා ડોක්ටර් මෙහෙම බැලුවා බල්ලකෝ දැන් මර දත ඇතුලේ මෙයාගේ මේ ලොකු මේ අර මරියානා ආගාධි වගේ ලොකු මේකක් තියෙනවා දතක. හරිද? ඕක මට පෙන්වන අංගි මෙන්න මේක තමයි මට තියෙන කේස් එක කියලා. ඉතින් දැන් ඔන්න ડોක්ටර්ත් බැලුවා මේ කට ඇතුලට මෙහෙම වැටෙන්නත් යන ලොකුයිනි කට. අර ලොකුයිනි ජනප්‍රියම නිවේදකයනි. හරි ඊරස මේ ડોක්ටර් බෙන්ගවල්ලක හරිම ලොකු කොම්බයක්. ඉතින් අරවින්ද අයියත් කියන හරිම ලොකු කෝම්බයක් ආයි කියනවා අරවින්ද අයත් හරිම ලොකු කෝම්බයක් අරවින්ද මංගම් ડોක්ටර් ඇයි එකම තුන් හතර පාරක් කියන්නේ හරිම ලොකු කෝම්බයක් එක අරවින්ද අයටත් ඇහුණා මටත් ඇහුණා මේ ඇයි ඔය එකම කියන්නේ නෑ නෑ පුතා එකම කියනවා නෙමෙයි මේක හරිය ලොකුයිනි මේ මේ කටේ තියෙන මේ මේ ආගාධ මේ ලොකු වලක් තියෙනවනේ ඒකේ එකෝ එක තමයි එකෝ එක ඒක අපිත් බලනවා හරිම ලොකු කෝම්බයක් හිතන්නකෝ කොච්චර ලොකු මේකක්ද කියලා කොහමරි ඉතින් ওই දත පුරවගෙන එහෙම කරගෙන ආවා ඉතින් බලන්නකෝ ඉතින් අද දැන් ජපානේ ගිහිල්ලා නේ ඉතින් සම්බන්ධතාව බිඳ වැටිලා ඉතින් එහෙම තමයි ඉතින් අහෙන් අනේ වයිෆ් කතා කර කර අහනවා අනේ නංගි ඒ ජපානේ යනවා කියලා ගියා කොහේ ගියාද දන්නේ නැහැ හිරෝසිමාද නාගසාකිද ගාලා ඒ මනුස්සයා එහෙ අයියෝ අයියෝ මට තේරෙන්නේ නැහැ ඉතින් කමක් නැහැ ඉතින් මොනවා කරන්නද නේද ඉතින් මිනිස්සුන්ටනේ මේ වගේ දේවල් වෙන්නේ නේ එක්කෝ මේ ලංකාවට වෙලා ඉන්න ඕනි පුළුවන් දෙයක් කරගෙන ඉන්න ඕනි ගියා ලොකුවට පම්පෝරි අරවින්ද ගියා ජපානේ මට එහෙම කිව්වම හරිය හිතට සහනයක් තියෙනවා නේ මොකද්ද වන්දා හරි හරි මේ එක නෙමේ වැඩේ දැන් මේ වෙලාවේ ඔබ ගාව තියෙන හැම දෙයක්ම ඔබේ තෝරා ගැනීම වල ප්‍රතිඵල නැද්ද මං අහන්නේ තියෙන හැම දෙයකම ඔබ පාවිච්චි කරන හැම දෙයකම ඔබ ආශ්‍රය කරන හැම කෙනෙක්ගෙම ඒ හැම දෙයකම ප්‍රතිඵලය ඔබ තෝරාගත්ත දෙයින් ලැබුණු ප්‍රතිඵලයක් හා නැද්ද ඉතින් ඔබේ ප්‍රතිඵලය ගැන අසතුටු නම් ඔබට කරන්න තියෙන්නේ ඔබ තෝරගන්න දේ වෙනස් කරන එක තමයි හරිද සමහරක් ප්‍රතිඵල තියෙනවා ඒවා වෙනස් කරන්න යන්න එපා ඒක සුදුසු නෑ හරිද ඉතනක දැන් තෝරගෙන ඉන්නවා හස්බන්ඩ් කෙනෙක් මගේ තෝරාගෙන මෙච්චර හොඳ නෑනේ වෙනස් කරන්න ඕනේ

0: ඒවයිතින් මෙහෙම ඒවයිතින් ඒක හරි පර්සනල් දේවල් ඒව ගැන කතා කරන්න යන්න ඕනේ. හරි කොහොමරි මට කියන්න තියෙන්නේ දැන් හිතන්නකෝ අපි සාමාන්‍යයෙන් අපි ඔන්න යනවා කඩේකට ගිහිල්ලා අපි ඇලුමිනියම් ගන්නවා. මොකක් හරි ඔන්න දොර ජනේලයක් ගෙදර හයි කරගන්න ඕනි. ලාබෙටක් තියෙනවා. දිලිසි දිලිසි තියෙනවා. මේක හොඳයි කියලා ඔන්න අරගෙන යනවා ගෙදර. අරගෙන ගිහිල්ලා ඒක හයි කරනවා. ඒකේ තියෙන බෑඩ් එක්ස්පීරියන්ස් එකක්. ඒකේ ප්‍රතිඵලය ඒ කියන්නේ සැටිස් නෑ. හැමදාම වද දෙනවා. දොරක් අරිනකොට බිම ඇතිල්ලිලා දොර ඇරෙන ඇඟේ දත් මිටිත් කැවෙනවා. ඒ දොර ඇරෙන ඇරෙන සැරේට සමහරක් ඒවා තියෙන ඇරියොත් ඇරියා වැහුවොත් වැහුවා. එහෙම නැත්නම් ටික දවසක් යනකොට නිකන් දුර්වර්ණ වෙලා ලස්සන්ට මේගොල්ලෝ පවුඩර් කෝට් කරා අර්ග කරා මේක කියලා දුන්නා. හැබැයි සුදු පාට ගත්තේ ටික දවසක් යනකොට කහ පාට වගේ වෙලා. එහෙම ප්‍රශ්න වලට ඔබ මූණ දෙනව නම් ඒ කියන්නේ ඔබ තෝරාගත්ත දේ ප්‍රතිඵලය ගැන කිසිසේත්ම ඔබට සතුටු වෙන්න බෑ. එහෙනම් ඔබේ තෝරා ගැනීම වැරදි. තෝරා ගැනීම වෙනස් කරන්න ඕනේ. අන්න පොයින්ට් එකක්. හැබැයි සමහරක් වෙලාවට ඇලුමිනියම් දාලා එක එක දේවල් හදලා, ගෙවල් දොරවල් හදලා, ඔක වෙනස් කරන්න යනවා කියලා කියන්නේ ලොකුම ලොකු ප්‍රොජෙක්ට් එකක්. සමහරක් වෙලාවට දැන් අපි හිතමුකෝ දොර තමයි හයි කරන්න තියෙන. හැබැයි උළුවස්සත් එක්කම ගලවල තමයි හයි කරන්න. බිත්ති කඩන්න වෙනවා. ලේසි නෑ. ඉතින් ඒ නිසා තමයි අපි හැමදාම මතක් කරන්නේ ගෙයක් දොරක් හදනකොට දාන ප්‍රොඩක්ට්ස් ගැන ගොඩක් පොඩ්ඩක් නෙමෙයි ගොඩක් හිතන්න. ඒක බාසුන් නැහැ එක ඉංජිනේරු මහත්තයා එක්ක ඔක්කොමත් එක්ක කතා කරලා හොඳම සොලියුෂන් එකට යන්න. අනිත් එක තීරණේ ඔබ ගන්න. කවුරුත් ඔබට බල කරාට, කවුරුත් කිව්වට සමහරක් විට බාසුන් නැහැ කියන්න පුළුවන්. එයාට වාසි වෙන ප්‍රොඩක්ට් එකක් මේක ගන්න. එයාට යටින් හොඳ ගාණක් එනවා ඇති. කම නැහැ. ඒ යාගේ වැඩේ නෙමෙයි. බාසුන් නැහැගේ වැඩේ ඒක. හැබැයි ඔබේ වැඩේ ඒක නෙමෙයි. ඔබට අත යටින් ගාණක් හම්බ වෙන්නේ නැහැනේ. ඔබ හොඳ දේ දාගත්තොත් විතරයි ඔබට ආයෝජනයක් වෙන්නේ. ඉතින් ඒ නිසා හැමතිස්සෙම හොඳම ප්‍රොඩක්ට් එක තෝරගන්න අමතක කරන්න එපා. ඔබේ තෝරා ගැනීම ඉස්තරම් වෙන්න ඕනේ. හරිද? ඉතින් එහෙම තෝරගන්න අපිට මෙච්චර කල් තිබ්බ ප්‍රශ්නයක් තමයි හරි තැනක් තිබ්බේ නැහැ ගිහිල්ලා මේක එක්ස්පීරියන්ස් කරලා බලලා කියලා නරබලා අල්ලලා නේද? එහෙම තෝරගන්න අපිට තැනක් තිබ්බේ නැහැ නේ මෙච්චර කල්. හැබැයි ඇලුමැක්ස් එක තීරණය කරා දෙන්න ඕනේ වගේ සුපිරිම සුපිරි එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක් කියලා. ඒගොල්ලෝ දකුණු ආසියාවේ ප්‍රථම ඇලුමිනියම් එක්ස්පීරියන්ස් හබ් එක විවෘත කරා. ඉතින් ජූලි මාසේ 9 වෙනිදා තමයි ඒ විවෘත කිරීම වුණේ. ඒක තියෙන තැන තමයි හරියටම මම නොම්බරෙත් එක්කම කියනා නොම්බර 34 නාරහෙන් පිටපාර නාවල කියන ඇඩ්‍රස් එකට ආවොත් ඒක හරි ලස්සන ලොකු බිල්ඩින් එකක්. ඒක ලස්සනට හදලා තියෙන්නේත් එක්ස්පීරියන්ස් සෙන්ටර් එක හදලා තියෙන්නේත් ඇලුමෙක්ස් පාවිච්චි කරලා. ඒකෙන් කරන්න පුළුවන් ඒ වැඩ කිඩ දාලා තමයි හදලා තියෙන්නේ. ඉතින් එතනට ගියොත් ඕගලන්ට ඇලුමිනියම් සම්බන්ධයෙන් නිකන් හරියට යුනිවර්සිටි එකකට ගියා වගේ සියලුම දැනුම එකම තැනකින් ලබා ගන්න පුළුවන්. මෙහෙමයි සමහර දේවල් තියෙනවා අදහෙට ඔබ කරන්න බලාපොරොත්තුවක් නැතුව ඇති, ඉදිකිරීමක් මොකක් හරි නැතුව ඇති. හැබැයි සමහර දේවල් තියෙනවා පොඩ්ඩක් නිකන් ඔළුවට දාගෙන තියාගත්තොත්, මතකේ තියාගත්තොත් තැනක් එනවා ඒව පාවිච්චි කරන්න. එතකොට ටක් ගාලා මොලේ කරා අපි අර දවසක් ඇලුමෙක්ස් එකට ගියානේ, ඇලුමෙක්ස් එකේ මේකද ටක් ගාලා මතකෙට එනවා. ගිහිල්ලා ඊට පස්සේ ඔබට ඒ විදිහට ඒ ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. අනිත් එක තමයි විශේෂම දේ ඇලුමෙක්ස් කියලා කියන්නේ කාලයත් එක්ක ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් තව තව, ඒ කියන්නේ අලුත් අලුත් දේවල් හොයා ගන්න කට්ටිය. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ කවදාවත් ඇලුමෙක්ස් වලින් වැඩක් කරගත්තා කියලා කියන්නේ ඒගොල්ලෝ කාලේ බලලා අනාගතේ බලලා තමයි ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් නිෂ්පාදනය කරන්නේ. එකක් තමයි පරණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දාපු එක මේක සුට්ටන් නිකන් දැන් අවුට් ඔෆ් ෆැෂන් වගේ කියලා ඔබට හිතෙන්නේ නැහැ. මොකද හැමදාම ඒගොල්ලෝ අනාගතේ ගැන හිතලා තමයි ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් නිෂ්පාදනය කරන්නේ. සහ පසුතැවෙන්න දෙයක් නැහැ. ප්‍රොඩක්ට් එක ක්වොලිටි ඔගලන් දාන දොරක් වෙන්න පුළුවන්, ජනේලයක් වෙන්න පුළුවන්. ලස්සන්ට ඔය දානවනේ නේද, ස්ලයිඩින් ඩෝස් දානවා. හරිම ලස්සන්ට එක යායට ගාඩන් එක, පූල් එක, ලිවින් ඒරියා එක එකතු කරන ලස්සන ස්ලයිඩින් ඩෝස් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔගලන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ඇලුමෙක්ස් එක්ස්පීරියන්ස් හබ් එකට එන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් උනත් දෙන්න පුළුවන් 0785 29 45 0785 29 45 කියන නම්බරකට කතා කරන්න. එතනට චුට්ටක් යන්න වෙලාව තියෙන වෙලාවක මම මේ හස්බන්ඩ්ලට තමයි විශේෂයෙන් කියන්නේ. පොඩ වයිෆ්ලට ඔය වැඩ පොඩ්ඩක් නිකන්නේ ඒවට එච්චර යන්නේ නැහැනේ. එහෙම කැමති අයත් ඉන්නවා. හැබැයි ලොකුවටම යන්නේ හස්බන්ඩ්ලානේ. ඒගොල්ලෝ ගිහලා පොඩ්ඩක් බලලා මතකේ තියාගන්න මේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එක ගැන. අපි කතා කරේ ඇලුමෙක්ස් ගැන. ඇලුමෙක්ස් කියලා කියන්නේ ඉතින් හොඳම ඇලුමිනියම්. හරිද? දැන් හිතන්න ඔබේ පවුලේ පළවෙනි කෝටිපතියා වෙන්න කැමති නැද්ද? මන්නම් කැමතියි, ඩෙෆිනිට්ලි. අපේ පවුලේ පළවෙනි කෝටිපතියා වෙන්න කැමති, පළවෙනි ලස්සනම කෙනා වෙන්න කැමති, පළවෙනි ජනප්‍රියම කෙනා වෙන්න කැමති. මං ඒ ටික කළා තියෙන්නේ, ඒ ටික achieve කළා තියෙන්නේ. දැන් මට තියෙන්නේ පළවෙනිම කෝටිපතියා වෙන්න. ඉතින් ඇත්තටම ඔබේ මේ සාමාන්‍යයෙන් මම කතාවක් අහලා තියෙන ඕනම පවුලක දුවෙක් හරි පුතෙක් හරි ඉපදෙනවලු, කවුරු හරි කෙනෙක් ඉපදෙනවලු, ඒ පවුල බලා ගන්න ආරක්ෂා කරන නිකන් රැකවලා වගේ අම්මලා තාත්තලා බලාගෙන එහෙම ඉන්න කවුරු හරි එක්කෙනෙක් ඉපදෙනවලු. ඉතින් ඒ වගේ ඉතින් ඒ කෙනාට අම්මලා ගොඩක් බලාපොරොත්තු වෙනනේ, අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ, ගෙවල් දොරවල් හදන්න ඕනේ, වාහන ගන්න ඕනේනේ. අපේ බලාපොරොත්තු පොඩි නෑ, අපේ බලාපොරොත්තු හරි ලොකුයි. ඉතින් මේ ඩ්‍රීම්ස් වලට යන්න අපිට සල්ලි ඕනේ. එක පැත්තකින් අපි රස්සාව කරනවා, තව පැත්තකින් අපි ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි තව චූටි තැනක් තියෙනවා ඔබ ඒකටත් අවස්ථාවක් දෙන්න, ඔබේ වාසනාවටත්. මහන්සි වෙන්න වැඩ කරන්න, ඒවා ඔක්කොම ටික කරන්න, හැබැයි පොඩි ඉඩක් දෙන්න ඔබේ වාසනාවට. කවුද දන්නේ මීළඟ කෝටිපතියා ඔබද කියලා, නේද? ඉතින් ඒ නිසා NLB ලොතරැයි ගන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. NLB කියලා කියන්නේ දිනන අවස්ථාව වැඩිම වැඩි කරපු ලොතරැයි තමයි ඒගොල්ල ගාව තියෙන්නේ. ඔබ ඒගොල්ලන්ගේ සුබ දවසක් ගත්තත්, ගොවිසෙත, මහජන සම්පත, ධන නිධානය, මෙගාපව, ලකී 7, හඳහන, අද සම්පත, ජය 7, සමෘද්ධි, මේ මොන ලොතරැයිය ගත්තත් ඔබට දිනන්න තියෙන අවස්ථාව වැඩිම වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා NLB එකේ ලොතරැයි ගන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. පහුගිය දවස්වල ඒගොල්ලන්ට ඉතාම වටින සම්මානකුත් හම්බුණා. අපි ඒ ගැන විස්තරත් ඔබත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් හරි වටින දේවල් නේද? ඒත් එක්කම ආසයි ඔයගලන්ට එක්ක කතා කරන්න මේ ඔන අලුත්ම ෆෝන් එක ගැන. මම තියාගත්ත ඩීටේල් එක කියන්න ඕනි කියලා. මේකට කියන්නේ X5D එකනේ. අපි පහුගිය දවස්වල ඒගොල්ලන්ගේ X9D ෆෝන් එක ගැන කතා කරා. ඒක ටිකක් ගාන චුට්ටක් 1,00,000 ගාණක් වගේ වෙනවනේ. හැබැයි ඔයගලන්ට මාසිකට රුපියල් 5000ක් හරි, මාසිකට රුපියල් 5500ක් හරි ගෙවන්න පුළුවන් නම් ඔගලන්ට මේ X5D ෆෝන් එක ගන්න පුළුවන්. X5D ෆෝන් එකේ ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි X5D එක, අනිත් එක තමයි X5D Plus එක. හරිද? පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. අපි මුලින්ම ගානෙම පටන් ගමුකෝ. X5D එකක් ඔබ ගන්නවා නම් රුපියල් 58,999 ගන්න පුළුවන්. X5D Plus එකක් ගන්නවා නම් රුපියල් 64,999 ගන්න පුළුවන්. X5D එක මාසිකට ඔබ ගෙවන්නේ රුපියල් 5000යි. සිංගල් එකෙන් ගන්නවා නම් ගෙවන්න පුළන්නේ. මාසිකට රුපියල් 5000ක් ගෙවලා ගන්න. මේකේ RAM එක 4GB, storage එක 64GB. ඊට පස්සේ හොඳ බැටරි එකක් තියෙනවා 5260ක්. හොඳ බැටරි එකක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ දවසක් ඔබට චාර්ජ් කරාම හොඳට පාවිච්චි කරන්න පුළුවන් බැටරි එකක් තියෙනවා. හොඳ කැමරා එකක් තියෙනවා. ඊට පස්සේ ඩිස්ප්ලේ එකත් හරි ලොකුයි. අඟල් 6.74ක ලොකු ඩිස්ප්ලේ එකක් ඔයගලන්ට දීලා තියෙනවා මේ Honor X5D ෆෝන් එක. මාසිකට රුපියල් 5000ක් ගෙවන්න පුළුවන් නම් වැඩේ හරි. ඕකේ. ඊට පස්සේ අපි යමු ඒකේ ඊළඟ එකට. ප්ලස් එකට අපි යමු. ඒක 64,999යි. මාසිකට රුපියල් 5500ක් ගෙවලා සිංගල් එකෙන් ගන්න පුළුවන්. RAM එක 4GB, ස්ටෝරේජ් එක වැඩි. ස්ටෝරේජ් එක 128GB දීලා තියෙනවා. ඊට පස්සේ බැටරි පවර් එකත් හොඳ ෆුල් ඩේ චාර්ජ් එකක් තියෙන බැටරි එකක් දීලා තියෙනවා. කැමරා එකත් සුපිරි, ඩිස්ප්ලේ එකත් සුපිරි. ඉතින් ඒ වගේ හොඳ ෆෝන් එකකට යන්න ඕනි නම් ඔන කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා සුපිරි බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔන X5D ෆෝන් එකකට යන්න සිංගකින් ගන්න, ගෙවන්න ගන්න පුළුවන් නිසා වැඩේ හරි ලේසි කරලා තියෙන්නේ. ඒක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. දැන් වෙලාව උදේ 8:55.
1: අද ගැස්මට සියත දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න. ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: යාගේ නම සීතා.
4: සීතා!
1: මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
5: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසියි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරගන්න පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
4: ඇයිගේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: කෑමක නම් කෑම රසටම තිබුණා
8: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
9: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
10: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
12: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
13: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115-880-400. LOLC රන් සල්ලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
14: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
15: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
17: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
18: 98.2 98.4

0: FM。Top story.
1: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117 888 666
0: Siyatha FM Siyatha Top Story.
3: නුවරඑළියේ පවුල් 581ක් පීඩාවට. වැසි සහිත කලගුණ තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 581ක් පීඩාවට පත්ව තිබෙනවා. ඔවුන් වෙනුවෙන් පිහිටුවා ඇති සුරක්ෂිතතා මධ්‍යස්ථාන සංඛ්‍යාව 14ක්. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් සඳහන් කළේ ඊයේ දිනට සාපේක්ෂව අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වයේ අඩුවීමක් පවතින බවයි.
4: අද දවසේ කාලගුණය ඊයට වැඩිය යම් තාක් දුරකට හොඳින් පවතිනවා. වැහි තත්ත්වය අඩු වෙලා තියෙනවා. පවුල් 581ක් ආපදාවට පත් වෙලා තියෙනවා. ඊයේ අදවසේ 6 දෙනෙක් අතුරුදන් වුණා. අද වෙනකොට සිරුරු 4ක් හොයාගෙන තියෙනවා. අපි දැනට සුරක්ෂිත මධ්‍යස්ථාන 14ක් විතර ආරම්භ කළ පවත්වාගෙන යනවා. ගංවතුර තත්ත්වය නිසා තමයි ගොඩක් මේ සුරක්ෂිත මධ්‍යස්ථාන පවත්වන්න යෙදුනේ.
3: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල පාසල් සඳහා අද නිවාඩු ලබා දුන්නා. හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අද පස්වරුව වන විට ප්‍රකාශයට පත් කරන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළේ.

කිසි දෙයක් නැති කාලේ මිනිස්සු අහනවා ඔයා කවුද කියලා. ඔයාට කිසි දෙයක් නැති කාලේ මිනිස්සු ආගෙන් අහනවා ඔයා කවුද කියලා. ඊට පස්සේ ඔයා මොනවා හරි දෙයක් කරනකොට මිනිස්සු අහනවා ඒක කරන්න පුළුවන්ද? ඊට පස්සේ මොනවා හරි දෙයක් කළා ඒක ගොඩ නගාගෙන යනකොට මිනිස්සු අහනවා කොහොමද ඒක කළේ? ඊට පස්සේ එහෙම ගොඩ නගලා ස්ථාවර වෙලා ඉහළින් ඉහළටම යනකොට මිනිස්සු අහනවා මේ මට ඔයාට පොඩ්ඩක් කතා කරන්න ඕනි, ඔයාට පොඩි ටයිම් එකක් දෙන්න පුළුවන්ද, අබිසීද කියලා මිනිස්සු අහනවා. ඉතින් ඔයා කවුද කියලා අහන තැන ඉඳන් මට පොඩි ටයිම් එකක් දෙන්න පුළුවන්ද, ඔයා අබිසීද, ඔයාත් එක්ක චුට්ටක් කතා කරන්න ඕනි කියන තැනට වෙනකන් මිනිස්සු දියුණු වෙන්න ඕනි. එහෙම දියුණු වෙන්න ගොඩක් මිනිස්සු තෝරගන්න ක්‍රමයක් තමයි බිස්නස් කියලා කියන්නේ. ගොඩක් මිනිස්සු තෝරගත්තත් හැමෝටම හරියටම කරගන්න බැරි දේත් බිස්නස්ම තමයි. ව්‍යාපාරයක් කරලා ඉස්සරහට යනවා කියලා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. කොච්චර බාධා එනවද, කොච්චර ප්‍රශ්න එනවද, කොච්චර කැපකිරීමක් කරන්න ඕනිද ව්‍යාපාරයක් කරනකොටනේ අපි දකින්නේ අවසන් ප්‍රතිඵලය. හැබැයි ඒ ක්‍රියාවලිය ඇතුලේ ලොකු ගමනක් තියෙනවා, ලොකු මහන්සියක්, ලොකු කැපකිරීමක් තියෙනවා. ඉතින් එහෙම ව්‍යාපාර කරන ඔබට LOLC එක දෙනවා ලොකු සහයෝගයක්, සපෝට් එකක්. ඒක මේ පුද්ගලයෝ විදිහට අපිට කරන්න පුළුවන් සපෝට් එකක් නෙමෙයි. අපිට අපේ යාළුවෙක් බිස්නස් එකක් කරනවා. ඉතින් යාළුවට ගොඩක් ආදරෙයි. එයා තමයි ෆ්‍රෙන්ඩ්ස් ෆොරෙවර්. හැබැයි ඉතින් එයාට අපිට මේ LOLC එක කරනවා වගේ, LOLC ෆයිනෑන්ස් දෙනවා වගේ සපෝට් එකක් අපිට දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒකට මූල්‍ය ශක්තියක් තියෙන කෙනෙක් ඔබේ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්නම වෙනවා. මේ LOLC හැමතිස්සෙම කල්පනා කරන දෙයක් තමයි මේ ව්‍යාපාර කරගෙන යන අයට ඒගොල්ලෝ කොයි විදිහටද අපි දෙන්නේ සහයෝගය දෙන්නේ. ව්‍යාපාරයක් ස්ටාර්ට් කරනකොට අපිට සහයෝගය දෙන්න පුළුවන්, එක කරගෙන යනකොට, ඔය වගේ කරුණු හොයාගෙන යනකොට ඒගොල්ලෝ මේ ළඟදි හඳුන්වලා දෙනවා LOLC ෆයිනෑන්ස් ෆැක්ටරින් කියලා ස්පෙෂල් සර්විස් එකක් ගැන. මේක විශේෂ සේවාවක්. මම මේ සර්විස් එක ගැන ලංකාව ඇතුලේ මම අහලා තිබ්බේ නැහැ. මම දන්නේ නැහැ. හැබැයි මම ලංකාව ඇතුලේ අහලා තිබ්බේ නැහැ මේ ෆැක්ටරින් සර්විස් එක ගැන. මේක හරි ලස්සනයි. දැන් හිතන්නකෝ ඔබ ව්‍යාපාරය කරගෙන යනවා, පොඩි බිස්නස් එකක්. ලොකු බිස්නස් එකක්, ඒකත් ප්‍රශ්නයක් නෑ. පොඩි ලොකු නෝ ප්‍රොබ්ලම්. අපි පොඩි බිස්නස් එකකින් පටන් ගමුකෝනේ. අපි පොඩි මිනිස්සුනේ නේද? ඉතින් අපි පොඩියට බිස්නස් එකක් කරගෙන යනකොට හොඳ ඕඩර් එකක් එනවා. අපි ඒ ඕඩර් එකට ගාන්ට සප්ලයි කළා. අපි අවශ්‍ය කරන භාණ්ඩ ටික යවලා ඉතින් අපි ඉතින් ඉන්නවා. ඒ ඉන්න අතරතුරේ තව ඕඩර් එකක් එනවා. එතකොට අපි අර මුලින් ඕඩර් එක යවපු කට්ටියට කියනවා පොඩ්ඩක් සල්ලි ටික ගන්න පුළන්ද කොහොමද? ඒගොල්ලෝ කලින් කතා වෙලා තියෙන්නේ දවස් 90කින් වගේ සල්ලි දෙන්නේ. ඉතින් ඒ මිනිස්සුත් ඕක රෝල ගහගෙන කරගෙන යන. ඒගොල්ලෝ කියනවා මෙහෙමයි මිස්ටර්, අපිට දැන් මේ වෙලාවේ පොඩ්ඩක් සල්ලි දෙන්න බෑ. දවස් 90ක් අපිට ගන්න වෙනවා. මෙහෙමයි මෙහෙමයි බ්ලා බ්ලා බ්ලා කියලා කියනවා. දැන් ඉතින් ඔබ හිර වෙනවා. ඔබට අලුත් ඕඩර් එක කරන්න ඕනේ. ඒක ලොකු ඕඩර් එකක්. ඒක හොඳ ඕඩර් එකක්. හැබැයි අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගන්න, ඒ අවශ්‍ය කරන භාණ්ඩේ නිෂ්පාදනය කරගන්න ඔබට සල්ලි නැහැ. අන්න ප්‍රශ්නේ. හරිද? ඕක අඳුන ගන්නවා LOLC ෆයිනෑන්ස්. ඒගොල්ලෝ තීරණය කරනවා ඔබට, ඔබ ඇවිල්ලා කතා කරන්න ඕනේ. ඔබ දැන් ඒ අර අදාළ කලින් ව්‍යාපාරය කරගෙන, කලින් ව්‍යාපාරය නෙමෙයි, කලින් ඒ ගනුදෙනුව කරපු කට්ටියගේ ඉන්වොයිස් එකක් එක්ක LOLC ෆයිනෑන්ස් එකට ගිහිල්ලා නියෝජිතෙක් හම්බ වෙන්න. එයා ඔයාගේ ඉන්වොයිස් ඔක්කොම ටික බලලා හා රයිට් මෙහෙම මෙහෙමයි වැඩේ යන්නේ කියලා තීරණය කරලා ඔබේ ගාණෙන් 80%ක් හිතන්නකෝ ඔබ ලක්ෂක වැඩක් කියලා රුපියල් 80,000ක් ඔබට කෙලින්ම දෙනවා. ඔබේ ඉතුරු මේ වැඩ කටයුතු ටික කරගන්න, ඉතුරු ඕඩරේ වැඩ කටයුතු ටික කරගන්න. ඊට පස්සේ අර දවස් 90කට පස්සේ සල්ලි එකතු කිරීමේ වගකීමත් බාරගන්නේ LOLC ෆයිනෑන්ස්. ඒගොල්ලෝ සල්ලි එකතු කරගන්නවා, චූටි කමිෂන් එකක් තියාගන්නවා, ඉතුරු ගාණ අර ඉතුරු 20%ක් ඉතුරු ඉතුරුණානේ, ඒ ගාණත් ඔබට ඊළඟට දෙනවා. වැඩේ ලස්සනයි නේද? ඉතින් පොඩි ව්‍යාපාරයක්, ලොකු ව්‍යාපාරයක් කරගෙන යනකොට අපි දන්නවා එක එක බාධා තියෙනවා, ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවට විසඳුම් අරගෙන තමයි LOLC ෆයිනෑන්ස් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මතකයි ලැරි මුදලාලිත් ගියානේ. එහෙනම් ඉතින් අපි හැරි හැරි ඉන්නේ නැතුව කෙලින්ම යන්න ඕනේ LOLC ෆයිනෑන්ස් වලට. ගිහිල්ලා අපේ ප්‍රශ්නේ අපි කතා කරමු. ගිහිල්ලා අපේ මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඔබට ආසාවක් තියෙනවා නම් ඒ දේවල් කතා කරන්න. නැත්නම් මේ සර්විස් එක ෆැක්ටරින් සර්විස් එක ගන්න ඕනේ නම් ඒ ගැන කතා කරන්න. හරිද? ලස්සන්ට වැඩේ කරලා දෙනවා. මොකද LOLC ෆයිනෑන්ස් කියලා කියන්නේ තීරණ ඒ මොහොතේ ගන්න කට්ටියක්. අන්න ඒකත් හරි වැදගත්. මොකද ඒගොල්ලන්ගේ නියෝජිතයන්ට තීරණ ගැනීමේ නිදහස දීලා තියෙනවා LOLC ෆයිනෑන්ස්. නැත්නම් ඉතින් ඔය තීරණයක් ගන්න ඉන්න ඉහළම පුටුවේ ඉන්න කෙනාට ගිහිල්ලා කියලානේ සමහරක් තැන්වල තීරණ ගන්න. එතකොට ඉතින් බිස්නස් ඉතින් මේ ඉවර වෙලා මේ මොනවාද ඔක්කොම ප්‍රශ්න ටික විසඳිලා ඉතින් රටෙත් නෑ සමහරක් විතර තීරණ අරන් ඉන්නකොට. ඉතින් ඒ නිසා LOLC ෆයිනෑන්ස් එක වැඩේ කරගන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. මේ ෆැක්ටරින් සර්විස් එක ගැන බිස්නස් එකක් කරන ඔබේ කවුරු හරි යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවා මේ මැසේජ් එක දෙන්න LOLC ෆයිනෑන්ස් වල
නියම වැඩක් තියෙනවා කියලා කියන්නකො. ව්‍යාපාරයක් කරගෙන යන අයට පොඩි මේ મેસેජ් එක දෙන්න ඔබ මේක අහන් හිටියානම්. ඒකට අපි කියන්නේ ෆැක්ටරින්. හරිද? ඊළඟට අපි කතා කරන්න ඕනේ නිින්ද ගැන. ඊට කලින් මේක අහන්නකො. අපේ ජීවිතේට අපිට දෙන්න තියෙන්නේ සැප ටිකයිනේ. කන බොන එක. ඊට පස්සේ සින්දුවක් අහනවා ඒක. ඊට පස්සේ මොකක් හරි ලස්සන ෆිල්ම් එකක් බලනවා. මොකක් හරි ආදර්ශ මධ්‍යයක් බලනවා. මොකක් හරි නේද ඩ්‍රාමා එකක් බලනවා. ඒකක්. ඊට පස්සේ නිින්ද. ඉතින් ඔය ටික දෙන්නත් අපි සමහර වෙලාවට ලෝභයිනේ නේද? මට ඒක හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ මේ මම ලෝභ නැතුව දෙනවා කියන නෙමෙයි. මමත් සමහර වෙලාවට ලෝභයි. සමහර දේවල් අපිට තමන්ට කරගන්න අපි ලෝභයිනේ. එහෙම බෑ. අපිට නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕනි නම් අපේ ජීවිතේටත් අපිටත් කියලා කරගන්න ඕනි කෑලි ටිකක් තියෙනවා. හොඳ කෑම වේලක් ගන්න ඕනි. හරිද? ඊට පස්සේ හොඳ නිින්දක් නිදා ගන්න ඕනි. පොඩක් එක්සයිස් ටිකක් කරන්න ඕනි. ඔය ටික කම්ප්ලීට් කරගත්තා නම් හොඳ නිරෝගිමත් ජීවිතයක්. අපි කවුරුත් මැරෙන්නේ නැහැ කියලා ඉන්න බෑනේ. අපි කවදා හරි දවසක මැරෙන. හැබැයි මැරෙනකම් නිකන් අර මැරිලා වගේ ජීවත් වෙන්න නැතුව හොඳට ශක්තියත් ඇතුව ඇවිදලා කරලා ලස්සන ජීවත් වෙන්න ආස නැද්ද? එහෙම ජීවත් වෙන්න නම් අනිවාර්යෙන් මම අර කියපු දේවල් ටික කම්ප්ලීට් කරන්න ඕනේ. නිින්ද කියලා කියන්නේ එතනිරුත් මාර විදියට ඉස්සරහට එන කෑල්ලක්. ස්වභාව ධර්මෙම තමයි අපිට තෑග්ගක් විදියට නිින්ද දීලා තියෙන්නේ. අපේ ඇඟේ තියෙන දැන් අපි නිදාගත්තට පස්සේ ඇඟ ඇතුලේ තියෙන කෑලි ටික ඔක්කොම දඩ බඩ ගාලා මේ ඔක්කොම රෙපෑ වෙනවා. හරිද? ඉතින් ඕක අපිට අත ඇතුළට දා කටින් අත ඇතුළට දා කළා ඇඟ ඇතුළේ තියෙන ඒවා රෙපෑ කරගන්න බෑනේ. ඕක ස්වභාවිකම සිද්ධ වෙන සංසිද්ධියක්. ඒකට නිින්ද කියන කෑල්ල අවශ්‍යයි. ඒකයි අපි මිනිස්සු විදියට රැට නිදාගන්නේ. හරිද? සමහර කට්ටිය කියනවා ඉතින් කමන්නේ අපි දවල්ට නිදාගන්නවනේ. දවල්ට පැයක් විතර නිදාගන්නවා කමන්නේ නිදි මරුවොත්. රෑ නිින්ද හරිම වැදගත්. ඉතින් ඔය නිින්ද යන්නේ නැති මිනිස්සුත් ඉන්නවනේ. බලෙන් නිදාගන්නේ නැති මිනිස්සු ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ස්වභාවිකම එක එක ප්‍රශ්න නිසා නිින්ද යන්නේ නැති මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒගොල්ලෝ හරිම ඒකේ වරි වෙනවා. ඒගොල්ලන්ට හොඳ නිින්දක් නැති එක ගැන වරි වෙනවා. හොඳට නිදාගන්න මිනිස්සු දැක්කම ඒගොල්ලෝ පුදුම වෙනවා. අහ ඔයගොල්ලෝ පැය 8ක් විතර නිදා ගන්නවා? ඒගොල්ලන්ට පුදුමයි. මොකද ඒගොල්ලන්ට ඒ එක්ස්පීරියන්ස් එක නැහැ. මම ඒ අයටයි මේ කතා කරන්නේ. ඕගලන්ට නිින්දේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ නම් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකට එන්න. වැලන්ටිනෝ ඉටලි තමයි ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක. මේ මැට්‍රස් එක නිකම්ම අපි මේ පාර තොටේ කඩේ දකින මැට්‍රස් එක වගේ නෙමෙයි. නිකම්ම නිකම් ලේස් දාලා නිකම්ම කවරයක් දාලා මේ ඉඳගෙන බලලා එහෙම ගන්න මැට්‍රස් එකක් නෙමෙයි. වැලන්ටිනෝ ඉටලි කියලා කියන්නේ මෙතනට ගිහිල්ලා ඔබ චූටි නිින්දක් දාලා බලන්න ඕනේ. එතකොට ටක් ගාලා වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් එහෙම නැත්නම් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකේ කට්ටිය ඔබේ ඉරියව්, ඔබ නිදා ගන්න විදිය, එතකොට ඔබට ගැළපෙන විදිය, ඔබේ ශරීරයේ පිටත උෂ්ණත්වය, ඔබ කොහොමද ඔබට නිකම් දාඩිය දාන කෙනෙක්ද නිදා ගන්න ගියාම ඔය ඔක්කොම ප්‍රශ්න ටික හොයලා බලලා ඔබට ගැළපෙන මැට්‍රස් එක කස්ටමයිස් කරලා ගන්න පුළුවන් තැන තමයි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ. ඒකයි මෙච්චර කට කැරෙනකම් කියන්නේ. මේක මේ මෙට්ට විකුණනවා විතරක් නෙමෙයි. මෙතන තියෙන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන ඔබට නිින්ද දෙන්න. ඔබත් ආසන ඔබේ ශරීරයට නිින්දක් දෙන්න, හොඳ නිින්දක් දෙන්න අනිවාර්යෙන් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකට එන්න. එතන තියෙනවා කූලර්, ග්‍රැෆීන්, බයෝරිදමික්, ඊට පස්සේ රොමෑන්ස්, ආරෝග්‍ය කියලා මේ වගේ මැට්‍රස් ගණනාවක් තියෙනවා, කීපයක් තියෙනවා. ඉතින් ඒ මැට්‍රස් වල එක එක ගුණාංග එකතු කරලා ඔබට කස්ටමයිස් කරලා මැට්‍රස් හදාගන්නත් පුළුවන්කම තියෙනවා. මේ වෝඩ් ප්ලේස් වල තමයි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් තියෙන්නේ. එතනට ඇවිල්ලා ඒ ජීවිතේ ලබන්න පුළුවන් ඉහළම සම්පතක් තමයි නිින්ද කියලා කියන්නේ. ඒ නිින්ද ලබා ගන්න අනිවාර්යෙන් ඔබට නෝමල් නිින්ද යන්නේ නැත්තම් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකට ඇවිල්ලා විනාඩි 20ක් ඉඳලා යන්නකෝ. බලන්නකෝ ඔබට නිින්ද යන්නේ නැද්ද කියලා. මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා ඔබට එතකොට දැනගන්න පුළුවන් වෙයි. ඇත්තටම මේ මෙට්ටේ තමයි ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ කියලා ඔබට ටික දවසකින් තේරෙයි. හොඳ මැට්‍රස් එකක් ගන්න. වැලන්ටිනෝ ඉටලි කියලා කියන්නේ ආයි තින් සුපිරි බ්‍රෑන්ඩ් එකක්. ලෝකෙම දන්න සුපිරි බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒ වගේ සුපිරි බ්‍රෑන්ඩ් එක මැට්‍රස් එකක් ගන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත එන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනි. ඒ තමයි අදත් අපි කතා කරමු පික්මී ගැන. අපි පික්මී ෆ්ලෑෂ් ගැන කතා කරමුද? ඊ ට්‍රක් ගැන කතා කරන්නේ නේද? පික්මී ඇප් එක තියෙනවද අහන්නත් දෙයක්ද ඉතින් නේද? පික්මී ඇප් එක කියලා කියන්නේ අපි ෆෝන් එකෙන් අනිවාර්යෙන් තියෙන ඇප් එකක්. ඉතින් ඕකේ අපි වාහනයක් දාගන්නවා, ගමනක් බිමනක් යන්න, කෑම ගෙන්න ගන්න ඒ වැඩේට දානවා. සහ අපි පික්මී ෆ්ලෑෂ් එක පාවිච්චි කරනවා ඔය අපේ පොඩි පොඩි ඩොකියුමන්ට්ස් නැත්නම් පොඩි පොඩි දේවල් අපිට මිස් වුණා නම් ගෙදර දාලා ආව නම් ඕවා ටික ගෙන්න ගන්න අපි පාවිච්චි කරන්නේ පික්මී ෆ්ලෑෂ්. ඉතින් ඔය පොඩි පාර්සල්, ඒ පාර්සල් වල ප්‍රමාණය අනුව ඔබට තීරණය කරන්න පුළුවන් බයික් එකක් දානවද, ටුක් එකක් දානවද, කා එකක් දානවද, එහෙම නැත්නම් ලොකුම ලොකු එකක් නම්
ඔබට ට්‍රක් එකක් දාන්න පුළුවන් පික්මී ට්‍රක් වලින්. හරිද? ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මේ සර්විස් එක ඔබ ලබා ගන්න ඕනි ඇයි? සාමාන්‍යයෙන් අපිට පුළුවන් පාරේ ඉන්න කෙනෙක්ව කතා කරලා මෙහෙම ගෙනල්ලා දෙන්න කියලා කියන්න. අපිට එතකොට ඒකේ ආරක්ෂාව ගැන සහතිකයක් තියෙනවද? අපි කාට හරි කියනවා ඔයා මේක පොඩ්ඩක් අරයට ගිහිල්ලා දෙන්න කියලා. හරියට මෙයාට ගිහිල්ලා දෙයිද කියලා අපිට විශ්වාසද? ඒ ප්‍රශ්න තියෙනවනේ නේද? ඉතින් පික්මි ෆ්ලෑෂ් එකක් දාගත්තොත් ඔයගලන්ට ට්‍රැක් කරන්න පුළුවන්. ලයිව් ට්‍රැකින් තියෙනවා. කොතනද මෙයා ඉන්නේ? මෙයා ඉන්නේ මෙතන. කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ගාන දැනගන්න පුළුවන් කලින්ම. මේකට මෙච්චර ගාණක් යනවා. මම දැන් මේ අරවින්දට හොඳ අන්තට්ටුවක් කියලා අරින්දට ගැලපෙන්නේ. අන්තට්ටුව නම් ඉතින් මට තමයි. මොකක් හරි ආයේ අවන්න ඕනේ වුණාම මම දැනගන්නවා කොට්ටාවේ ඉඳන් ගල් කිස්සට දාන්න ඕනේ. මෙච්චරක් යනවා. ගාන දැනගෙන තමයි අපි යවන්නේ. ඒ අපිට අවශ්‍ය කරන දේ ගෙන්න ගන්න හැරි යවන්නේ හැරි. ඒකත් ලොකු වාසියක් පාරිභෝගිකයෙකු පැත්තේ ඉඳලා. ඊට පස්සේ ඔබ යවන භාණ්ඩයට මොකක් හරි කියන්නේ ලේකියවිල්ලක් තියෙනවා නම් ඒකේ වටිනාකම සම්බන්ධයෙන් රක්ෂණ ආවරණයක් උනත් ඕගලන්ට හම්බ වෙනවා පික්මී ෆ්ලෑෂ් වලින්. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනි. කාලේ ඉතිරි, ශ්‍රමේ ඉතිරි, ඔබ පාරට රස්තිය අදු වෙන ඒ මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ දීලා ඔබ බලාගෙන ඉන්න තියෙන්නේ ඔබේ වැඩක් කරගන්න. ඒක දිහා බලා ට්‍රැකින් එක ගාල බලාගෙන ඉන්න ඕනේ නැහැ. එයා ගාන්ට වැඩේ කරයි. අවශ්‍ය වෙලාට මේ කොච්චර කොහෙද කොතනද ඉන්නේ කියලා බලාගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා ඔබේ වැඩක් කරගෙන ඔබේ ඔළුව නිදහසේ තියාගන්න පුළුවන් පික්මී ෆ්ලෑෂ් පාවිච්චි කරනවා නම් පික්මී ඇප් එක හරහාම ඔයගලන්ට පික්මී ෆ්ලෑෂ් සර්විස් එකක් ගන්න පුළුවන් කියන එක මතක් කරන්නම ඕනි.

0: සාමාන්‍යයෙන් මේ සිංක් ඇලුමිනියම් මිලදී ගණිද්දී අපි බලන්නේ තහඩුවේ ඝනකම. හරිද? ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ අපි කියනවා ආ බලන්නකෝ මේක මේ මලකඩ කාලානේ ආ මේම මෙහෙම ප්‍රශ්නනේ කියලා. මොකද අපි හිතාගෙන ඉන්නවා මේ තහඩුව ඝනකම වැඩි නම් මේක තහඩුවේ හොඳ ඝනකමක් තියෙනවා මේ මලකඩ කන්නේ නැහැ එහෙම එහෙම කියලා අපි හිතාගෙන ඉන්නවා. විශේෂයෙන් කියන්න ඕනේ තහඩුවේ ඝනකම සහ මලකඩ කෑම නොකෑම අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. හරිද? ඒක බලන්න පුළුවන් ඒකකයක් අගයක් හඳුන්වලා දීලා තියෙනවා මුළු ලෝකෙම. ඒකට කියන්නේ AZ අගය කියලා. හරිද? ඉතින් පාරිභෝගිකය විදිහට ඒක අපිට මනින්න බෑ නේ. අපිට පුළුවන් ද මේක නම් කොහොමද කාල බලලද නේ එහෙම මනින්න ක්‍රමයක් නෑ. හරි, අපි හිතනවානේ අපි හැමදේම දන්නවා කියලා. ඒ උනට අපිට AZ අගය මනින්න බෑ. ඒකට නිර්ණායක තියෙනවා, ලෝකෙම පිළිගත් අගයන් තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. ඉතින් නියමිත අගය විදිහට AZ අගය 150 තියෙන්න ඕනි කියලා තමයි නියමිත අගය විදිහට සඳහන් කරන්නේ. ඉතින් කියන්න සතුටුයි, එහෙම නියමිත අගයට AZ අගය තියෙන ප්‍රොඩක්ට් එකක් ගැන අපි කතා කරනවා මේ දවස්වල. ඒකට අපි කියන්නේ සුපර් මෙට් කියලා. කාලයකට කලිනුත් අපි සුපර් මෙට් ප්‍රොඩක්ට්ස් ගැන කතා කරා. සුපර් මෙට් වල තියෙනවා රූෆින් තියෙනවා, වෝල් ක්ලැඩින් තියෙනවා, ගේට් ක්ලැඩින් තියෙනවා, සීලින්, පර්ලින්, මෙන්න මේ හැම දෙයක්ම. ඒ කියන්නේ වැහි පීලි සහ උපාංගෝගලන්ට ගන්න අවස්ථාව තියෙනවා සුපර් මෙට් කියන බ්‍රෑන්ඩ් එකෙන්. මම මුලින්ම කියනවා සුපර් මෙට් එන්නේ කාගෙන්ද, කාගේ කවුද, යාගේ කියන්න බෑනේ පරම්පරාව කවුද කියලා. ඉතින් සුපර් මෙට් ඔබ වෙත එන්නේ අවුරුදු 60කටත් වඩා විශ්වාසය තියෙන රයිනෝ රූෆින් වෙතින් තමයි හඳුන්වලා දෙන්නේ. ඉතින් ඒ නිසා සුපර් මෙට් වලට අපිට විශේෂ විශ්වාසයක් එකතු වෙනවා රයිනෝ කියන නමත් එක්ක. මොකද රයිනෝ කියලා කියන්නේ අවුරුදු 60ක් ලේසි නෑ. තමන්ගේ ව්‍යාපාර කටයුතු මිනිස්සුත් එක්ක, පාරිභෝගිකයොත් එක්ක අවුරුදු 60ක කාලයක් කම්ප්ලේන්ස් නැතුව බිස්නස් එකක් කරගෙන යනවා කියලා කියන්නේ. ඉතින් ඒක ඉතින් සුපිරිනේ, සූපර. ඉතින් ඒ නිසා ඒ විශ්වාසෙත් එක්ක තමයි සුපර් මෙට් අපිට ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මම අර කලිනුත් කිව්වනේ අපිට නියමිත AZ අගයක් තියෙනවා. ඒක නියමිත ගාන තමයි 150. ඉතින් ඒ විදිහට AZ අගේ 150ක තියෙන සින්ක් ඇලුමිනියම් ආලේපණයකින් තමයි මේ සුපර් මෙට් හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මලකඩ ගෑම ගැන නිකන් වරි වෙන්න දෙයක් දැම්මට පස්සේ අබ්බෝ මේක මලකඩ කයිද කියලා හිතන්නවත් දෙයක් නැහැ. මලකඩ කන්නේ නැහැ. හිතන්නකෝ ඔබ නිකන් පොඩ්ඩක් මුහුද ළඟ එහෙම ජීවත් වෙන කෙනෙක් කියලා. ඔගලන්ට ගැළපෙනම සිංක් ඇලුමිනියම් නිෂ්පාදනය තමයි සුපර් මෙට්. ඔගොලෝ ගෙදර මොකක් හරි රූෆින් වැඩක් කරනවා නම්, වෝල් ක්ලැඩින් වැඩක් කරනවා නම්, ගේට් එක ක්ලැඩින් කරනවා නම්, සීලිම ගහනවා නම්, පර්ලින් දානවා නම්, මොකක් හරි දෙයක් කරනවා නම් ඔගලන්ට කෙලින්ම බය නැතුව සුපර් මෙට් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ දැන් මං කිව්වනේ අර මතුපිට තීන්ත ආලේපනයක් තියෙනවා කියලා. මේ තීන්ත ආලේපනයට අවුරුදු 10ක වගකීමක් ලබා දෙනවා සුපර් මෙට්. නියමයිනේ. එහෙම අපිට ප්‍රොඩක්ට් එකක් ගත්තම හරි විශ්වාසයිනේ, යන්නේ හිත නිදහස්නේ. ඒකම වටිනවනේ නේද? ඉතින් මේ වගේ ගොඩක් විස්තර තියෙනවා. ඕ ඕ ඕ ඕ ඕ අපිට සුපර් මෙට් ගැන කතා කරන්න. ඉතින් ගෙදර ලස්සන කරන්න ඔයගලන්ට කැමති වර්ණයකින් සුපර් මෙට් තෝරගන්නත් පුළුවන් කියන එක මතක් කරන්න ඕනි. වැඩි විස්තර දැනගන්න අපි කන්ටැක්ට් නම්බර් එකක් දෙන්නම්. අනිත් එක සුපර් මෙට් ගන්නට හොඳ වොරන්ටිකකුත් හම්බ වෙනවා. වැඩි තොරතුරු සඳහා කතා කරන්න මෙන්න මේ නම්බර් එකට 0112 693 683 කියන නම්බරකට කතා කරන්න. රට පුරාම ඉන්නවා බලලත් අලෙවි නියෝජිතවරු. ඉතින් ඒ තැන්වලින් ඕගලන්ට සුපර් මෙට් තහඩු කියලාම ඉල්ලන්න පුළුවන්. සුපර් මෙට් නම මතක තියාගන්නකෝ. මොකක් හරි වැඩක් කරන්න යනකොට ඕගලන්ට ඒ නම මතක් වේවා කියලා මම ඕගලන්ට ප්‍රාර්ථනා කරනවා. එතකොට වැඩේ අර ප්‍රශ්න නැතුව හිත නිදහසෙන් කරගන්න පුළුවන් නිසා. රයිට්, මේ දවස්වල පොඩ්ඩක් වැස්ස තිබ්බට මාර රස්නයක් නේ තියෙන්නේ. සමහරක් වෙලාවට දවල්ට පුදුම රස්නේයි, රැට වහිනවා. හැබැයි අර වැස්සේ සීතලවත් දැනෙන්නේ නැහැ. ඒ තරම් දැඩි රස්නයක් තියෙනවා මේ දවස්වල ලංකාවේ. ලෝකෙත් එහෙම තමයි, ලංකාවේ මේක අපිට ටිකක් හරි සැරට දැනෙනවා. ඉතින් අපි මේ සමගිය ආසන්න රටක්, රස්නේ කියලා කියන්නේ ඉතින් අපිට අමුතු දෙයක් නෙමෙයි, අලුත් දෙයක් නෙමෙයි. ওই රස්නේ නිසා අපි හරි ප්‍රශ්නවලට මූණ දීපු සහ මුහුණ දෙන මිනිස්සු. මොනවා කරන්නද නේද? රස්නේ හින්දා තමයි අපිට AC දාන්න වෙලා තියෙන්නේ. රස්නේ හින්දා තමයි අපිට ෆෑන් දාන්න වෙලා තියෙන්නේ. ඉතින් ඕක තව ඩබල් කරන්න වෙනවා. ගෙදර රූෆ් ටොප් එකක් තියෙනවා නම් ওই රූෆ් ටොප් එකට ආවුව වැටුනම රස්නේ ආවම මේක උරා ගන්නවනේ. උරාගෙන කෙලින්ම ගේ ඇතුළට තමයි රස්නේ දෙන්නේ. ප්‍රධානය කරනවා, තෑගි ප්‍රධාන, තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා රූෆ් ටොප් එක අරගෙන රස්නේ ඒක අපිට දෙනවා මේ ගණ තෑගින් තෑගුතුමට. ගේ ඇතුලේ වසන්න බෑ. හවසට ගිහිල්ලා ෆෑන් එකක් දැම්මත් ගෙදර තියෙන හරි රස්නේ හුළඟක්. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ අපිට ලංකා ටයිල්ස් අරගෙන ඇවිල්ලා තියෙනවනේ. මන්නම් කියන්නේ දැන් ওই රූෆ් ටොප් එකේ දාලා තියෙන මොකක් හරි ටයිල් එකක් දාලා තිනවනම් ගලවල මාරු කළ මේකට යන්න. මේකට අපි කියන්නේ කූල් රූෆ් ටොප් ටයිල් කියලා. ඉතින් මේකෙත් අපිට මේ නිකම්ම නිකන් අපි මේක තියෙන රස්නේ පරාවර්තනය කරනවා කියන එක වෙනුවට මේවට ඉන්ඩෙක්ස් අගයන් තියෙනවා. උෂ්ණත්වය පරාවර්තනය කරන හරවල යවන්න පුළුවන් ඉන්ඩෙක්ස් අගයන් සඳහන් කළ තියෙනවා. සාමාන්‍යයෙන් මේක 82 වගේ අගයක් තමයි දෙන්නේ. ඒ කියන්නේ 82 වගේ අගයක් තමයි දීලා තියෙන්නේ. හැබැයි ලංකා ටයිල්ස් වල මේ කූල් රූෆ් ටොප් ටයිල් වලින් 96ක් මේක හරවල යවන්න පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් තද්ද රස්නේ වෙලාවට වුණත් රූෆ් ටොප් එකේ ඇවිදලා යන්න පුළුවන් ඕගලන්ට. වෙන්දට ඇවිදින්නේ නැහනේ නේ. ගිනි ගොඩ උඩ ඇවිදිනවා වගේ, ගිනි කෙලිය වගේ. රූෆ් ටොප් එකේ යනවා කියලා කියන්නේ. හැබැයි දැන් මේ කූල් රූෆ් ටොප් ටයිල් එක නිසා වැඩේ ලේසි වෙලා තියෙනවා. ඕන රස්නේ වෙලාවක වුණත් රූෆ් ටොප් එකේ ඇවිදින්න පුළුවන්. ඕගොල්ලෝ සමහරක් විට ඕගලන්ගේ ගෙදර ලස්සනට හදලා ඇති රූෆ් ටොප් එකක් හදලා ඇති, එහෙම නැත්නම් කොරිඩෝ එකක් ලස්සනට හදලා ඇති. තියෙන ප්‍රශ්නේ තමයි ඒ තැන්වලට යන්න බෑ මේ අධික රස්නේ නිසා. පළවෙනිම දේ තමයි මේ අධික රස්නේ ආවට පස්සේ ගියේ ඇතුළට ඒ රස්නේ ගතිය වැඩි වෙලා ෆෑන් දානවා, AC දානවා, ලයිට් බිල් වැඩි, ගෙදර වියදම සෑහෙන විදිහට වැඩි වෙනවා. තව ඉස්සරහට මේ තත්ත්වය තවත් වැඩි. මම අර කලිනුත් කිව්වේ දැන් අපි මේ එල්නිනෝ තත්ත්වේ කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්නේ. දැන් සාමාන්‍යයෙන් 81% ලෝකෙටම බලපානවා කියලා තමයි කියන්නේ මේ එල්නිනෝ තත්ත්වය. අධිරය 3කින් අපේ ලංකාවට බලපාන්න නියමිතයි. අගෝස්තු සැප්තැම්බර් කියන්නේ වියලි කාලගුණයක් තියෙන. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඔන්න ඉතින් වහින්න ගන්නවා. ඊට පස්සේ 2026 පළවෙනි මාස 4 දැඩි රස්නයක් තියෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරනවා. ඉතින් ඒ නිසා ඊට කලින් පුළුවන් නම් මේ කූල් රූෆ් ටොප් ටයිල් එක දාගන්න ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර වලින් ඕගලන්ට මිලදී ගන්න පුළුවන්. නම කියලාම ඉල්ලන්න අර එච්චර මේ කූල් රූෆ් ටොප් ටයිල් කියලා දිගට කියන්න ඕනේ. අර මේ රූෆ් ටොප් එකට දාන ටයිල් එක තියෙනවද කියලා අහන්නකෝ. එතකොට ලංකා ටයිල් එකේ කට්ටිය ඕගලන්ට උදව් කරයි වැඩේ කරගන්න. 9:32.
1: හද ගැස්මට සියත.

0: ಲುಕಾನ್ವನ ಜಾತ್ಯಂತರ ತಲೆ ಅಭಿಷೇಕ ಮಾಂಗಲ್ಯ
1: ಸಿಯಾತ ಬಿಗ್ ಟ್ವೀನ್ ಲೇಟಿ ಮಿಸ್ ವರ್ಲ್ಡ್ ಶ್ರೀಲಂಕಾ 2026
2: මම අනුගුණ සේකර සියත බික්ටවීන් ලේඩී මිස්වර් ශ්‍රී ලංකා 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: විමර දැනුමින් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දරන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම් පත යොමු කරන්න.
1: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ටයිටල් ස්පොන්සර්
4: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන් බිග් ට්වින් ලේඩි
5: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
8: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: ඉලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
11: අරගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
8: David Peeris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within. Adama Obe Test Drive Eka Venkarwa Ganna. Amathanna 0111 88 888 666.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා
1: ආයෝජනය මාස ධාතුනක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියා LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්ල සමාගමකි.
2: හද ගැස්මට සියත
3: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
4: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
3: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
5: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
6: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
5: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
6: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතර.
9: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්.
10: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන 0115 880 400. LOLC රන් සල්ලි රන්ණය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
11: මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
11: අයියා මට මල් ගොඩක් දීලා.
12: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
12: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පිරිස් ඊ-මොබිලිටි වෙත.
6: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බරත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
14: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
15: ගන්නවා ලයිසන් එක.
16: දැන් හරිනේ අමාරු.
14: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
14: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
17: Motor Show,
18: Lifestyle Expo,
17: Construction Expo,
18: Industrial Expo එක ඇති වෙන්න සතුට වෙන්න.
17: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
18: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
3: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
19: 98.2 98.4

සාමාන්‍යයෙන් අපි වාහනේ drive කරගෙන යනකොට වාහනයක් පිටිපස්සෙන් ඔහම තියාගෙන යනකොට ඒ අතරින් bike එකක් දානවට අපි කැමතිද? කැමතිද? කැමති නෑ. හැබැයි අද මගේ ඉස්සරහින් දාපු bike එක මොකක්ද කියලා ඔගොල්ලෝ දන්නවද? ඒක තමයි Bajaj Pulsar N160 එකක්. ලස්සනම ලස්සන boy කෙනෙක් ලස්සනට ride කරගෙන යනවා මගේ ඉස්සරහින්. ඒ වෙලාවෙම සියතින් ඇහෙනවා මෙන්න මේ සින්දුව. මගේ හදවත මෙන්න මේ වගේ. කවුද මල්ලියේ? හරිම ලස්සනයි. බයිකෙකත් ලස්සනයි, කොල්ලත් ලස්සනයි. සීරියස්ලි අනේ, හරිම ලස්සනම ලස්සන බයික් එකක් තමයි Pulsar N160 කියලා කියන්නේ. ඒකේ පර්ෆෝමන්ස් ගැන හැමෝම කතා කරනවා. මේක හරි ස්පෝටි බයික් එකක්නේ. ඉතින් ඒ නිසා පර්ෆෝමන්ස් ගැන හැමෝම කතා කරනවා. වගේම ලුක් එක ඔබ ලස්සනට ඇඳලා කරලා යනකොට පරිස්සමට යන්න ඕනේ, හරිද? එහෙම යනකොට මේකේ ආරක්ෂාව ගැනත් විශේෂයෙන් කියන්න ඕනේ. මොකද ඔය බයික් වල තියෙන පළවෙනිම කාරණාවක් තමයි, ප්‍රධානෙන්ම ගන්නකොට අපි බලන්න ඕනේ කාරණාවක් තමයි ආරක්ෂාව කියන එක. මම ඒක ගැනත් ඉස්සරහදී කතා කරගෙන එන්නම්. අපි ඉස්සලා ලුක්ස් කතා කරමුකෝ, ලස්සන ගැන කතා කරමුකෝ නේද? මාර පෙනුමයි නිකන් අනිත් නිකන් බයික් නිකන් මේ වන්දන හාල් මැස්සෝ වගේ. හාල් මැස්සෙක් වැඩ යනවා, ලස්සන ලස්සන ඩොල්ෆින් කෙනෙක් යනවා වගේ තමයි මේ Bajaj Pulsar N160 බයික් එකක් පාරේ යනකොට ඔබට පේන්නේ, රයිට්? ඉතින් මේ බයික් එක ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ කාණ්ඩේ ගත්තොතින් තියෙනවනේ සමහර බයික්ස් තියෙනවනේ, ඒ බයික්ස් එක්ක කම්පයා කරලා බලද්දී ඉහළම පව එකක් තියෙන බයික් එකක් විදිහට, පර්ෆෝමන්ස් වලින් ඉහළම පව එකක් තියෙන බයික් එකක් විදිහට අපිට Bajaj Pulsar N160 බයික් එක හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ මේක තව ඉස්සරහට ගියොත් මේක පවර්ෆුල් වුණාට මේක හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන් බයික් එකක් කියන එක අහන කීකරු බයික් එකක්. එහෙමත් වෙන්න එපයි නේද? මොකද මේකේ තියෙනවා ඩුවල් චැනල් ABS සිස්ටම් එකක්. ඉතින් ඒ නිසා මේක මේ ගොඩක් අර කන්ට්‍රෝල් කරන බයික් එක කන්ට්‍රෝල් කරගන්න මේක ගොඩක් වැදගත් වෙනවා. බයික්ස් පාවිච්චි කරන, වාහන පාවිච්චි කරන මිනිස්සු දන්නවනේ මේ විස්තර කිව්වම නේද? මට ගොඩාක් අර ටෙක්නිකල් මෙහෙම ඇතුළට ගිහිල්ලා කියන්න විස්තර කියන්න ඉතින් දන්නේ නැහැ. පව අසරණයිනේ ඉතින්, අසරණයිනේ. ඒ වෙච්චර දන්නේ නැහැ. හැබැයි මට ඕගලන්ට කියන්න තියෙන හොඳ කන්ට්‍රෝල් එකක් තියෙන බයික් එකක් කියලා මේ Bajaj Pulsar N160 එක. තව අපි විස්තර හොයාගෙන යනකොට දැන් අපි මෝටර් සයිකලේ ගත්ත වගේ නෙමෙයි මේකේ නඩත්තුවත් ඉතාම වැදගත්. ඉතින් ඒ නිසා තමයි අපි බය නැතුව කියන්නේ අවුරුදු 30කටත් වඩා විශ්වාසය තියෙන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් තමයි ඕගලන්ට Bajaj Pulsar N160 බයික් එක එන්නේ. ඉතින් සේවාජාලය ලොකුම ලොකුයි, ලංකාවේ තියෙන ලොකුම සේවාජාලයද මන් දන්නේ මේ Bajaj එකට තියෙන්නේ, ඩේවිඩ් පීරිස් එකට තියෙන්නේ. 1500කටත් වඩා වැඩියෙන් සේවා ස්ථාන තියෙනවා, සර්විස් සෙන්ටර්ස් ද, ස්පෙයාර් පාර්ට්ස් ද හැමෝම ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබට හොඳට වාහනේ නඩත්තු කරගන්න පුළුවන්, බයික් එක නඩත්තු කරගන්න පුළුවන් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම නිසා.

යන්න කැලින්ම ඒගොල්ලන්ගේ ෂෝරූම්සල්ට ගිහිල්ලා බලන්න මේ බජාජ් පල්ස N160 එක. මම මේ කියන තරම් මේක ලස්සනද කියලා බලනවා. මේ මේකෙල්ල මේ මේ අර විදුලිය සේ සින්දුවක් දාලා මේක කිව්වම ඒ තරම් මේක ලස්සනද කියලා බලන්න ඕනේ කියලා එහෙම හිතලා ගිහිල්ලා බලන්නකෝ. දැක්කම ඔබ ආස කරයි. ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. මම නම් අද දැක්කේ කළු පාට බයික් එකක්. හරිද? ඉතින් පල්ස N160 එකේ ජාති දෙකක් තියෙනවා. එකක් ප්‍රීමියම් එක තියෙනවා, අනිත් එක පල්ස N160 එක. ඒ දෙකම ඕගලන්ට 1 මිලියන් වලට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. අදම කතා කරන්න ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට 0114700 කියන නම්බෙකට අනිවාර්යෙන් ඔබ සතුටු වෙයි. මේ බජාජ් පල්ස N160 බයික් එක දැක්කම මේක ඇවිල්ලා එකත් කියන්න ඕනේ 160cc එන්ජින් එකක් තියෙන බයික් එකක්. හරිද? හොඳම පර්ෆෝමන්ස් තියෙන බයික් එකක් කියලා. අයි අමුතෙන් කියන්න දෙයක් නැහැ නේ. ඔබ දන්නවනේ ආරක්ෂාව ගැනත් හොඳටම හිතලා තියෙන බයික් එකක් තමයි බජාජ් පල්ස N160 කියලා කියන්නේ. ඊළඟට අපි පැල්වත්ත ගැන කතා කරන්න ඕනේ. පැල්වත්ත බටර් එක දැක්කද? අලුත්ම එක දැක්කද කියන්නකෝ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ පැල්වත්ත අලුත්ම බටර් එක ගැන. මේක නිකම්ම නිකන් ස්ප්‍රෙඩ් එකක් විදිහට නම් ගණන් ගන්න එපා. හරිද? මේවට තමයි රියල් බටර් කියලා කියන්නේ. ඔබ රියල් බටර් එක්ස්පීරියන්ස් එකක් අරගෙන නැත්තම්, මෙච්චරකල් ගණන් වැඩි කිය කිය හිතලා බටර් එක්ස්පීරියන්ස් එකක් අරගෙන නැත්තම් ගන්න පැල්වත්ත බටර්, රියල් බටර් එක්ස්පීරියන්ස් එකක් ඔබට දෙන්න ලෑස්ති කරලා තියෙනවා. මේක තන්නේ කරම ශ්‍රී ලාංකීය එල්ල කිරි වලින් තමයි, ෆ්‍රෙෂ් මිල්ක් එකෙන් තමයි මේ බටර් එක හදන්නේ. ඉතින් ඒ නිසා හරිම රිච්, හරිම ක්‍රීමි. ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. අනිත් කාරණාව තමයි දැන් මේක ගෝල්ඩ් ෆොයිල් එකක තමයි පැක් කරලා ඇවිල්ලා තියෙන්නේ. සහ මේකට කලර්ඩ් බෝ එකක් දීලා තියෙනවා. නිකන් ෆුල් සූට් දාලා බෝ එකක් දානවා වගේ මේ අපේ පැල්වත්ත බටර් එකටත් ලස්සන බෝ එකක් දාලා තියෙනවා. ඒ බෝ එකෙන් ඔගලන්ට අඳුර ගන්න පුළුවන් බටර් එකේ ජාතිය මොකක්ද කියලා. දැන් හිතන්නකෝ නිල් පාට බෝ එකක් තියෙනවා නම් ඒක සෝල්ටඩ් එක. ඒ කියන්නේ ලුණු සහිත එක. ඊට පස්සේ රතු පාට බෝ එකක් තියෙනවා නම් ඒක අන්සෝල්ටඩ්. ඒ කියන්නේ ලුණු රහිත එක. ඊට පස්සේ දම් පාට බෝ එකක් තියෙනවා නම් ඒක තමයි ගාලික් බටර් එක, ගාලික් මික්ස්ඩ් එක. ඉතින් ඕගලන්ට ඒ විදිහට තෝරගන්න අවස්ථාව දීලා තියෙනවා. මාකට් එකේ යනකොට මෙහෙම එකපාර දැකේ ඕ මේ මොකද්ද මොකද්ද මොකද්ද ඉන්ටර්නැෂනල් ලුක් එකක් දීලා තියෙන්නේ අපේ පැල්වත්ත බටර් එකට. ටග් ගාලා බය නැතුව ගන්න. ගාන සාධාරණයි කියන්නේ සාධාරණයි. මට ඊට වඩා ඒක සාධාරණයි. ඒ තරම් සාධාරණයි ගාන. හරිද? මෙච්චරකල් මම නම් කියන්නේ අර නිකන් ස්ප්‍රෙඩ්ම අරගෙන ගිහිල්ලා ඇති ඒවත් ගන්න. මං කියන්නේ ඒවා විතරක්ම බටර් කියලා නිකන් මේවට වෙන්නේ නැති බටර් කියන්නේ කියලා අරගෙන ගියා නම් රියල් බටර් එක්ස්පීරියන්ස් එක ගන්න අපිට සාධාරණ ගානකට ඔන්න අවස්ථාව ලැබිලා තිනවා පැල්වත්ත බටර් නිසා. පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි කියලා මං ඒ කතාව අවසන් කරමින් අපි යනවා කමර්ෂල් බැංක් එක ලබාගෙන තියෙන සහතික සම්මාන ගැන කතා කරන්න. හරි ආසයි යනේ. දකින්න කොටත් හරි ආසයි. කමර්ෂල් බැංක්. පෞද්ගලිකව මමත් ආස බැංකුව තමයි කමර්ෂල් බැංක්. හරිම හරි ඒගොල්ලන්ගේ ස්ටාෆ් එක හරිම ආදරණීයයි. මම ඒකට හරි ආසයි. මම මේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් කියන්නේ මේ කමර්ෂල් බැංක් එක ගැන. ඒගොල්ලන්ගේ සර්විස් එක, එතනට ගියා මේ සලකන විදිය වැඩිහිටියන්ට, ඒ හැමෝටම සලකන විදිය හරි විශේෂයි. ඒක මගේ සිත් ගත්තා. කමර්ෂල් බැංක් ඒක මගේ සිත් ගත්තා. ඒක වැඩිපුර කාරණාවක්. ඉතින් ඇත්තටම මේ මට හිතනවා මේගොල්ලන්ට මේ සම්මානය අතිශයින්ම දිය යුතුම පුද්ගලයෝ මේගොල්ලොම තමයි කියලා. මොකද LMD එක තීරණය කරනවා මෝස්ට් ලව්ඩ් බ්‍රෑන්ඩ් එක විදිහට ශ්‍රී ලංකාවේ පිටපිටම 3 වෙනි වතාවටත් සන්නාමය විදිහට පාත්‍ර වෙන්නේ, ප්‍රියතම බැංකුව විදිහට පාත්‍ර වෙන්නේ අපේ කමර්ෂල් බැංක් එක. එතනින් නතර වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට හම්බ වෙනවා පිටපිටම 15 වෙනි වතාවටත් ලංකාවේ හොඳම දේශීය බැංකුව ලෙස තේරීපත් වෙනවා. ඊට පස්සේ පුද්ගල බැංකුකරණය, ඒ වගේම පුද්ගලික බැංකුකරණය වෙනුවෙන් අංශ දෙකෙන්ම හොඳම බැංකුව විදිහට සම්මානයට පාත්‍ර වෙනවා. තව තියෙනවා බෙස්ට් බැංක් එක විදිහට, නවීන තාක්ෂණය භාවිතය අතින් ලංකාවේ විශිෂ්ටතම බැංකුව විදිහටත් කමර්ෂල් බැංකුව තමයි සම්මානයට පාත්‍ර වෙන්නේ. මේ ලංකාවේ සම්මානය. ඊට පස්සේ අපි යනවා ලෝකෙට. ලෝකෙ තෝරනවානේ හොඳම බැංකු 1000. ලෝකෙ කොච්චර බැංකු තියෙනවද, ඒ බැංකු අතරින් තෝරන හොඳම බැංකු 1000. ඒ බැංකු 1000 අතරට තේරුණු ලංකාවේ පළවෙනි බැංකුවත් කමර්ෂල් බැංකුව. ඒ වගේම දැන් අපි ලිස්ට් එක ගත්තත් ලංකාවේ බැංකු අතරින් ඒ ලිස්ට් එකේ උඩම ඉන්න බැංකුවත් කමර්ෂල් බැංකුව. මේ හොඳටම ඇති නේද? අපිට කමර්ෂල් බැංකු
බැංකුව ගැන පැහැදෙන්න නේද? ඉතින් මේ කමර්ෂල් බැංකුවට මේ විදියට සම්මාන සහතික ලැබෙන ප්‍රධානම හේතුව තමයි ඒගොල්ලෝ හැමතිස්සෙම ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඒගොල්ලන්ගේ වැඩසටහන් හැම දෙයක්ම ගනුදෙනුකරුවන් වෙනුවෙන් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපිට සල්ලි හදිසියක් ආවොත් අපි කරලා තියෙන හොඳ ආයෝජනයක් තමයි රත්තරම් බඩුවක් තියනවා කියන එක. ඉතින් අපි ඕක හරි විශ්වාසෙන්නේ තැනකට අරගෙන යන්නේ. මේක මෙතන උගසට තියලා හොඳ පොලියක් අඩු අති මේ මේ මේ අඩු කොහමද හොඳ පොලියක් හොඳ අත්තිකාරම් මුදලක් ඒ වගේම අඩු පොලියක් ගැනනේ අපි හිතන්නේ. පොලිය අඩුවෙන් ගෙවලා හොඳ අත්තිකාරම් මුදලක් ගන්නනේ. ඉතින් ඒත් එකම ආරක්ෂාව ගැන හිතනවා. මේ හැම කාරණයක් පිළිබඳවම කමර්ෂල් බැංකුව වැඩි වැඩියෙන් හිතනවා. ඉතින් ඒගොල්ලන්ගේ ගෝල්ඩ් ලෝන් සේවාව රන් ණය සේවාව ඔබ එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඔබ ඒක මේ වෙනකොටත් දන්නවා. මොකද ඔබේ රත්තරම් බඩුවලට ඉහළ වටිනාකමක් දීලා උපරිම ආරක්ෂාවක් දීලා අඩුම පොලිය දෙන තැන තමයි කමර්ෂල් බැංකුව කියලා නේද? ඉතින් ඒ වගේම දැන් රත්තරම් බඩු ටික අරගෙන ගියාම සමහර කට්ටිය කැමති නැහැ නේ මේක තව කට්ටිය දැනගන්නවට. ඉතින් ඒ නිසා ඔබේ පෞද්ගලිකත්වයත් 100%ක්ම ආරක්ෂා වෙනවා කමර්ෂල් බැංකුවේදී. ඉතින් අපි අද රත්තරම් බඩු උකසට තියෙනවා. එහෙම නැත්නම් රන් ණයක් ලබා ගන්න සර්විස් එක ගැන තමයි කතා කරේ කමර්ෂල් බැංකුවත් එක්ක. තව ඉස්සරහට ඒගොල්ලන්ගේ තව තව විශේෂ එක්ස්පීරියන්ස් ගැන බැංකු කරන කටයුතු ගැන අපි කතා කරමු. දැනට අපි කියන්න ඕනි ඉතින් කමර්ෂල් බැංකුව ඉතින් ඉන්නේ නෙක්ස් ලෙවල් එකයා. ඉතින් ඒ වගේ උඩම ඉන්න කෙනෙක් එක්ක තමයි ඔබේ ගනුදෙනුවත් කරන්න ඕනි. ඒ නිසා මොකක් හරි බැංකු වැඩකට ඔබ සම්බන්ධ වෙනවා නම් ඒකට තෝරගන්න කමර්ෂල් බැංක් එක. හරිද? වෙලාව 9:53. අපි පොඩි සින්දුවක් අහලා අපි වැඩසටහන ක්ලෝස් කරලා දාමු. හරිද? අද ප්‍රයිම් ගෲප් එකේ අපි කතා කරන්නේ කොලම්බෝ ප්‍රොජෙක්ට් එකක් ගැන. කොලම්බෝ ආසද කොළඹට එන්න?

0: ඉස්සර මගේ බොයිෆ්‍රෙන්් කෙනෙක් හිටියයි. එයාත් එක්ක මං යාව අතහැරියම යාගේ කිසිම නැහැ. නිකන් අර ආදරණීය විදියට කතා කරන එහෙම එකක් නෑ. මං මට එයාව අතහරින්න යාගේ හේතුවක් තමයි මං දවසක් යාගෙන් ඇහුවා, ඔයා වැඩියෙන්ම කැමති මොනාටද? අනේ බොයිෆ්‍රෙන්් කියනවා වැඩියෙන්ම කැමති මොනාටද? මගේ හිතේ ඉතින් අර මං ගැන කියවගන්නේ තියාකෝ, මම වැඩියෙන්ම කැමති ඉස්සෝ වඩේ වලට. හා මේ මනුස්සය තවත් අපි පොඩ්ඩක් සරල කරමු. මංකෝ මෙහෙමයි අනේ, අපි මෙහෙමනේ, ඒ සතෙක්නේ. දැන් ඔයා මොකක්ද අනේ සතෙක් ගැන නෙමෙයිනේ මං අහන්නේ. මං අහන්නේ පණ තියෙන දැන් මිනිස්සු වගේ ඉන්න එහෙම කවුද වැඩියෙන්ම කැමති එහෙම පණ තියෙන? මං එහෙම පණ තියෙන මිනිස්සු වගේ මං ආස ඉස්සු වැඩේ හදන මනුස්සයට. එක්ස්කියුස් මී, අතහැරලා දැම්ම තරං. එහෙම ඉන්නවනේ සමහර මිනිස්සුන්ට කිසිම නෑ, රොමෑන්ස් ගෑවිලවත් නෑ නේ, ආදරණීයව කතා කරන්න තේරෙන්නෙම නෑ. මම මේ කල්පනා කරන්නේ මම මේක කිව්වේ මොකටද කියලා. කාට හරි හින්ට් එකක්ද? කාට හරි හින්ට් එකක්ද? අයන්නෙන් පටන් ගන්න කෙනෙකුට හින්ට් එකක්ද මේක? ආපු ඊට පස්සේ තයි යා මගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් ක නෑ නෑ නෑ මම ඒක නිකන් කිව්වේ. රයිට්, මේ අපි කතා කරමුද මේ දවස්වල මේ වැඩිපුරම කතා බහට ලක් වෙන SUV එක ගැන. ඒ තමයි බයික් X55 SUV එක. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ ලංකාවේ තියෙන විශාලතම මෝටර් සමාගමක් තමයි ඩේවිඩ් පීරිස් ගෲප් කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ එක ආම් එකක් තමයි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියනවා. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ප්‍රයිවට් ලිමිටඩ් තමයි අපිට බයික් X55 SUV එක ගෙන්නලා දෙන්නේ. ඉතින් ඒ විශ්වාසය ගැන මුලින්ම කියලා අපි කතාව පටන් ගමු. මම අද තෝරගත්තා දැන් මේ සාමාන්‍යයෙන් අපි වාහනයක් ගන්නකොට ඒක පොඩ්ඩක් ඔය ආරක්ෂණ ක්‍රමවේදය ගැන, ඒ තාක්ෂණය මොනවද කියන එක ගැන අපි දැනගන්න බෑ. දැන් ඔබ හිතන්නකෝ ඔබ බයික් X55 එකක් ගන්නවා කියලා. ඔබට ලැබෙන දේවල් ටික තමයි මම මේ දැන් කියන්න යන්නේ මේ SUV එකෙන්. ඔබට 360 කැමරා පද්ධතියක් හම්බ වෙනවා. ෆිල්ම් එකක් කරන්න පුළුවන් නේද? ඉතින් අර 360 කැමරා පද්ධතිය නිසා හැම වටේ උඩින් හැම පැත්තෙම ඔබට ඒ කියන්නේ වාහනේ බලාගෙන යන්න පුළුවන්. වාහනේ මේ පාර බලනවා විතරක් නෙමෙයි, මේ කැමරාවෙන් බැලුවම චූටිවත් වාහනේට සීරිමක් වෙන්නේ නැතුව වාහනේ ඩ්‍රයිව් කරන්න පුළුවන්කම හම්බ වෙලා තියෙනවා මේ 360 කැමරා පද්ධතිය නිසා. ඊට පස්සේ මේකේ තියෙනවා ක්‍රූස් කන්ට්‍රෝල්. මං හරි ආසයි ක්‍රූස් කන්ට්‍රෝල් එක දාලා නේද අපිට හයිවේ එක එහෙම යනකොට ඒක හරි වටිනවා. ඊට පස්සේ ස්වයංක්‍රීය හදිසි තිරංග පද්ධතිය, ඒකට කියන්නේ AEB සිස්ටම් එක දීලා තියෙනවා. සමහරක් වෙලාවට රිවර්ස් කරනකොට එහෙම අපිට පේන්නේ නැහැ, සමහරක් වාහන කඩාගෙන බිඳගෙන එනවා. ඒගොල්ලන්ගේ ස්පීඩ් එක වැඩි, අපිත් අර රිවර්ස් කරන ස්පීඩ් එක වැඩි වුණොත් අපිට ඒක හිතෙන්නේ නැහැ මෙහෙම ගිහිල්ලා මෙහෙම වදි කියලා. හැබැයි වාහනේ තිරණය කරනවා මේ යන ස්පීඩ් දෙකත් එක්ක මෙහෙම ගියොත් මේ දෙක කොයි වෙලාවක හරි හැප්පෙන්න පුළුවන් කියලා වාහනේ තිරණය කළා. එයා ඔටෝ බ්‍රේක් එකක් ගහනවා. ඒක හරිම වටිනවා. ඉතින් ඒ වගේ හොඳ සිස්ටම් එකක් දීලා තියෙනවා අපේ මේ බයික් X55 SUV එකටත්. ඊට පස්සේ බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින්, ඒකත් හරිම වැදගත්. ඕනම වාහනය ඩ්‍රයිව් කරනකොට බ්ලයින්ඩ් ස්පොට් තියෙනවා. ඒ නිසාත් අනතුරු වෙන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඉතින් ඒක මොනිටර් කරන්නත් හොඳ තාක්ෂණයක් දීලා තියෙනවා මේ SUV එකට. ඊට පස්සේ මන් තීරු තබා ගැනීමේ සහය, අර එක ලයින් එකේ යන්න එක බටන් එකක් තියෙනවා, මේක ටින්ගා ලැබුවට පස්සේ ඒ ලයින් එකේ තමයි යන්නේ. ඒක පනිනවනම් වාහනේම නිකන් එයාම නිකන් බල කරලා අපි මේ ලයින් එක ඇතුළට දානවානේ. ඒ වගේ අලුත් තාක්ෂණ තියෙනවා. ඉතින් ඒ හැම තාක්ෂණයක්ම අපේ බයික් X55 SUV එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ හදිසි ඉස්සරහ මොකක් හරි හැප්පෙන්න වගේ යනවනම් ඊට කලින් ඔබ අනුතුරු අංගවල ඔබ ස්ලෝ කරලා ඔබ බ්‍රේක් කරනවා. ඊට පස්සේ කෙලින්ම ඩ්‍රයිවර්ට නිකන් සහායකෙක් ඉන්නවා වගේ, එහා පැත්තේ සීට් එකේ මෙච්චර කල් හිතාගෙන ගියේ වයිෆ් තමයිනේ මේ සහය දෙන්නේ. ඕක මොකද්ද කරේ, හරවන්න. ඒ සහය නම් නැති වුණත් කමක් නැහැ නේද? හැබැයි ඔබට බයික් X55 SUV එකක් ගත්තොත් ඇත්තට ඔබට ඩ්‍රයිව් කරන්න ලොකු සපෝට් එකක් හම්බ වෙනවා වාහනේ පැත්තෙනුත්. හරිද? ඉතින් ඒ වගේ සුපිරි වාහනයක් ගැන තමයි අපි මේ දවස්වල කතා කරන්නේ. ගාන පැත්තෙනුත් ඔබට ලොකු සහනයක් හම්බ වෙලා තියෙනවා. මොකද මේක මේ වාහනය ගන්නකොට හිතන්නකො ඔබට මොකද්ද ඒකට කියන්නේ, අර ඒකට කියන නම මතකුණානි මට, අර ගාන මේවා කර නෝකනේ කියන්නේ මොකක් කර පර්මිට් එක. හම්බෝ මතක්ුණා, තැංකූ. දැන් පර්මිට් එකක් තියෙනවා නම් වාහනේ ගන්නකොට ඔගලන්ට ලොකු ගානක ඉතිරියක් හම්බ වෙනවා. ඒ වගේම පර්මිට් එකක් නැතුණත් ඒ ගානට ළඟ යන ගානකින් ඔබට වාහනේ ගන්න පුළුවන්. අපි ගණන් මිනුම් ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඔබ ගිහිල්ලාම කතා කරන්න ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ගිහිල්ලාම ඒ ගැන විස්තර කතා කරන්න. ඉතින් විශේෂණ කියන්න ඕනේ ආෆ්ටර් සේල් සර්විස් එක ගැන අවුරුදු 40කටත් වඩා වැඩි විශ්වාසයක් තියෙන ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් වෙන ඩේවිඩ් පීරිස් එක පිටිපස්සෙන් ඉන්න නිසා අපිට ආෆ්ටර් සේල් සර්විස් එක ගැන මෙහෙක් කියලා දුක් වෙන්න worry වෙන්න දෙයක් නැහැ. බෙදා හැරීම, අලිවියෙන් පසු සේවාව, අමතර කොටස් ගන්නකොට ඊට පස්සේ හැම දෙයකදීම සේවයේ විශිෂ්ටතාවය ඔබට ලබා දීලා තියෙනවා ඩේවිඩ් පීරිස්. ඉතින් එහෙනම් හරිනේ වාහනයකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ දවස්වල හැමෝම හැරි බලන, හැමෝම කතා වෙන මොකක්ද මේ SUV එක කියලා බලන, මේක පෙට්‍රල් එකත් කියන්න ඕනේ, ඒ මොකක්ද මේ SUV එක කියලා බලන මේ බයික් X55 එකක් ගන්න. ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. මම කළු පාට ඊයේ අනුගල දැක කළු පාට එකකුයි සුදු පාට එකකුයි හරිම ලස්සනයි. 011 4 700 678 011 4 700 678 කෝල් එකක් දෙන්නකෝ. වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා පොඩි ඩ්‍රයිව් එකක් දාලා වාහනේ ගෙදර අරගෙන යන්න. කියන්නේ සල්ලි දීලා ගෙදර අරන්. හරි. අද අලුත් ආරංචියක් තියෙනවා අපේ ප්‍රයිම් ගෲප් එක ගැන කතා කරන්න. අපි හැමෝම කොළඹට ආසයිනේ. විශේෂයෙන්ම ඔය මේ ළමයිව ඉස්කෝලේ දාගන්න ඕනේ වුණාම, කොළඹ ඉස්කෝලේකට එහෙම දාගන්න වුණාම කොළඹ ඇඩ්‍රස් එකකට නම් අම්මෝ අපේ අම්මලා තාත්තලා ඉතින් නේද? හරිම ආසයි. ඉතින් ඔය ළමයිට බොරු ගන්නන්න පටන් ගන්නෙත් ඔතනින් කියලා කියනවනේ. මේ ඉන්නේ මේ හිරිපිටිය පන්නි පිටිය ඉන්නේ, හරිද? අපේ ගෙවල් ළඟ ඉන්නේ. හැබැයි කොළඹ ඇඩ්‍රස් එකක් තමයි ළමයට පාඩම් කරලා තියෙන්නේ. කැම්බ්‍රිජ් ප්ලස් කම්බුස් ෆාවම් ඒ වගේ ඇඩ්‍රස් එකක් තමයි ළමයට බොරු ගන්නන්න ඕනේ නැහැ. අපි කොළඹින් ගමුකෝ. ලස්සනම ලස්සන අපාර්ට්මන්ට් එකක් වැඩේ කරන්න පුළුවන්, හරිද? අහපු ගමන් අපි කොහොමද කොළඹින් ගන්නේ කියලා හිතන්න එපා. අපි ඔබට ආරාධනා කරනවා ද ප්‍රයිම් කොළඹෝ ඇවිල්ලා බලන්න, කතා කරලා බලන්න. මිලියන 45 ඉඳලා ඔබට ඇහුණ හරි, මිලියන 45 ඉඳලා ඉහළට ඕගලන්ට මිලදී ගන්න පුළුවන් ලස්සනම ලස්සන අපාර්ට්මන්ට්ස්. හරිද? මම අර ඉස්කෝලේ ගැන කතා කරන්නේ, ඒක මම පොඩ්ඩක් ඉස්සරහට අරගෙන යන්නම්. තියෙන ජනප්‍රියම පාසල් ටික ළඟ ළඟම තමයි තියෙන්නේ. කොල්ලව ආනන්දටද දාන්න ඕනේ, එහෙම නැත්නම් නාලන්දටද, වෙස්ලි කොලෙජ් එකටද, සහිරායකටද? ඒ වගේ රජයේ පාසල් ටික, ජාත්‍යන්තර පාසල් ටික ළඟ ළඟ තියෙන තැනකින් තමයි ඕගලන්ට මේ ලස්සනම ලස්සන අපාර්ට්මන්ට්ස් හම්බ වෙන්නේ ද ප්‍රයිම් කොළඹෝ වලින්. විශේෂයෙන් කියන්න ඕනේ මේක තට්ටු 39ක් උසයි ලස්සනම ලස්සන අපාර්ට්මන්ට් එකක්. මෙතන තියෙනවා තව විශේෂ දෙයක්. මේකේ උඩම තියෙනවා කියන්නේ ලංකාවේ උඩම තැනක, කියන්නේ වැඩිම උසකින් තියෙන බාහිර ව්‍යායාම මධ්‍යස්ථානයේ ජිම් එක තියෙනවා. ඔබ එක්සර්සයිස් කරන්නේ ලංකාවේ උසම ජිම් එකේ ඉඳන්. 1 2 1 2 1 2 3 4 මෙහෙම කියනකොට කෙට්ටුවේ, හරිද? මොකද ඉතින් අර හිතේ මේකෙන් එක්සර්සයිස් කරන්නේ එන ගැම්මෙන්නේ උසම තැනනේ. 1 2 3 4 හරිද? ඒකත් නියම එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඒ විතරක් නෙමෙයි, තව ගොඩාක් දේවල් ගැන කතා කරන්න ඕනේ අපිට. ද ප්‍රයිම් කොළඹෝ ගැන, තව මොනවාද මේ ජිම් එක ගැන කිව්වා, ඊට පස්සේ බාහිර ව්‍යායාම මධ්‍යස්ථාන, ඒ කියන්නේ ක්‍රීඩා පරිශ්‍රයක් තියෙනවා මේක ඇතුලේ. ඉතින් ඔබ ආස කරන, ඔබට ඕන කරන හැම දෙයක්ම වගේ එකතු කරලා තමයි මේ සුපිරිම සුපිරි ද ප්‍රයිම් කොළඹෝ හදලා තියෙන්නේ කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනි. ඊළඟ කාරණාව, මේකේ නිදන කාමර 2-3 විදිහට ඔගලන්ට සුඛෝභෝගී නිවාස ගන්න පුළුවන්කම තියෙනවා. ගාන තමයි හරිම වැදගත්. රුපියල් මිලියන 45 ඉඳන් ඉහළට ඔගලන්ට ගන්න අවස්ථාව දීලා තියෙනවා ද ප්‍රයිම් කොළඹෝ වලින්. අපි කෝල් කරන්න, කන්ටැක්ට් කරන්න නම්බර් එකකුත් දෙන්නම්. 071 7 7 3 0 3 0 7 7 3 0 3 0 කෝල් කරන්න. මේක නම් මිස් කරගන්න එපා. මේක ඔබට හම්බ වෙන වටිනාම අවස්ථාවක් වෙයි. මමත් පොඩ්ඩක් ට්‍රයි එකක් දෙනවා කොළඹට එන්න. බලමු ඉතින් අපි නේවර්ස්ලා වේද දන්නේ නැන්නේ නේද? ඊට පස්සේ ඉතින් ඕගලන්ට රේඩියෝ එකෙන් අහගෙන ඉන්නවා විතරක් නෙමෙයි, අල්ලපු ගෙදර ඉඳලත් මට ඕගලන්ට කතා කරන්න පුළුවන්. සුබ දැසමක් යාළුවනේ කියලා. හරි, ආයි නම්බර් එක මතක් කරන්න. 071 7 7 3 0 3 0 කෝල් එකක් දෙන්න. අපි කතා කරන්නේ ප්‍රයිම් ගෲප් එකේ ද ප්‍රයිම් කොළඹෝ ගැන. ඕකේ, ඊළඟට අපේ වීගෝ ත්‍රිවිලක ගැන මතක් කරන්න ඕනි. මේ දවස්වල ඔයගලන්ට විශේෂ වට්ටම් ටිකක් හම්බ වෙනවා කියලා දන්නවා නේද? මේක ඇවිල්ලා නිකන් සුළුෙන් තකන්න එපා. ආ, විශේෂ වට්ටම්. නිකම් පොඩි පොඩි වට්ටන් නෑ, දැනෙන බර වට්ටම් ටිකක් තමයි තමයි ඕගලන්ට හම්බ වෙන්නේ බජාජ් වීගෝ වලින්. බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් ගන්නකොට ඕගලන්ට වැසි ආවරණ කට්ටලයකුත් නොමිලේ හම්බ වෙනවා. ඉතින් මේ විශේෂ දීමනාව ජූලි මාසෙට විතරයි සීමා කරලා තිබ්බේ. ඊට පස්සේ ඉතින් බජාජ් තීරණය කරන්නේ නෑ අපි පොඩ්ඩක් මේක දීර්ඝ කරමු කියලා. ඉතින් අනිත් එක තමයි ඔබ බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් ගන්න ගියාම ඔගලන්ට වේටින් ලිස්ට් එකේ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ටග් ගාලා ඕඩර් කරලා ගන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ ලොට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ටග් ගාලා වැඩේ කරගන්න පුළුවන්. ගෑනු ළමයෙකුට උනත් මේක ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්, වාහනේ පදින්න පුළුවන්. ඒකට හේතුව තමයි ක්ලච් නැහැ, ගියර් චේන්ජ් කරන්න නැහැ. ඉතින් හරිම ලේසි මේක පාවිච්චි කරන එක. අපි හැමදාම ඔබට මතක් කරනවා මේක ඉලෙක්ට්‍රික්, තනිකරම ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක්. ඉතින් ඒ නිසා තෙල් අර්බුද මොන ආවත් ඔබ සැලෙන්නේ නැහැ, ඔබට ඒක අදාළ වෙන්නේ නැහැ. ඔබ මෙතන නිවුස් වල යනවා මෙහෙම මෙහෙම තෙල් අර්බුදයක් මෙහෙම සිද්ධ වෙලා I don't care. ගාල ඔබට ඉන්න පුළුවන්, හරිද? මොකද ඔබේ වාහනේ දුවන්නේ ඉලෙක්ට්‍රික් ඔබේ වාහනේ, හරිද? ඉතින් ඒ නිසා කිලෝමීටරයකට අඩුම ගාණක් යන්නේ රුපියල් 3ක් වගේ ගාණක්. ගෙදරම චාර්ජ් කරගන්න පුළුවන්. අනිත් එක තමයි එක චාර්ජයකින් කිලෝමීටර 150කට වඩා දුවන්න පුළුවන්. හරිම ලස්සන හුරු බුහුටි ලස්සන පෙනුමක් තමයි මේ බජාජ් වීගෝ ත්‍රිවිල් එකේ තියෙන්නේ. අනිත් එක ඇතුළ ගත්තම හොඳ ඉඩ තියෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ලස්සන කලර්ස් වලින් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වාසි ගොඩක් තියෙනවා. අපි තව බජාජ් ගැන කතා කරන නිසා විශේෂයෙන් මතක් කරන්න ඕනේ අලවියෙන් පසු සේවා වත්තිතින් සුපිරිම විදියට හම්බ වෙනවා මේ බජාජ් වීගෝ ත්‍රිවිල් එකට. මේ දවස්වල තියෙන වාසිය තමයි වැදගත්ම කාරණාව. විශේෂ වට්ටම් රසක් ඔබට දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ දවස්වල ටිකක් කාලෙකට පස්සේ ත්‍රිවිල් එකක් ගන්න හිතාගෙන හිටියත් නෑ නෑ කමන්නේ, හිතන්නකෝ තව මාස දෙකකින් ගන්න ඕන ප්ලෑන් කරගෙන යනවා. එපා, මං කියන්නේ අදම ගිහිල්ලා ඔබේ ත්‍රිවිල් එක ගන්න, බජාජ් වීගෝ ත්‍රිවිල් එක ගන්න. හොඳ වට්ටමක් එක්ක ඔබට ගන්න පුළුවන්කම තියෙනවා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන්. 011 4 700 550 කියන නම්බරයකට කතා කරවතින් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. තව අපි කතා කරනවානේ මේ දවස්වල අපිට හොඳ දැනුමක් හම්බුණානේ පොල් තෙල් ගැන. ඇත්තටම මගේ පොල් තෙල් සම්බන්ධයෙන් තිබ්බ දැනුම ඇත්තටම කියන්නේ හරිම මුඩුයි. මට තිබ්බ දැනුම හරිම මුඩුයි. මං හිතාගිට ඔය ඕන පොල් තෙලක් හරියට හරි ගෙවල්වල හින්දන පොල් තෙල ඒව තමයි හොඳම පොල් තෙල්. එහෙමත් හිතාගෙන හිටියා. බලන්නකො මුඩුකම මගේ තියෙන පොල් තෙල් වලටත් වඩා මුඩුයි මගේ මුඩුකම. හරි, ඉතින් ඇත්තටම මේ එහෙම බෑ. තෙල් එකකට නියමිත ප්‍රමිතියක් තියෙනවා. ඒ සඳහා ලැබෙන්න ඕනි සහතික සම්මාන තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් පරිපූර්ණ තෙල් එකක් ඔබ පාවිච්චි කරන්න ඕනි. පළවෙනිම කාරණාව තමයි නිකම්ම තෙල් හින්දලා හරියන්නේ නැහැ. තෙල් එකක් හොඳ වෙන්න ඒක මේ RBS කරන්න ඕනි. RBS උත් කරන ක්‍රම දෙකක් ගැන අපි කතා කරනවානේ. එකක් කෙමිකලි කරන එක, අනිත් එක ෆිසිකලි කරන එක. කෙමිකලි කරන එක කොහොමත් නරකයි කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රසායනික ද්‍රව්‍ය එකතු කරලා ඒක නිකන් ලේසියට කරලා දාන සිස්ටම් තියෙනවා. ඒක හරියන්නේ නැහැ. RBD කරන්න ඕනේ ෆිසිකලි. ඒ විදිහට ෆිසිකලි RBD කරන ක්‍රමය මුලින්ම ලංකාවට හඳුන්වලා දෙන්නේ සේන මිල්ස්. ඉතින් ඒගොල්ලෝ තමයි ලෝකෙටම තෙල් බෙදා හරින්නේ. ලංකාවේ තෙල් පිටරට යවන ප්‍රමාණයත් එක්ක ගන්නකොට 70%ක් අපේ රටින් තෙල් යවන්නේ සේන මිල්ස්. ඉතින් ඒගොල්ලන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ලෝකේ රටවල් ගන්නෙ නෑ මේ නිකම්ම නිකන් ගෙදර හදලා තම්බලා හදලා කියලා තෙල් ගන්නෙ නෑ. ලෝකේ රටවල් ලෝකෙට ඕනි සහතික. ඒගොල්ලෝ සහතික බලනවා. මේක RBD කරලා තියෙනවා, ෆිසිකලි RBD කරලා තියෙනවා, මේක හොඳයි කියලා ඒගොල්ලෝ තීරණය කළා තමයි ඒගොල්ලෝ ගන්නෙ. ඉතින් එහෙම ලෝකෙම තීරණය කරපු හොඳයි කියන මට්ටමේ තියෙන සුපිරිම තෙල් එකක් තමයි සේන මිල්ස්. ඔන්න අපිටත් අඳුන්වලා දීලා තියෙන්නේ ලෝකෙටම තෙල් යවුවා. ඊට පස්සේ සේන මිල්ස් තීරණය කරා ලංකාවේ මිනිස්සුන්ටත් අපි තෙල් දෙන්න ඕනි. මේ තෙල් ගැන ලංකාවේ අයට තියෙන දැනුම හොඳටම මදි කියලා අපි හරහත් මේ තෙල් ගැන දැනුම ඔබට බෙදා හරින ගමන් ඒගොල්ලන්ට තිබ්බ මේ අපේ එන්ඩෝස්මෙන්ට් එකේ තනිකරම කොකෝ ෆ්‍රයි ගන්න, කොකෝ ෆ්‍රයි ගන්න එහෙම කියන්න අපිට තිබ්බනේ. නෑ, ඒගොල්ලෝ කිව්වා මේ මැසේජ් එක මිනිස්සුන්ට දෙන්න ඕනි කියලා. මිනිස්සු මිත්‍යා විශ්වාසවල ඉන්නවා, වැරදි වැටහීම්වල ඉන්නවා. තාමත් අර බූලියෙන් ගිහිලා තෙල් ගන්නවා කියලා කියන්නේ ඒක තාමත් ඔබ කරනවා කියලා කියන්නේ ඔබ තෙල් ගැන ලොකු අවබෝධයක් නෑ. ඔබ සාමාන්‍යයෙන් මොකක් හරි බෝතලයක තියෙන තෙල් එකක් ගන්නවා නම් ඔන්න අපිට කියන්න පුළුවන් ලේබල් කරපු මොකක් හරි තෙල් එකක් ගන්නවා නම් පොඩි දැනුමක් තියෙනවා ඔබට තෙල් සම්බන්ධයෙන් කියලා. ඒකෙත් ඉතින් එක්ස්පර්ට් කෙනෙක් නම් ඔබ ගන්නේ කොකෝ ෆ්‍රයි. මොකද නියම විදිහට RBD කළා මාකට් එකට එන හොඳම සුපිරිසුදුම තෙල් එක තමයි කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ. සේන මිල්ස් තමයි කොකෝ ෆ්‍රයි මාකට් එකට හඳුන්වලා දෙන්නේ. ඉතින් කෑම කනකොට අපිට තෙල් රහ නෙමෙයි ඕනේනේ, කෑමේකේ රහනේ. කට්ලට් එකක් කනවා මොනවද ඇතුළට දාලා තියෙන්නේ මල්ලි? පොල් තෙල්ද? එහෙම දාස. කට්ලට් එකක් කන්න ඕනේ. හොඳ මාළු අල රහ හොඳට දැනෙන තමයි කට්ලට් එක කන්න ඕනේ නේ. ඉතින් තෙල් කියලා කියන්නේ, පොල් තෙල් කියලා කියන්නේ කෑම එකක් හදන්න පාවිච්චි කරන දෙයක්නේ. ඒක පාවිච්චි කරන දෙයක්. නැතුව මේ ඒවා පොල් තෙල් කියන්නේ කෑමක් නෙමෙයි. ඒ නිසා හරි පොල් තෙල් එක තෝරගෙන හරි පොල් තෙල් එකක් ගන්නවා කියලා කියන්නේ ඒකේ අමුතු සුවඳක් නැහැ, අමුතු පාටක් නැහැ. ඉතින් අර මුඩු වෙන්නේ නැහැ කාලයක් යනකොට. ජලය නැහැ පොල් තෙල් එක ඇතුලේ. ජලය අපි දන්නවා ජලය කියන්නේ නරක දෙයක් නෙමෙයි. හැබැයි පොල් තෙල් එක ඇස්සේ තිබ්බොත් ජලය වුණත් ඒක අපද්‍රව්‍යයක් වෙනවා. ඉතින් ජලය තිබ්බොතින් පොල් තෙල් එක මුඩු වෙනවා. අර කාලයක් යනකොට පොල් තෙල් යට නිකන් දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ඔය බූලියෙන් ගන්න පොල් තෙල් වල යට ලොකු තට්ටුවක් එකතු වෙලා තියෙනවා. කොච්චර ජරාවද නේද? ඉතින් ඒ නිසා දැන් නම් මේ ඔය බූලි වලින් පොල් තෙල් ගන්න එක අපි නවත්තලා දාමු. අපි මේ සෞඛ්‍ය ගැන කතා කරන්නේ. මේක ලේසි පහසු මාර්තුකාවක් නෙමෙයි, හරිද? මොකද අවුරුදු ගාණක් තිස්සේ ඔය බූලියෙන් තෙල් අරගෙන අපි කාලා ඇතිනේ නේ. දැනටමත් ඇඟ ඇතුලේ මොන මොන ලෙඩ තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අද ඉඳන් අපි හිතාගමු ඉස්සර කරපු මෝඩකම් කරන්නේ නැතුව අද ඉඳන් අපි හිතාගමු කොකෝ ෆ්‍රයි ගන්නවා කියලා. හරි, එහෙනම් ඉතින් මේ අද දවසේ වැඩ ටික අවසానයි. අපි ආයි හෙට හම්බ වෙමු. අපි හෙට ඉතින් ආයි මේ ජපානයේ පම්පෝරිය අහන්න ලෑස්ති වෙලා ඉතින් අපි වැඩසටහනට සෙට් වෙමු. එහෙනම් එහෙනම් සුබ දවසක්. පරිසමෙන් ඉන්න ඕනේ. මම ආශර්යා.
1: හද ගැස්මට සියත
2: මහර සාමකාමි ගැටුම පාලනය කරයි. රැඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි. ගැටුමට මුල කුඩු ජාවාරම මැඩීම. 7 දෙනෙක් රෝහල් ගත කළා. 7 දෙනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. රැඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත්, ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිලිවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් තරහට එවලේ ආවේගෙටමද එහෙම නැත්නම් පොඩි සලසුම් සහගත භාවයක් ඒකෙ තිබුණද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
3: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: Omfit Premium Inverter Air Conditioner Rupiah 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676252230.
9: පර්ස්ගේ සල්ලි ඉතුරු වෙන්නේ නැත්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන Passive Income ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම Mastermind Roshan YouTube channel එක subscribe කරලා video බලන්න. අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
10: Big big dinumai bonanza bonanza
11: satipata scooter dinapata smartphone big racer ho big light wala athi escort dunkya 2343ට danma sms kara dawatne langa thaba ganna
12: hadisiyata ehe mehe tiyanne parattaram
11: anpawumakata ihala aptikarama amathanna 0111580400 llc run sali runway sewawa walissamata thiyena rattaran hadisiyata thiyena tana
13: business වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
14: පුංචි කාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචි කාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර නිවස.
15: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
18: මකලෝ ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
19: ආ දවල්
20: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
21: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ඉස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784
22: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
14: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
22: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
14: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
22: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
14: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 071 555 6047 අපිට WhatsApp කරන්න.
22: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: කතා ටොප් ස්ටෝරි
1: දිස්ත්‍රික්ක 4කට නායම් අනතුරු ඇඟවීම. දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායම් අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක ඒ අතරට අයත්. මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කොරළේ, උඩුදුම්බර සහ පස්බාගේ කොරළේ සඳහා නිකුත් කර ඇති ඉවත් වීමේ රතු නිවේදනයයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ යටිඅන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නොවුඩ් ප්‍රදේශවලද ඉවත් වීමේ රතු නිවේදන ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ. මෙම නායම් අනතුරු ඇඟවීම් හෙට පෙරවරු 9 දක්වා ක්‍රියාත්මකයි. දැන් විදෙස් පුවතක්. සංක්‍රමණික ගැටලුව සම්බන්ධයෙන් යුරෝප සංගමයේ හදිසි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. යුරෝප කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලයන් සඳහන් කළේ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් සියලු දෙනා එක්ව එක්සත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. මොරක්කෝවේ සිට සංක්‍රමණිකයින් 50,000ක් පසුගියදා ස්පාඤ්ඤය වෙත පැමිණියා. පසුව ඔවුන් යළි මොරක්කෝව වෙත සංක්‍රමණය වූයේ ආහාර හිඟය සහ පැවති දුෂ්කරතා සැලකිලට ගනිමින්. එහිදී සංක්‍රමණිකයින් 72 දෙනෙකු මිය ගියා.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4

0: ජාතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: ප්‍රධාන වශයෙන්ම මහවැලිගඟේ ඉහළ ත්‍රෝණිය පීටී නාවල පිටිය සහ පේරාදෙණිය ප්‍රදේශ, ඒ වගේම කොත්මලේ සහ ඒ ආසන්න ප්‍රදේශවලට සැලකුතු වර්ෂාපතනයක් ලැබුණා. ඒ සමගම මහවැලිගඟේ ඉහළ ප්‍රදේශ ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තිනම් මේ වන විට මහ ගම් වතුර තත්ත්වයක මට්ටම දක්වා වර්ධනය වෙලා නාවල පිටියත් පේරාදෙණියත් අතර වීටි ගංගා කලාපය සැලකියුතු ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6

0: ಸಂವನ ಜಾತ್ಯಂತರ ತಲೈ ಅಭಿಷೇಕ ಮಾಂಗಲ್ಯ
1: ಸಿಯಾತ ಬಿಗ್ ಟ್ವಿನ್ ಲೇಡಿ ಮಿಸ್ ವರ್ಲ್ಡ್ ಶ್ರೀಲಂಕಾ 2026
2: මම අනුදුගුණ සේකර සියත බික්ටවීන් ලේඩි මිස්වර් ශ්‍රී ලංකා 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: විමර දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
1: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ටයිටල් ස්පොන්සර්
4: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandunwadena Rhino Premier Roofing Sheet. Petivistra Sandhal, Dhatunai Anuhaya Amatana.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance, we help.
2: Fry, RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
2: Coco Fry සතුටු රසය ගෙනෙන ගුණේ.
4: Billboard සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam, Medoli Fat Spread ඉතිරි රුපියල් 290යි, Prima Stella Chicken Rasa Noodles 5 පැකක ඉතිරි රුපියල් 165යි, Magic Vanilla and Chocolate Ice Cream ඉතිරි රුපියල් 300යි, Close Up Red Hot Toothpaste ඉතිරි රුපියල් 115යි. Cargill's Food City.
5: Aluminium aluminium මනේ
6: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. ඇලුමිනියම් ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්න ගෙන්න ගන්න Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න Pick Me Flash කරන්න.
10: Oats ආහාරයට ගැනීමෙන් ශරීරයට අක්විය හැකි වාසිය කුමක්ද? 1. ජල මට්ටම පාලනය වේ. 2. සීනි මට්ටම පාලනය වේ.
11: සීනි මට්ටම පාලනය.
12: සියතස්සේ පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කහතුඩුවේ සඳමාලි සංකා.
13: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
14: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
15: සියත පොකට් මනි.
16: හෙට උදේ 5යි කාලට සියතහන්න.
17: අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
19: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
20: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
19: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
21: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
22: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
21: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
22: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
23: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
24: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
23: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
24: ඒක හරිම අපූරු ලෝකයක්.
23: හරියට Alice in the Wonderland වගේ.
24: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
23: Music.
24: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
25: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
24: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි.
0: එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙන් දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
1: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
2: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
3: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
4: ගංවතුරට සුරසුරුවට දැන් මම බය නෑ.
3: අකුණු ගැහුවත් ගිනි දැක්කත් නෝ ප්‍රොබ්ලම්.
4: ඒ විතරක් නෑ බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
11: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
26: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
27: මොකෝ මේ තරහින්? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
28: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
29: කතරගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව. බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
30: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
29: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.

0: මාසය උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
1: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? GOG International Expo 2026
2: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
3: 98.2 98.4

0: Σията Дивайнапура.
1: දන්නවද රට කියන වටිනාම සම්පත මොකක්ද කියලා? ඒ තමයි රටේ ජීවත් වෙන මිනිස්සු. ඒ මිනිස්සු ජීවත් වෙන විදියට තමයි මේ රටේ අනාගතයේ තීරණය වෙන්නේ. දැන් ඔබ මෙච්චර කාලයක් හිතුවනම් ඔබ ගන්න තීරණ වලින් හානියක් වෙන්නේ ඔබට විතරයි, මේ දේවල් බලපාන්නේ ඔබට විතරයි කියලා. එහෙම නැහැ. මේ දේවල් මේ මුළු සමාජයටම බලපානවා. අපේ පවුල, අපේ යාළුවෝ, අපේ සමාජයේ මේ හැමදේම ආරක්ෂා කරගන්න වගකීම තියෙන්නේ අපි හැමෝටම. මද්‍රව්‍ය ජාවාරම කියන්නේ එක පුද්ගලයෙක් විතරක් නෙමෙයි, මේ මුළු සමාජයම විනාශ කරන බරපතල අපරාධයක්. මං කලින් කිව්වේ ඒකයි. මේ ගන්න එක පුංචි තීරණේ බලපාන්නේ ඔබට විතරක් නෙමෙයි. ඒ හින්දා ඔබේ වටපිටාවේ වගේ සැකකටු දෙයක් වෙනවා නම් අපිට හැමතිස්සෙම ඒ දේවල් වෙනුවෙන් අවධානයෙන් වැඩ කරන්න වෙනවා. ඒ වගේම තමයි ඔබ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් අඳුරනවා නම් එයව හෙලා දකින්න බෑ. අපිට පුළුවන් එයත් එක්ක ඉන්න, ඕන් ඒවෙන් ගලව ගන්න, පුනරුත්ථාපන වැඩසටහන් වලට ඕන්න යොමු කරන්න. සමහරු ඉන්නනේ ඒ වගේ දේවල් වලට යොමු වෙන්න බය නෑ. අපි ඒ අයව එතනට යොමු කරන්න ඕනේ. එතකොට තමයි අර කිව්ව සමාජයේ අපිට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් විශේෂම දේ තමයි අපේ දරුවෝ. දන්නවනේ මේ වෙද්දි පාසල් ආශ්‍රිතව පවා මේ මද්‍රව්‍ය ජාවාරම ලොකුවටම කෙරීගෙන යන. ඉතින් ඒ ගැන දෙමාපියන් විදියට ඔබ නිතරම අවධානයෙන් ඉන්න ඕන. රටම එකට ජාතික මෙහෙයුමත් එක තමයි අපි ඔබට මේ පණිවිඩය නිතර මතක් කරන්නේ. මද්‍රව්‍ය වලින් තොර ශක්තිමත් සමාජයක් වෙනුවෙන් අපි හැමෝම පෙළගැහෙන්න ඕන කියන කාරණාව තමයි අපි ඔබට මතක් කරන්නේ.

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහසා.
2: විධායක ජනාධිපති ක්‍රමය එපා ජනපතිත් කියයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරය යැයි ජනාධිපති අනුරකුමාර් දිසානායක මහතා පැවසව කළ තිරත්. හැබැයි ජනාධිපතිතුමා කෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවකි ජනාධිපතිවරයා. එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන්න කියලා තියෙනවා. කඩිමුඩියේ කරන්න පුළුවන් නේද ඔය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා වගේ එකක්. එහෙම නැතුව මේ වෙන ව්‍යවස්ථා සංශෝධනයක් කොහොමද කඩිමුඩියේ කරන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 227 අමතන්න.
9: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
10: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
11: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කර සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 10%ක පොලියක්, 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
13: අවුට්ලුක්. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තික, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
16: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
17: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
16: සම්මානී රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
17: හෙට සහ අගෝස්තු 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
16: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
17: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි, කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
16: මාධ්‍ය සහයෝගය සියත TV, සියත FM.
18: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: यह था टॉप स्टोरी।
1: විපක්ෂය පාර්ලිමේන්තු විශේෂකාරක සභාවක් ඉල්ලයි. අධිකරණ පද්ධතියේ ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂකාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා විපක්ෂය අද කතානායකවරයා වෙත යෝජනාවක් බාර දෙනු ලැබුවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුවයි. මේ අතර මිනිස්සුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාත්‍යන්තර මිනිස්සුරු සංගමය සිය කනස්සල්ල පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මිනිස්සුරු සංගමය සඳහන් කළේ ව්‍යවස්ථා සංශෝධනය අතනෝමතික තාවකාලික සහ හදිසි තීරණ මත පදනම්ව සිදු නොකළ යුතු බවයි. මෙම නීති සම්පාදනය කළ යුත්තේ තර්කානුකූල ප්‍රතිපත්තිගරුක සහ ශක්තිමත් ව්‍යවස්ථාමය සංශෝධන ක්‍රියාපටිපාටියකට බවද ජාත්‍යන්තර විනිසුරු සංගමය සඳහන් කළා. දැන් තවත් දේශීය පොතක්. දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහිව සිදු කරන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් මාස 20 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියම කළා. නඩුව අද කැඳවුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝතරක මහමුවේ. එහිදී අල්ලස් කොමිසම විසින් විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. සියතමිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117888666 98.2 98.4

0: ジャインジャムビーバーストゥディ、
1: අද ගැස්මට සියත
2: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දේමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත් කම
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
6: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
9: 11.84යි.
6: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය ඕන හැටිය ගෙවන්න පුළුවන්.
5: 13.19ට කෝල් එකක් ගන්නකො.
6: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනේ ඉතින් නේද?
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින්

0: එක්ස්පීරියන්ස් කරන්න නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
0: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
3: මට උන වගේ සේන
2: ලින් පස්පංගුව බමු.
3: සෑහෙන වෙලාවක් යයිනේ.
2: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
0: නැගිට ගන්න නම් ලින් පස්පංගුව විතරමයි.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකින්.

0: නගසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with සුදු කොච්චි
1: ගොඩක් ආදරේ

98.4 මෙගාවාට්ෂයට FM. අපි හැමෝම කැමතින්නේ ජීවිතයේ දිනන්න, ජීවිතේ ඉස්සරහට යන්න, එවගේම අපේ හීන හැබෑ කරගන්න. හැබැයි ඒ ගමන නවත්තන්න පුළුවන් ලොකුම බාධාවක් තමයි හානිකර මත්ද්‍රව්‍ය. ඒක කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නෙවෙයි. අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේක තමයි මගේ ජීවිතේ ප්‍රශ්න වලට හොඳම විසඳුම කියලානේ. නැහැ, ඒ දේවල් තමයි ඔබට තියෙන ප්‍රශ්න වෙනුවට අලුතෙන් ප්‍රශ්න ගොඩාක් ඇති කරන්න පුළුවන් ලොකුම හේතුවක්. ඒක සෞඛ්‍යයට වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔබේ සමාජ තත්ත්වයට වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔබේ පවුලට වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, තමන්ගේ ළඟම ඉන්න අය ඔබට නැති වෙනවා කියලා ඔබට දැනෙන්න පුළුවන්. සහ ඒ දේ වෙනවා, ඔබට ළඟම ඉන්න කට්ටිය නැති වෙනවා, කවුරුත් කැමති නැහැ. ඒ වගේ වැරදි පුරුද්දක ඔබ ඉන්නවා නම් ඒ ඔබට කැමති වෙන එකක් නැහැ. ඒ හින්දා අදම අපි අපිට පොඩි පොරොන්දුවක් දෙන්න ඕන. මම මද්රව්‍ය වලින් ඈත් වෙලා ඉන්නවා. මගේ යාළුවන්ව මම මේ දේවල් වලින් බේර ගන්නවා. අපේ පවුලත් එක්ක මට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඒ ගැන විවෘතව කතා කරනවා. මම ඒ වෙනුවෙන් නිවැරදි තීරණ ගන්නවා. අන්න එහෙම අපි හැමෝම හිතුවොත් අපිට පුළුවන් වෙනවා ඉක්මනටම අපේ රටෙන්, අපේ සමාජෙන් මේ විෂ මද්රව්‍ය උවදුර ඈත් කරලා දාන්න. මොකද රටක අනාගතයේ තීරණේ වෙන්නේ කලින් කිව්වා වගේම ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ. අපි අද දවසේ ගන්න එක හරි තීරණයක් හෙට දවසේ මේ මුළු රටේම අනාගතේ තීරණය කරන රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩය මතක් කරන්නේ.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර.
1: උණ හිසරදේ මස් පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතුපැහැ ලප විදුරු මසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: ඔෆර් සෙලිබ්‍රේට් බ්ලැක්
8: ෆ්‍රයිඩේ. මොකද සෙලිබ්‍රේට්?
7: මොකද මට ඒ වචනේ බේහැ. ස්පෙක් චොකෝ චොකලේ.
8: ස්පෙක් චොකෝ චොකලේ.
7: ස්පෙක් චොකෝ චොකලේ.
8: ස්පෙක් චොකෝ චොකලේ නෙමෙයි හලෝ ස්පෙක්ටකියුලර්.
9: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
10: සම්පලෝගේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
14: සුබ දවසක්
15: අලුත් වෙලා
14: පහසු වෙලා තැගි වැඩි වෙලා
16: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
17: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residencies
18: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
19: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
20: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
21: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
22: ඕනම කැමක් temperature කර ගන්න තනියම බත්තල්වත්ත බට
23: real mobile experience එකකට නැල්වත්ත බට
24: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
25: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
26: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
27: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
28: Full Charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත 0114700550
29: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සී රන් සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
30: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
31: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
32: ෂොප්පිකාරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
33: ගංවතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
34: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
35: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.

උදේ 11:48 දැන් වෙලාව යන්න කලින් ඔබට මතක් කරලා ඉන්න ඕන තිලකවර්ධන සෙලියුල එක ගැන. ස්මාර්ට්ෆෝන් එකක් ගන්නව නම් දැන් ඔබට තියෙන හොඳම ඔප්ෂන් එකනේ තිලකවර්ධන සෙලියුල. එකපාර සල්ලි දීලා ගන්නව නම් ඔබට හොඳ ප්‍රයිස් එකකට මගට් එකේ වෙන කොහෙන්වත් ගන්න බැරි ගානකට ස්මාර්ට්ෆෝන් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ස්මාර්ට්ෆෝන් සිතරක් නෙමෙයි, ඔබ බටන් ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් එහෙම නැත්නම් අර සමහරලාට වැඩිපුර ෆෝන් එකක් පාවිච්චි කරනවනේ. එහෙම ගන්න හිතාගෙන ඉන්නවනම් ඔන්න ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා තිලකවර්ධන සෙලියුලේගේ. ස්මාර්ට් ෆෝන් එකක් ගෙවන්න ගන්න නම් ඒකත් ඔබට එතනින් කරගන්න පුළුවන්. 30% මුලින් ගෙවන්න ෆෝන් එකේ ගානේ ක්‍රෙඩිට් කාඩ් ඕනේ. ඔබත් එක්ක එක ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න, දෙන්නගේම ID cards අරගෙන යන්න. කැමති ස්මාර්ට් ෆෝන් එකක් ඔබට තෝරගන්න පුළුවන්කම තියෙනවා. Samsung, Honor, Nubia, Tecno, Infinix, OnePlus, Oppo, Humidigi, TCL, Blackview වගේ ලොකු ලිස්ට් එකක් තියෙනවා ඔබට තෝරගන්න. 30% down payment එක කරන්න, ඊට පස්සේ ඔබට ෆෝන් එක අරගෙන පුළුවන්කම තියෙනවා. යන්න කලින් අර ගාන දැනගන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 077465 0655 නම්බර් එක, 077465 0655 කියන නම්බර් එකට තමයි ඔබ කෝල් එකක් දෙන්න ඕනේ. ඒත් එක්කම මේ දවස්වල ඔන්නේ ඒගොල්ලෝ අලුත් වැඩක් පටන් අරගෙන තිනවා. කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට ඕන කරන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවානේ, ඔය හෑන්ඩ් ගිම්බල් එහෙම. අන්න ඒ වගේ සෙට් එකක් අලුතින් ඇවිල්ලා තියෙනවා කියලා ඒගොල්ලෝ ඔන්න පණිවිඩය දීලා තිනවා. පොඩ්ඩක් ඒ පැත්තට ගියොත් ඔබ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔබට සෑහෙන වටීවි මේ දේ. උදේ 11:50 දැන් වෙලාව. හද ගැස්මට සියත

0: அரசியத பாத்திரே விதாசா
1: விதாயக ஜனாதிபதி கிரமே எப்பா ஜனபதி கியாய் விதாயக ஜனாதிபதி கிரமே அஹோசிக்கல யுத்துபவ ரஜே ஸ்தாவரையை ஜனாதிபதி அனுகுமார் திசாநாயக மாதா தவசோ கெளித்திரோ தபை ஜனாதிபதி மக்கினோ ஆண்டு கிரம வியவஸ்தாவ சன்சோதனே கல யுத்துபவ கி ஜனாதிபதி வரையா ஏத் மெம அவஸ்தாவே கடிமுடியே கெனேன வியவஸ்தா சன்சோதனேகட வடா அவசியவாண்ணி நவ ஜனதா சம்புத்தியக் அதிகர கெனீம பவ பென்வா துன்ன கெளித்திரோ கடிமுடியே கரன்ன புளுவாங் நேது ஒய விடிசுரோருங்கே விஸ்ராம வயச தீர்க்க கரனோ வகே ககே மனதுவ மே வென வியவஸ்தா சன்சோதனேக் கோபத கடி කරන්න කියලා ජනාධිපතිතුමායිද කියලා තියෙනවා.
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තීරණ නිසා තවත් පහසුයි. බිස්නස් එකේ ඕඩර්ස් ලේසියෙන්ම මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත පට
1: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන
4: සතුට රස ගුණ මුසුවෙන කැමවල රස සුරකින
5: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
7: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
8: සියත හෙඩ්ලයින් රිවියු
9: ගතමෝ පැය 24 දී නෝටන් ප්‍රදේශයට මිලිමීටර 258ක වර්ෂාපතනයක් ආපදාවෙන් පුද්ගල මරණ 6ක් නිවාස 129කට අර්ධ හානි මහවැලි කැලණි ගංවතුර අවදානම පහතට මහර බන්දනාගාර ගැටුම කොමන්ත්‍රණයක් ලෙස සොයා විමර්ශන සජිත් තේරීම්කාරක සභාවක් ඉල්ලයි.
7: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
10: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
11: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන් ට්‍රයි කළා.
10: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
11: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
12: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
13: Onfit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0.76 252230.
14: ඇලුමිනියම්මනේ.
15: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: දැන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
18: Turn 98.2 and 98.4.
19: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
20: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
19: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
20: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
19: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
20: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
19: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ගතව උපෑ 24 නොටන් ප්‍රදේශයට මිලිමීටර 258 වර්ෂාපතනයක්. අපදාවෙන් පුද්ගල මරණ 6ක්, නිවාස 129කට අර්ධහානි. මහවැලි කැලණි ගංවතුර අවදානම 5ට. මහර බන්ධනාගාර ගැටුම කොමන්ත්‍රණයක් ලෙස විමර්ශන. සජිත් තේරීම් කාරක සභාවක් ඉල්ලයි.
0: දේශීය සියත, ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 011-1-888-668-666.
1: මහවැලි සහ කැලණි ගංගා ආශ්‍රිතව පැවති මහා ගංගොතුර අවදානම මෙවැනි විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල විද්‍යා හා අපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්ය බණ්ඩාර සඳහන් කළේ එම ගංගා ආශ්‍රිත ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ ලැබුණු වර්ෂාව අඩුවීම මෙම තත්වයට හේතුව බවයි.
4: ප්‍රධාන වශයෙන්ම ඊයේ දින ලැබුණු වර්ෂාපතනයන්ට හැර බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ තත්වය යටතේ මහවැලි ගඟ ජල මට්ටම්, විශේෂයෙන්ම නාවල පිටියේ සපේරාදීන ජල මට්ටම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා මේ වන විටත්. ඒ වගේම කැලණි ගඟේ ඉහළ ද්‍රෝණයේ ජල මට්ටම්, පිතුල්ගල සහ නෝවුඩ් ජල මට්ටම් ක්‍රමෙන් අඩුවෙමින් පවතිනවා. කිතුල්ගල ඉතා සුළු වැඩිවීමක් පෙන්නුම් කරත් ඒ තරම් අනතුරුදායක වැඩිවීමක් නෙවෙයි. ඉන් පහළ ප්‍රදේශ අවිසාවේල්ල, ග්ලෙන්කෝස් හංවැල්ල ප්‍රදේශවල ජල මට්ටම් අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම රත්නපුර ජල මට්ටම ක්‍රමෙන් අඩුවීමත් සමග පහළ පීටි, මිල්ලගාව, ඇල්ලකන්ද, සපුටුපවුල ජල මට්ටමත් ක්‍රමෙන් අඩුවෙමින් පවතිනවා. සහ එම තත්ත්වය යටතේ ගංවතුර තත්ත්වයක් එම ගංගා
1: පවතින ආපදා තත්ත්වයේ හමුවේ මෙවැනි විට සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 6ක්, නිවාස 129කට අර්ධහානි සිදුවුණා. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පුද්ගලයින් 1881 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 9ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවා.
5: මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ මාතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන 9ක් පුරා පුද්ගලයින් 1881 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය කෑගල දිස්ත්‍රික්කවල තමයි මෙම ආරක්ෂිත ස්ථාන පවතින්නේ. මේ සඳහා සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. අද නිවාස සහන 129ක් පැවතුණු ආපදා තත්ත්වයේ හේතු වෙන වාර්තා වෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව 3 දෙනෙකුත් සහ තුරුදන් සංඛ්‍යාව 2 දෙනෙකු ලෙස වාර්තා වෙලා පවතිනවා. යම් තාක් දුරට පැවතුණු තත්ත්වයේ අඩුවීමක් බොහෝ ප්‍රදේශවල වාර්තා වෙනවා. ඉතාමත්ම සැලකිලිමත් වෙන්නේ විශේෂයෙන්ම මේ පැවතුණු අහිතකර කාලගුණ හේතුවෙන් වර්ෂාවේ අඩුවීමක් පෙන්නුම් කරන සමහර ස්ථානවල කෙසේ වෙතත් අවදුරටත් වශයෙන් අපේක්ෂා කරනවා.
1: නුවරඑළිය දිස්ත්‍රික්කයේ කම්තුෂාරි තෙන්නකෝන් සඳහන් කළේ ඊයේ දිනට සාපේක්ෂව අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වයේ අඩුවීමක් පවතින බවයි.
6: අද දවසේ කාලගුණය ඊයට වැඩිය යම් තාක් දුරකට හොඳින් පවතිනවා. රැහි තත්ත්වය අඩු වෙලා තියෙනවා. පවුල් 581ක් ආපදාවට පත් වෙලා තියෙනවා. ඊයේ දවසේ 6 දෙනෙක් අතුරුදන් වුණා. අද වෙනකොට සිරුරු 4ක් හොයාගෙන තියෙනවා. අපි දැනට සුරක්ෂිත මධ්‍යස්ථාන 14ක් විතර ආරම්භ කළා පවත්වා ගෙන යනවා. ගංවතුර තත්ත්වය නිසා තමයි ගොඩක්ම මේ සුරක්ෂිත මධ්‍යස්ථාන පවත්වන්න යෙදුනේ.
1: මේ අතර ගල් පෙරලීමේ අවදානමක් හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දමා තිබූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය අද පෙරවරුවේ යළි විවෘත කරනු ලැබුවා. පොලිසිය සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිර්දේශානුව මාර්ගය යළි විවෘත කළ බවයි. දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායම් අනතුරු අඟවීම් ක්‍රියාත්මකයි. මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක 4ට ඇතුළත්. මහනුවර දිස්ත්‍රික්කයේ ගඟහිල කෝරළේ, උඩුතුම්බර සහ පස්භාගේ කෝරළේ සඳහා නිකුත් කර ඇත්තේ ඉවත්වීමේ රතු නිවේදනයි. කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝවුඩ් ප්‍රදේශවලද ඉවත්වීමේ රතු නිවේදන ක්‍රාත්මක බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අදත් මිලිමීටර 75ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන සඳහන් කළේ අද සහ හෙට වැසිතත්වයේ අඩුවීමක් සිදුවද ලබන 6 වනදා සිට යළි වැසි ඇතවන බවයි.
7: ආනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඒ වගේම සබරගමුව පළාතෙත් තැම් ස්ථානවල මිලිමීටර 75ක් දක්වා වගේ තරමක තද වැසි අද දින අපි අපේක්ෂා කරනවා. ඒ වගේම උතුරු මැද පළාතෙත් වැසි ස්වල්පයක් ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒකම කියන්න ඕනේ මේ වැසි තත්ත්වය දැන් අද සහ හෙට අපි තරමක් අඩු වුණත් අපිට පේනවා මේ වෙනකොට පැසිෆික් මුහුදේ ජපානයට යපහලින් සුළි කුණාටුවක් ටයිෆූන්යක් වර්ධනය වෙමින් තියෙනවා. ඒකේ බලපෑමත් යම් තාක් දුරට අපිට තියෙනවා. ඒ නිසා 6 වෙනිදාන් පස්සේ නැවතත් 6 7 8 9 වගේ දවස්වල නැවත වරක් මධ්‍යම පළාත මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගේම සබරගමුව පළාතට ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලට නැවත වැසි තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා.
1: ගාල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුරංගයේ වේගය තවදුරටත් 5 කිලෝමීටර් 60 70 අතර දක්වා ඉහළ යා හැකි. එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ දෙහිවර ප්‍රජාවට කළ දැනුම් දීම තවදුරටත් බලාත්මක බවද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය නෝටන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ නෝටන් ප්‍රදේශයට මිලිමීටර 258.6 වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. කැනියන් ප්‍රදේශයට මිලිමීටර 234.6 සහ ලක්ෂපාන ප්‍රදේශයට මිලිමීටර 234.6 වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. විනිසුරවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී එම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අධිකරණ පදතියේ ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂය අද කතානායකවරයා වෙත යෝජනාවක් බාර දෙනු ලැබුවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුවයි. මේ අතර විනිසුරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය යෝජනා කර ඇති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාත්‍යන්තර විනිසුර සංගමය සිය කනස්සල්ල පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර විනිසුර සංගමය සඳහන් කළේ ව්‍යවස්ථා සංශෝධනය අතනෝමතික තාවකාලික සහ හදිසි තීරණ මත පදනම්ව සිදු නොකළ යුතු බවයි. මෙම නීති සම්පාදනය කළ යුත්තේ තර්කානුකූල ප්‍රතිපත්තිගරුක සහ ශක්තිමත් ව්‍යවස්ථාමය සංශෝධන ක්‍රියාපටිපාටියකට බවද ජාත්‍යන්තර විනිසුර සංගමය සඳහන් කළා. මේ අතර මැතිවරණ සමය ලබා දුන් පොරොන්දු ඉටු කරන්නේද නැද්ද යන සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් විමසා සිටියා.
8: අපිට දැනගන්න ලැබිලා තිබෙනවා නීතිඥ සංගමේ සභාපතිතුමා කරපු ප්‍රකාශයට අනුව ගෞරවනීය ත්‍රිනිකායක මහා සංඝරත්නයේ ඉදිරිපත් කරන්නට හදන යෝජනාවට විරුද්ධ වෙලා තිබෙනවා කියලා. මම අහන්න කැමති ඔබතුමාගෙන් ඔබතුමා කැමතිද? කැමති නෙවෙයි අපි නම් කැමති ඔබතුමා ඒ ලිපිය සභාගත කරනවා. ත්‍රිනිකායක මහා සංඝරත්නය ගරු ජනාධිපතිමාට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා මේ යෝජනාවට විරුද්ධයි කියලා. ඉතින් මම අහනවා ඔබතුමාගෙන් ඒක ගරු ත්‍රිනිකායක මහා සංඝරත්නය නියෝජනය කරන මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අත්සනින් එහෙම ලිපියක් ඉදිරිපත් වෙලා තියෙනවා කියන එක අපිට ආරංචි වෙනවා. ඔබතුමා ඒක සභාගත කරන්නට කටයුතු කරනවද? මේ තනිකරම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් වෙනස් කිරීමට ඒක වැරදි. ඔබතුමාලා පොරොන්දුනේ ජනාධි විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්නට අලුත් ව්‍යවස්ථාවක් ගෙනවයි කියන එක. අන්නේ පදනම් මත ඉඳගෙන ඇයි ඔබතුමාට කටයුතු කරන්නට බැරි?
1: ඊට පිළිතුරු ලබා දුන්නේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරායේ.
9: මගේ මතය තමයි රජයේ මතය. අධිකරණ මතය වශයෙන් වෙන මතයක් මට තියෙන්න පුළුවන්නේ. මමනේ කැබිනට් පේපර් එක සම් කරන්නේ. ඉතින් මට වෙන මතයක් තියෙන්න පුළුවන්නේ. හරිද? මගේ කැබිනට් පේපර් එක සම් කරන්නේ. එතකොට ඒ වගේම ව්‍යවස්ථාව ගැනත් කරුණු යදුනා. ඔව්. ඒ ව්‍යවස්ථා සංශෝධනය කියපුවා ආකාරයට. නමුත් ඒක දීර්ඝ කාලීනව යන වැඩක්. ද අපි දන්නවා සම්පූර්ණම ගේ අබලන් කියලා. වහල ලීක් වෙනවා. එතකොට මුළු ගේම හතරකල් වහල තෙමෙන් තැන හදන්න තු ඉන්න බෑනේ. ඒ වගේ තමයි මේ හදිසිය කරන්න ඕන සංශෝධනය අපි දැන් කරන්නේ. අනිත් ඒවා අපි කරන්නේ. ඒක තමයි පැහැදිලි කිරීම. ඒ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා අපි මුණ ගැසුණා. ඒ අවස්ථාව ඔවුන්ට නිවැරදි තොරතුරු ලැබිලා තිබුණේ නැහැ. මත් නලින්දම තුමත් ගියේ. අපි නිවැරදි තොරතුරු පැහැදිලි කරාන් පස්සේ ඔවුන් කිව්වේ සාකච්ඡාවට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරන්න කියන එක තමයි කිව්වේ.
10: ගරු රවි කතා.
9: එහෙම ලිපියක් ලැබුණ බව මට ලැබිලා නැහැ. ඒ වගේම ජනාධිපතිවට ලැබුණාද කියලා ඔහු මට කියලාත් නැහැ. එයින් දෙවන් දෙයක් ගැන මා දන්නේ නැහැ සභාගත කරන්න.
1: මහර බන්දනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම සතිය තුළ ආරම්භ කරන බව බන්දනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එසී ගජනායක සඳහන් කළේ බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය අංශවල ප්‍රතිසංස්කරණ මෙවන විටත් සිදු කරන බවයි. හානි සිදු වූ මහර බන්ධනාගාරයේ රජ රස පරීක්ෂකවරයා සහ මහේස්ත්‍රාත්වරයා විසින් මෙවන විට පරීක්ෂා කර අවසන්. සිදු ඇති හානිය පිළිබඳ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර මහර බන්ධනාගාරයේ සිටින රදවියන්ගේ සුවතුක් විමසීමට තවදුරටත් ඥාතීන්ට අවස්ථාව හිමිනවනු ඇති. ඒ බන්ධනාගාරයේ කටයුතු සමනතත්වයට පත් කිරීම තවදුරටත් සිදුවන බැවින් මහර බන්ධනාගාරයේ පසුගිය පළමුණද ඇති වූ නොසන්සුන්තාවෙන් එක් රඳවියෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලැබුවා. මියගිය රඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කරනු ලැබුවේ රාගම රෝහලේදී. අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව ඇති බවට එහිදී නිගමනය කරනු ලැබුවා. මේ අතර ගැටුමෙන් පසු මහර බන්ධනාගාරයේ රැඳිවන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයට බාහිර බලපෑමක් එල්ල වී ඇති බවට සැකයක් මතුවන බව රජය පවසනවා. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මේ බව සඳහන් කළේ මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.
9: 2026 පළවන දින මහර බන්ධනාගාරයේ 3:45 මුළු තැන්ගෙයි වහලය මත රැඳවීම තිදෙනෙකු නැගූ විරෝධතා දක්වා ඇත. ඒ සමනය කිරීම සඳහා මහර බන්ධනාගාර අධිකාරීතුමන් විසින් එම ස්ථානයට ගොස් ඔවුන් සමග විනාඩි 15ක පමණ සාකච්ඡාවක් සිදු කළද රැඳවියන් එකඟතාවයකට පැමිණියේ නැහැ. ඉන් පසුව වාට්වල සිටි රැඳවියන් 1000ක් පමණ එම ස්ථානයට එකවර පැමිණැති අතර රැඳවියන් විසින් මහණින් ഘോഷා කර ඇත. එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කර ගැනීම නොහැකි බැවින් මහර බන්ධනාගාර අධිකෘතතුමන් නිලන් සමග පසුබස ප්‍රධාන දොරටුව පැමිණ යකඩ දොරටුව අගලු දමා වසාගෙන ඇත. එම අවස්ථාවන් විට මේ කැරලක් දක්වා වර්ධනය වී ඇති අතර රැඳවියන් ප්‍රධාන දොරටුව දෙසට හා පරිසරයෙන් ඉවතට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර තත්ත්වය පාලනය කර ගැනීම නොහැකි වූ බැවින් එම අවස්ථාවේදී කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිතයෙන් තත්ත්වය පාලනය කර ගැනීම උත්සාහ කරන ලදී. ඒ වන විටත් ප්‍රධාන ජනරල් කාර්යාලය හා විනයංශයේ රැඳවියන් විසින් ගිනි තබා විනාශ කර ඇත. ඉන්පසු පොලිසිය පොලිස් විශේෂ කාර්යාල බලකාය යුද භවදාව කැඳවා බන්ධනාගාරයේ පරිශ්‍රයවට ආරක්ෂාව තර කර තිබෙනවා.
1: මේකමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇතිවීමට ආසන්නතම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළා.
9: රැඳවියන් දෙන්නෙක් වහලු දෙන්නව කතා කරනකොට උන්ට 3-4 දෙනෙක් ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියන බල්ලෙක හරි 10ක් 15ක් ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියලා බල්ලෙක හරි. නමුත් එකපාර්ශ්වව 1000ක් එන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. මොකද ඕනෑම බන්ධනාගාරයක යම් යම් රැඳවියන් සමග ප්‍රශ්න මතුණාට ඒවා ගොඩක් වෙලාට සාකච්ඡාවෙන් හා තත්වයන් පාලනය කර ගැනීම පුළුවන් වෙනවා. නමුත් මෙහිදී පැහැදිලි කර යුතුයි පෙර නොවිරු ආකාරයට ගිනි තැබීම් කළා තිබෙනවා. මොවුන් ගිනි තබලා තියෙන්නේ ඔවුන් ඉන්න සෙල් ඇරුණකොට ඔවුන්ට උයන මුළු තැන්ගය, කන්න බොන්න තියෙන තැන්, බේත් හේත් ගන්න තැන්, කාර්යාල, ඒ කියන්නේ මේ කරපු කටයුතු රෝමනාවක් තිබිලා තියෙනවා. පැහැදිලිව පේනවා. මොකද මීට කලින් මෙහෙම වෙලා නැහැ. මොකද තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. මුළු තැන්ගේ ගිනි තියන්නේ නැහැ. මොකද හේතුව තමන්ට කන්න බොන්න තියෙන තැන. නමුත් මහර කඩා කප්පල් කිරීමේ වැඩපිළිවෙලක් මේ සංවිධානාත්මක ක්‍රමය තුළ තිබෙන බව පේනවා. ඒ වගේම ඉන්පසු ඇති වූ තත්වයන් සියල්ලම බලනකොට යම් සැකයක් පහළ වෙනවා. මේට බාහිර බලපෑමක් තිබුණාද මේ කලබලකාරී තත්වයක් ඇති කරන්න කියලා අපි දැන් ස්වාවලමින් පවතිනවා. නමුත් මේ කරපු කට්ටියගේ උමනාව තිබුණේ ප්‍රසින් එක පවත්වාගෙන යන්න බැරි තත්වයකට ගේන්න කියන එක තමයි මේ සංවිධානාත්මක ගිනි තැබීමෙන් පේන්නේ. මේ ගැන විමර්ශනන අපි හොයලා බලනවා. එහෙම කුමන්ත්‍රණකාරී කට්ටිය ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව පියවර ගන්නත් අපි පැකිලෙන්නේ නැහැ.
1: මේ අතර බන්ධනාගාර තදබදය අඩු කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධ සොයා බලා වාර්තා කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරයි. අමාත්‍යවරයා සඳහන් කළේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම සහ බන්ධනාගාරවල ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන්ද එම වාර්තාවට ඇතුළත් වන බවයි.
9: මේ රැල්ලක් වශයෙන් පැතිරෙන්න පුළුවන්ද කියනට අපි අවධානය යොමු කරලා තිබෙනවා. මේ අවස්ථාව වෙන විට අපි සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට උපදෙස් දීලා තියෙනවා විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍ය තැන්. ඒ වගේම තව බන්ධනාගාර දෙකක හෝ තුනක සම්බන්ධයෙන් අපට යම් තොරතුරු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ තොරතුරු මා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට ලබා දීලා තිබෙනවා. ඒ නිසා ඇති වෙන ඕනෑම තත්ත්වයක් මැඩලන්න අවශ්‍ය සම්බන්ධීකරණයක් අපි ගොඩනගනවා.
1: නොතිසයක් ලදවිට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුඩට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝතරකම ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් එහිදී අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බවයි. සිය සේවාදායකයාට නඩු පැවරීම පිළිබඳව තමන් තොරතුරු දැනගනු ලැබුවේ සමාජ මාධ්‍ය තුලින් බවයි හිටපු නාවික හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු එහිදී අධිකරණය හමුවේ සඳහන් කළේ. යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවාදායකයාට ව්‍යාපාරික සමුළුවකට සහභාගී වීමට ඇති බැවින් දැනට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියා. එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙවන විට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් තමන්ට ඊට අදාළ නියෝග නිකුත් කිරීමට නොහැකි බවයි. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැන වූ නඩු කටයුතු අවසන් කිරීමටද මහේස්ත්‍රාත්වරයා තීන්දු කළා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල යොදා ගනිමින් අනීතික ක්‍රියාකාරකම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකුට මූල්‍යමය දඩයක් සහ මාස 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා. බිබිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝග නිකුත් කර ඇත්තේ මැදගම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව පැවරූ නඩු දෙකකට අදාළවයි. ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල යොදා ගනිමින් අනීතික ක්‍රියාකාරකම්වල නිරත වීම, මෙහෙවීම සහ අනුබල දීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා පැවසුවේ.
10: දැන් මේවා කිසියම් ස්ථානයක අර ලොතරැයි විකුණනවා වගේ කරන ව්‍යාපාරයක් මේ හොර ජාවාරම. මේක දැන් වට්ස්ඇප් මාර්ගයෙන් යන්නේ. ඒක නිසා අර පුද්ගලයින්ව ග්‍රහණය කරගන්නවා කියන එකට ලොකු මෙහෙයුමක් කරන්න වෙනවා පොලිසිය පැත්තෙන්. ඒක නිසා අපි මධ්‍යම දූෂණ අපරාධ විමර්ශන ආයතනයට පැමිණිලි කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කලිනුත් පැමිණිලි කරලා තිබුණා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා කිසියම් දුරකථන අංකයක් හඳුන්වා දෙන්න පොලිස් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා. එතකොට පොදුවේ මේ තොරතුරු ලබා ගැනීම සඳහා දැනටත් අපිට ඒ විදිහට නිර්ණාමිකව සහ නාමික එක එක නගරවල තියෙන කොටු කපන අයක සහ ඔවුන්ගේ දුරකථන අංක ඇතුළු ඒ විස්තර අපිට ලැබෙමින් පවතිනවා. අපි ඒ සියල්ලම පරීක්ෂණ කරන ආයතනවලට බාර
11: දෙනවා.
1: යුක්රේනයේ ස්ථාන තුනකට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම නතර කළ බව ඉරානය පවසනවා. ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි ඛමේනීගේ හමුදා උපදේශක මෙහරාන් රසයි සඳහන් කළේ සිය නෞකාවකට ප්‍රහාර එල්ල කිරීම සබහදෙන් යුක්රේනය විසින් සමාව අයද සිටීම හේතුවෙන් තීරණය ගත් බවයි. කැස්පීන් මුහුදේදී යුක්රේනය විසින් ඉරාන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබුණේ පසුගිය 25 වනදායි. ප්‍රහාරෙන් නෞකාවේ කාර්යමණ්ඩල සමාජිකයෙකු බිය ගියා. ඊට ප්‍රතිප්‍රහාර ලෙස යුක්‍රේනයේ ඉලක්ක තුනක් වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරාන හමුදාව සැලසුම් කළා. නෞකාවට එල්ල වූ ප්‍රහාරය නොදැනුවත්ව සිදුවක් බවට යුක්‍රේනය විසින් දැනුම් දී ඇති බවයි ඉරාන විදේශ මාත්‍ය අබ්බාස් අරක්චි ප්‍රකාශ කළේ. ගත වූ පැය 24 දී නෝර්න් ප්‍රදේශයට මිලිමීටර 258 වර්ෂාපතනයක්, ආපදාවෙන් පුද්ගල මරණ 6ක්, නිවාස 129කට අර්ධ හානි. මහවැලි කැලණි ගංවතුර අවදානම පහතට. මහර බඳනාගාර ගැටුම කුමන්ත්‍රණයක් දැස්වා විමර්ශන. සජිත් තේරීම්කාරක සභාවක් ඉල්ලයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මෙළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සම සහයයි තියට. එතෙක් රැඳී සිටින්න පැන් පැපුවත් සමක.
11: පුරා සෙරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: මේ දවස්වල ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන ෆිල්ම් එකක් නේ. ඒක තමයි මේක.
2: ගොඩක් යූටියුබර්ස්ලා මේ ෆිල්ම් එකේ ඇක්ට් කරන්නේ පළවෙනි පාරට.
1: ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගැන අපි අද හෙව්වේ ලෝචිගේ.
3: ඇත්තටම හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. මොකද වෙනදට මගේ වැඩ ඩිරෙක්ට් කරන්නේ මම. ඉතින් එදාට මට මාරම ලොකු ස්ට්‍රෙස් එකක්. මෙතන විහිම නෑ. ඇත්තටම වෙන ඩිරෙක්ටර් කෙනෙක් යටතේ අපි වැඩ කරේ. එතකොට ඔළුවට කිසිම බරක් නැහැ. අපේ පාට් එක විතරයි අපිට කරන්න තිබ්බේ ඇක් කරන එක.
2: ෂූටින්ග්ස් වලදීත් ෆනි දේවල් ගොඩක් වෙන්න ඇති.
3: කැමරා රෙකෝඩින් කිව්ව ගමන් මට පුරුද්දට මගේ වැඩවල මම ඇක්ෂන් කියන්නේ මට මෙතනදී පුරුද්දට ඇක්ෂන් කියලා කියවනවා. ඉතින් ඊට පස්සේ මුළු සෙට් එකටම hina ගිහලා සුරංගයටත් hina ගියා. කට්ටියම hina වුණා. පස්සේ සිරිල් මට පැත්තකට කතා කළා. හොඳට මතක තියාගන්න මේ ඔයාගේ වැඩක් නෙමෙයි.
1: ෆිල්ම් එක බලද්දි ඔයාට මොකද හිතුනේ?
3: පළවෙනි පාර මට හිතුනේ අනේ දැන් මම ෆිල්ම් එකේ ඉන්නවනේ කියන එකක් මට දැනුණා. පටන් ගත්ත කාලේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරා එක දිගට. ඒ දේවල් එක්ක දැන් මම ඒකේ ප්‍රතිඵල නෙලා ගන්නවා නේද කියන හැඟීමක් මට දැනෙනවා. මං ගැන ලොකු ආඩම්බරයක් දැනනවා. කොමඩිම නැතුව පොඩි සෙන්සිටිව් පාර්ට් එකක් තියෙනවා මට. ඒක තැනක මට ඇස්වලට කඳුළු එනවා. ඒ වගේ සීන් දෙක තුනක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක කට්ටිය වෙන කෑල්ලක් මගේ දැක්කා කියලා කිව්වා.
2: Thank you ලෝචි.
3: Thank you සියතටත්. හැමදාම මම මොන හරි අලුත් වැඩක් කරොත් මට කෝල් එකක් දීලා මගේ විස්තර අහනවා. ඉතින් ඒක මට අමතක
0: Talk of the town.
1: බොලිවුඩ් වල විතරක් නෙවෙයි ලෝකෙ පුරාම හැම ජෙනරේෂන් එකක්ම ආදරය කරන සිංගර් කෙනෙක් තමයි සෝනු නිගම්.
2: මේ පාර සෝනු ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ එයා මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගැන කිව්ව සැර කතාවක් හින්දා.
1: මම කොපිරයිට් සහ ආටිස්ලාගේ අයිතිවාසිකම් ගැන කතා කරපු දවසේ ඉඳන් මියුසික් ලේබල්ස් කීපයක් මාව බ්ලැක් ලිස්ට් කරා. මට ප්‍රොජෙක්ට්ස් ලැබෙන එකත් නැවතුණා. ඒත් මං කවදාවත් මගේ හඬවත් මගේ ප්‍රතිපත්තිවත් විකුණලා
4: නැහැ.
2: සෝනු එහෙම කියලා තිබුණේ බොලිවුඩ් වල වෛරල් පොඩ්කාස්ට් එකකදී.
1: ඒ කීපු දේත් එක්ක ආටිස්ලාගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවද නැත්නම් බලවත් මියුසික් කම්පැනිස් තවමත් ඉන්ඩස්ට්‍රි එක කන්ට්‍රෝල් කරනවද කියලා මේ විදිහ හැමෝම හිතන්න පටන් අරන්
4: තියෙනවා.
5: අනුවටයි දශම හතර.

0: ඩෙංගු මාරාන්තිකයි. වේනාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: අතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික්රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
2: කොහොමද තරහින්
3: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
4: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
5: හරිගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
8: ෆිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD පොල් තෙල් ඉතිරිය රුපියල් 590යි. කිල්ස් බක්ෆස්ට් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 425යි. ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරිය රුපියල් 170යි. ඩීපෝල් ඩිෂ්වොෂ් ලයිම් ඉතිරිය රුපියල් 110යි. කාගිල්ස් ෆුඩ් සිටි
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.
10: සමහරු එන්නේ සද්ද අහලා.
11: තව සමහරු එන්නේ සුවඳට.
10: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
11: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
12: Motor Show,
11: Lifestyle Expo,
12: Construction Expo,
11: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
12: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
11: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
13: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.
14: Theater Teli Depaya Anuth Kalawakata Teli Natya Pelak Balanna
15: Man hithuwa me oyalage gedara weda ganna weda karin kiyala. Oyata me wage aluth innoda?
16: Mokada me wage kiyanne?
14: Samathana athi samata hamuwa athi dehataka bendi sunduru aadarayaka kathawak.
17: Sahas Lankawata awilla. Kumathanne ma hoya gatte.
18: Eyath lassanai. Sandudasita Brahaspatinda dakwa ratri 7:30ට Seeth TV tulin.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: විධායක ජනාධිපති ක්‍රමය එපා ජනපතිත් කියයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරයයි ජනාධිපති අනුරකුමාර් දිසානායක මහතා පැවසුව කියලා තිබෙනවා. හැබැයි ජනාධිපතිතුමා කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව කී ජනාධිපතිවරයා. එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන්නා කියලා තියෙනවා. කඩිමුඩියේ කරන්න පුළුවන් නේද ඔය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා වගේ එකක්. එහෙම නැතුව මේ වෙන ව්‍යවස්ථා සංශෝධනයක් කොහොමද කඩිමුඩියේ කරන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: මකලෝ ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
5: ආ දවල්ට
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා

0: හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: কলকাতা টপ স্টোরি।
1: ট্রাম্পকে নব তীরবাদু সম্বন্ধে প্রান্ত 25ক নড় পবরাই। আমেরিকানু জনাধিপতি ডোনাল্ড ট্রাম্প এনবু নব তীরবাদু সম্বন্ধে ডেমোক্রেটিক পক্ষে পালনে করেন প্রান্ত 25ক ওহুগে পরিপালনে এরিহিব নডুয়াক কোনু করতি বেনবা। মেম নডুয়াক কোনু করতি আমেরিকানু জাতান্তর বেলন্দাধিকরণে ভেতাই। පසුගිය මාසයේ රටවල් 60කට පණවන ලද 10% සිට 12.5% දක්වා නව තීරුබදු එහි අභියෝගයට ලක් කර තිබෙනවා. මෙම තීරුබදු පනවා ඇත්තේ එම රටවල් බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය වැළැක්වීමට ප්‍රමාණවත් පියවරගෙන නොමැති බවට චෝදනා කරමින්. නඩුව ගොනුකළ පාර්ශව සඳහන් කළේ මෙම තීරුබදු පැනවීමේදී ජනාධිපති ට්‍රම්ප් තම නීතිමය බලතල ඉක්මවා කටයුතු කර ඇති බවයි. නිව්යෝර්ක් ප්‍රාන්ත නීතිපති ලෙටිෂියා ජේම්ස් ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පරාජයෙන් පසුව ට්‍රම්ප් පරිපාලනයේ නැවතත් නීති විරෝධී ලෙස පවුල් සහ ව්‍යාපාර මත බඳුබර පැනවීමට උත්සාහ කරන බවයි. මෙම නඩුවට එක්ව සිටින ප්‍රාන්ත අතර නිව්යෝර්ක් සහ ඔරිගන් ඇතුළු ප්‍රාන්ත රැසක් ඇතුළත්. එවත් සියල්ලම ඩිමොක්‍රටික් පක්ෂයේ ආණ්ඩුකාරවරුන් හෝ නීතිපතිවරුන් විසින් පාලනය කරන ප්‍රාන්ත බව සඳහන්. එහෙත් ධවල මන්දිරයේ ප්‍රකාශ කළේ අනිකුත් රටවල අසාධාරණ වෙළඳ පිළිවෙතවලට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම තීරුබදු නීත්‍යානුකූලව පනවා ඇති බවයි.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4 Divar

0: වෙලා මතක් කරන්න වෙලාව දවල් එකයි විනාඩි 11යි.
1: හද ගැස්මට සියත.

0: නු නදසුදු කොටිගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
4: ගන්නවා ලයිසන් එක
5: දැන් හරිනේ අමාරු
3: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84 දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන් 13.19 කෝල් එකක් ගන්නකෝ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද
6: තාක්ෂණික
7: සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Fee Help
8: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: Hello, hi. මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
11: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
12: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
13: Delivery පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
15: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය
16: සියත Big Twin Lady Miss World Sri Lanka 2026
17: අයුබෝවන් මම අනුදු ගුණසේකර සියත Big Twin Lady Miss World Sri Lanka 2024 මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව ගුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න එන්න
18: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න
16: සියත Big Twin Lady Miss World Sri Lanka 2026
18: Title Sponsor
19: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
20: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
21: මාව දැකලා හැංගුණානේ.
22: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
20: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
23: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැණි.
20: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
24: සියත ටීවී තුලින්

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හිනා වෙන්න මෙන්න වෙලාව.
6: දන්න
7: සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive
8: අනුග්‍රහය
9: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්නතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperatu කරගන්නේ තනියම බත්වත්ත බට.
19: Real Mopad experience එකකට නැල්වත්ත බට.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
21: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
22: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
23: මුළු පවුලටම මගේ ගානටම ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
24: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3-Row රථය David Pieris E-Mobility වෙත. 0114700550.
25: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
26: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
27: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
28: shop එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
29: ගන් අතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
30: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
31: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
32: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
33: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
32: සම්මානී රූ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
33: හෙට සහ අගෝස්තු 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
32: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
33: හෝලිකෘස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
32: මාධ්‍ය සහයෝගය සියත ටීවී සියත FM.
0: සමහරු එන්නේ සද්ද අහලා.
1: තව සමහරු එන්නේ සුවඳට.
0: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
1: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Go International Expo 2026. 2026.
0: Motor Show.
1: Lifestyle Expo.
0: Construction Expo.
1: Industrial Expo එක්ක ඇති වෙන්න සතුටු වෙන්න.
0: අගෝස්තු 14-15 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
1: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
2: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM සමගින් Kiss FM.
3: 98.2 98.4

0: 자.
1: 하드 게스 매터스 예타.
2: විධායක ජනාධිපති ක්‍රමය එපා ජනපතිත් කියයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරයයි ජනාධිපති අනුරකුමාර් දිසානායක මහතා පැවසුව කියලා තිබෙනවා. හැබැයි ජනාධිපතිතුමා කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව කී ජනාධිපතිවරයා. එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන්නා කියලා තියෙනවා. කඩිමුඩියේ කරන්න පුළුවන් නේද ඔය විදිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා වගේ එකක්. මනතුව මේ වෙන ව්‍යවස්ථා සංශෝධනයක් කොහොමද කඩිමුඩිය කරන්නේ කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා.
3: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
10: ඈරාලහමි?
9: ඇහුන් නැද්ද මං කියපුවා?
10: නෑ නෑ අහන් හිටියේ.
9: මොනවද අහන් හිටියේ?
10: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
9: හෑ?
10: ඕරාලහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත.
11: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
3: අනුග්‍රහය.
12: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ
3: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
13: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
14: දැන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
15: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
16: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
15: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
16: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
15: කතාවට දක්ෂ නම් මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
16: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
15: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
17: theater tele depaya aluth kalawakata tele natya pelak balanna
18: hatara dena gana podi kossak thiyena
19: man nan hitanne asa
17: dakina heena pinena maniyata langwada siyalla bonduwa yana nimishayak
14: api ona abiyogayak bara gan lasti
0: mata ona kareth me wage challenge ekak ganna puluwam taruna kollo kelu tikak
17: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
8: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: क्या था टॉप स्टोरी।
1: आपदा हादसे अंके पैविसी हतरपुरा ආපදා තත්ත්ව සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා ගැනීම සඳහා 117 දුරකථන අංකය විවෘතව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම අංකය මගින් ආපදා තත්ත්වවලදී පීඩාවට පත්ව සිටින්නන් සම්බන්ධයෙන් ක්ෂණික සම්බන්ධීකරණය සිදු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඉන් විපතට පත් පිරිස් මුදා ගැනීම සඳහාද කඩිනම් පියවර ගනු ඇති. හදිසි ආපදා තත්ත්වයකදී 117 දුරකථන අංකය සමග ජනතාවට සම්බන්ධ විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දෙනුම් දී සිටිනවා. දැන් ක්‍රීඩා පොතක්. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති 3 වන පන්දුවාර 20 තරගය පකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 4කින් ජයග්‍රහණය කර තිබෙනවා. තරගය පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දෙවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 113ක්. පකිස්තාන කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් දෙවි ලකුණු 115ක් ලබා ගත්තා.
0: අනුග්‍රහය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111 788 666

0: මී වදයකී ජීවිතේ මී පැණි පෙරීලා ඇතේ
1: කැතයිද?
0: කැත වුණත් කරන්න දෙයක් නෑ ඉතින් නේද? දෙයෝ වොයිස් එක ලස්සනට දුන්නට වොයිස්ගේ ලස්සනට සිංදු කියන්න ඒ දක්ෂතාවය දුන්නෑ මට. හැබැයි කතා කරන්න නම් පොඩක් ඉතින්නේද? ඒ දක්ෂතාවේ පොඩක් දීලා තියෙනවා. එනිසා අපි එකෙන් වැඩක් ගමුනේ. හවස පහ වෙනකන් එනං මම මගේ මේ ලස්සන වොයිස් එකෙන් කතා කරනවා. ඔබ ඔය පැත්තෙන් නම් අහන් ඉන්න.

අහන්ගන්න විතරක් නෙවෙයි වත්සප් මෙසේජස් සෙවන්නත් පුලංකම තියෙනවා හොඳේ. කැමති සිංදුවක් තිරෝන ඉල්ලන්නත් පුලංකම තියෙනවා ඔබට. 0711 98294 වට්සප් මෙසේජ් එකක් දාන්න.

0: අද ගැස්මට සියත නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝදරතය 236cc 4-valve engine idle start and stop switch full digital dashboard handle එකම ඇතිරිවස් ගියරය brand new bajaj ත්‍රිරෝදරතය david piris motor company private limited
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න lolc general insurance we help

0: ලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: සීයට සීයක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
3: කුකුෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
3: කුකුෆ්‍රයි සතුට රසය.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011467227 අමතන්න.
6: සීනිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 300යි. ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කගිල්ස් ෆුඩ් සිටි.
7: එංගපත කොමරි දෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
8: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
7: අම්මට ඒකත් ඇහුණාද?
8: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකින්.
11: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahdili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111 788 666.
12: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
13: Reuters පුවත් සේවාව අයත් රට කුමක්ද? 1 ප්‍රංශය 2 බ්‍රිතාන්‍ය.
1: CFM pocket money අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ජයලෙන් විනිෆ්‍රීඩා.
14: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
15: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
16: අනුග්‍රහය
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාවකස් තයි අපිත් හන්න සියත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

بس دكاي بنادي بسي هتراي بلابا මාවත් සින්දුවකට එකතු කරලා ගන්න පැටියෝ කියලා මෙසේජ් එකක් දාලා එක්කෙන. කොහෙන් දන්නේ මේ සින්දුවකට එකතු කරගන්නවා කියන එක ආවේ නේද? එකතු කරගන්නවා, අඩු කරගන්නවා, බෙදනවා, වැඩි කරනවා. එමත් උනම් කියාගන්න තිබන්නේ නේද? හරි කොහොම හරි මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද? කවුද? රුක්මල් ඔයාද? රුකි රුකි නේ මාව නැල්ලේ රුකි. මෙසේජ් එකේ තියෙනවා මේ එයා තනියෙන් නෙවෙයි සින්දු අහන්නේ. ලෝටන් ඊළඟට සුචීව දුලාරත් මාව අහගෙන ඉන්නවලු. ඉතින් සුදුනෝනා අපිට සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. අනිවා ඊළඟට යනවා. හයි සුදු මැණික කියලා මම මෙසේජ් එකක් දාලා තියෙනවා එක්කෙනෙක්. මේ දිල් රුක්ෂි, හයි කොහොමද? ලන්ච් කත්තද? බන්ඩි ෆුල්ද? දැන් ඉතින් පොඩක් සින්දුවක් කාල පොඩක් නේ පොඩක් බ්‍රේක් එකක් අරගෙන නේද? ඊට පස්සේ මොනවද කරන්නේ? ආය වැඩ කරනවාද නැත්තම් ෂේප් එකේ සින්දු අහගෙන ඉන්නද හිතාගෙන ඉන්නේ දිගටම? කියලා එවන්න කියලා එවන්න. අම්බෝ ලලිත් එවනවා මෙසේජස්. ඔව් දැන් මේ වෙනකොට 869 872 872 873 ඔන්න දැන් චුට්ටක් නතර වුණා. මම හිතන්නේ මෙසේජ් එක මෙහෙම කොපි කරගත්තා ඊට පස්සේ ඒකම පේස්ට් කර කර එවනවද කොහෙදානේ? ඇයි දන්නේ එකම මෙසේජ් එක මෙච්චර එවන්නේ? මට හැපෙන්නේ නැහැ කියලාද හිතන් ඉන්නේ? චුට්ට හැම පේන්නේ නැති සීන් එකකුත් තියෙනවා. හැබැයි එහෙමයි කියලා මෙහෙම කරන්න එපා. මගේ හදවතම සුවඳ කළ පුංචි රතු රෝස මලේ මේ ඔයාට. ඕ පුසුඹ අනග හීසර වැදුනා, මටත් හොරා සිත නැමුණා, මෙතු සංගලේ ඇය ගිලුණා, හදේ හරි මැද රැඳුනා, ගත්තේ මිසියතින් හඳුනා, පෙමකට මුල පිරුණා, ආදරේ හැඩ වරුණා, කවියක් ලෙසින් දිග හැරුණා. ඔයේ අදනම් කවිය සූපීරි, ඔක්කොම නානා නානා නානා ලස්සනයි ලස්සනයි කවියාද ලලිත්. මේ වගේ වන්නකෝනේ කවි අර ත්‍රීවිල් ටයිප් එක ඒව නැතුව. එකැන ත්‍රීවිල් ටයිප් එක කියන්නේ පේලි හතරක් නෑ තුනයි. සමහර ඔය මේ බලු පැටව් එහෙම ඉන්නේ නේද? එක කකුලක් වුණා හරි වෙලා නොන්ඩි ගගා වගේ යනකොට අන්දන අපි නම් කියන්නේ ත්‍රීවිල් වෙලා කියලා නේද? එතකොට රෝද හතරම වැඩ නෑ වගේනේ. ඉතින් හිනා වෙනව නෙවෙයි මේක දෙන්න. නැද්ද මේ මං කිව්වේ? කවියක් වුණත් අපිට පුරුදුනේ පේලි හතරනේ. සමහර වෙලාවට මේ ලලිත්ගේ කවි පේලි තුනයි. එහෙම වුණාම නිකන් මට නිකන් පොඩි ත්‍රීවිල් ගතියක් දැනෙනවා. හායි කළු මැණික කියලා මෙසේජ් එකක් දාලා. අනේ අන්න මගේ කොණ්ඩෙවත් කළු නෑ. හ කොණ්ඩෙත් නිකන් බ්‍රවුන් කලර් වගේ. පිළියන්දල ඔබෙල් එකේ කට්ටිය සද්දට අහගෙන ඉන්නවලු. තිලක් තෙන්න කෝන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හොමගමාන්ටි දයානි ඔයත් අහගෙන

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනයේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: 1500 cc turbo engine එකකින් බලගෑන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
10: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
11: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
12: ගංගාතරට සුරසිරුලට දැන් මම බය නැහැ.
11: අකුණු ගැහුවත් gini දැක්කත් no problem.
12: ඒ විතරක් නෑ, business එක දියුණු කරගන්නත් උදව් කරනවා.
10: එක ලක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
13: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
14: සියතා Between Lady Miss World Sri Lanka 2026.
15: අයුබෝවන්, මම අනුදු ගුණසේකර, සියත Between Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. ලුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
7: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියතු මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම් පත යොමු කරන්න.
14: සියතා Between Lady Miss World Sri Lanka 2026.
7: Title sponsor.
16: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරුවෙන්න. Between Lady.
17: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. Pick me flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් express කරගන්න. Pick me flash book කරන්න.
18: කොහේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් answer කරන්නේ ආගියතක් නැහැ.
19: බාල ෂීට් දාලා බැටකන් නැතුව Supermate roofing sheet දාන්නකෝ.
20: Supermate. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત Aizen again anuuna උසස් තත්ත්වයෙන් යුත් zinc aluminum roofing sheet. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න Supermate roofing sheet දාන්න.
21: සමහරු එන්නේ සද්ද අහලා.
22: තව සමහරු එන්නේ සුවඳට.
23: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
22: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ.
7: Go International Expo 2026.
24: Motor Show,
7: Lifestyle Expo,
24: Construction Expo,
7: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
23: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
22: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? ගෝල් ඉන්ටර්නැෂනල් එක්ස්පෝ 2026
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM සමගින් කිස් FM.

0: කොන්ඩට මැට්‍රන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි වෙත් සුදු කොච්චි.

දෙකයි විනාඩි 45 වෙලාව. ඊළඟට මොකද්ද අහන්නේ? අය පොඩ්ඩක් කෝල් එකේ අහන්න පුළුවන් සින්දුවක් අහමුද? මම දන්නවා ඊළඟට මම ප්ලේ කරන්න යන සින්දුවට ගොඩාක් අය ආසයි. හරි, ඒක දෙන්න කලින් WhatsApp messages වලට යනවා මම. බල මොනවද වෙලා තියෙන්නේ කියලා. ඔ ඔ ඔ ඔ ඔ හාදුවක් සින්දුව දෙන්න පුළුවන්ද සුදු? ශහන් කෞශල්ගේ හාදුවක් නේද ඉල්ලන්නේ? ඒකනම් දෙන්න බැරි වෙයි. ශහන් කෞශල් කසාද බැඳලා දැන් පොඩි බබෙකුත් ඉන්නවා. මං හිතන්නේ වයිෆ්ට තමයි දෙන්නේ ශහන් කෞශල්‍ය හාදු. හරි හරි, සින්දුවට ඉල්ලන්නේ දෙන්නම් දෙන්නම්. මාත් ආසයි ඒකට. හැබැයි මේ පැයේ නෙමෙයි හොඳේ. ඊළඟ පැයේ නැත්තම් 4න් පස්සේ. කමක නැහීද ඔයා කියලවන්න. ගාලි මදු තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. සමගිපුර කරන්දෙනියේ අරවින්ද හකහක ගාලා හිනාවී ඉන්නවා. පොඩිමල්ලේ සම්පත් උම ඕනේ කියලා තියෙනවා. ඇස් දෙක බෝලයිද? ඔව්, ඇයි මගේ ෆොටෝ දැකලා නැහැ? ඊයේත් මම ෆොටෝ එකක් කෙව්වා. ආදිත්‍ය නාරායණුයි සංකයි ඉන්න ෆොටෝ එකක් දැක්කේ නැහැ. ආ, ඔයා

0: ආනන්ද, මනෝජ්, එවගේම රන්දික, තෙලින මේ කට්ටියව තමයි එකතු කරගන්න කියලා කියලා තියෙන්නේ. මම මේ පොඩ්ඩක් ස්ටක් වෙලා වගේ හිටියයි දන්නවද? ස්ටක් වෙලා වගේ හිටියේ මේ අර ළමයා මට කියලා තියෙනවා. කවුද මේ? දීපාල්. දීපාල් මට කියලා තියෙනවා මේ කෝ ඇස් දෙක දාන්න බලන්නද? ඒකෙන් ඔයාට මගේ සම්පූර්ණ මූණ බලන්න ඕනේ නැහැ. මගේ ඇස් දෙක දිහා විතරයි ඔයාට බලන්න ඕනේ. ඕකේ. ඉන්නකෝ ෆොටෝ එකකින් මම ඇස් දෙක විතරක් වෙනම එඩිට් කරලා එවන්නම්. හරිද? ඊට පස්සේ ඔයා බලන්න. ඇස් පරීක්ෂාවට ලක් කරන්න. ඕකේ. ඔයාගේ හිනාව හොඳයි. ඒ වුණාට ඔයාගේ හිනාව නම් හරිම කපටි හිනාවක් කියලා එක්කෙනෙක් දාලා. ඇත්තද? මොකක්ද ඒකේ තියෙන කපටිකම? මිලින්ද, සශික, කළුආරච්චි මෝඩස් එකේ සෙට් එකම ආදරෙන් එකතු
1: කරගන්නවා.
0: කපටි කිව්වනේ. හරි, බලාගමු.

0: අද ගැස්මට සියත
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා.
4: සීතා!
5: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
7: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
6: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
8: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
9: දැන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 467 227 222 අමතන්න.
10: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0676 252 3020.
11: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
13: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් කමකකරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
6: මකලෝ, ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
14: ආ, දවල්ට ඩාඩං
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
16: අනුග්‍රහය.
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
18: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
19: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
19: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
5: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
19: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 071-555-6044 අපිට WhatsApp කරන්න.
19: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
11: සෙනසුරාදා උදේ 8ට.
16: මල්ලි කොහොමද මල්ලි?
20: ඔය ඉන්නෝයි.
16: එහෙම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් තිවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
20: සේරමත් අපි ඔය පාරවල් වල යද්දි බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ.
16: ඈ? ජින්තු පිටියේ මමෙනෝ ජින්තු පිටියේ මමෙනෝ
21: අවිසා වේලට 98.4 රේ

වැඩි හරියක් ජපෑන් ඉන්න ඉඳලා හිටලා ලංකාවේ ඉන්න මගේ හොඳ යාළුවෙක් ඉන්නවා. මං එයාගේ ඇත්ත නම කියන්නේ නැහැ. මං එයාට කියන්නේ මිස්ටර් පීකේ කියලා. ලංකාවට ආපු ගමන් වාහනේ එහෙට මෙහෙට යනකොට ඔන්න ඉතින් සුදු කොච්චි වහනවා. ඇහුණු ගමන් කෝල් එකක් දෙනවා. ආසම සින්දුවක් කියනවා. ගොඩක් වෙලාවට ඒ ආසම සින්දුව මිස්ටර් පීකේගේ විතරක් නෙවෙයි මගෙත් ආසම සින්දුවක්. අද ඉල්ලුවෙ මේක. මා සනසා මා තිත්තා මාස සින්දුවක් මං කිව්වා අනිවාර්යෙන් මං ප්ලේ කරන්නම් කියලා.

පීකේ මන්දන ලස්සන ලස්සන සින්දු තහගෙන පරිස්සමට යන්න ඕනේ. ආය කැමති සින්දු තිබ්බොත් මඩි කියන්න ඕනේ.

0: Theater Top Story.
1: ආසනපටි නියෝග පාර්ලිමේන්තුවට ආසනපටි සවිකර නොමැති වාහන සඳහා ආසනපටි සවිකිරීමට ලබා දී තිබූ කාලය මාස 3කින් දීර්ඝ කිරීමේ සංශෝධිත නියෝගය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ආසනපටි සවිකිරීම සඳහා ලබා දී තිබූ සහන කාලය අවසන් වූයේ පසුගිය ජූනි 19 වනදායි. නව සංශෝධිත නියෝගය අනුව සහන කාලය සැප්තැම්බර් 19 වනදා දක්වා මාස 3කින් දීර්ඝ කෙරුණා. මේ අතර ළමා අයිතිවාසිකම් පනත් කෙටුම්පත් කිරීමේ කාර්යය කඩිනමින් අවසන් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි. ආසියා සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන්නා. එම ණය මුදල රාජ්‍ය හා ණය කළමනාකරණ කාර්යාලය විසින් ඉදිරිපත් කළ නියමයන් සහ කොන්දේසිවලට යටත්ව ලබා ගනු ඇති. බන්ධනාගාර තදබදයට විකල්පයක් ලෙස නිවාස අඩස්සිය රඳවා තැබීමේ පනත් කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ හා ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානයක්කාර විසින්.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

හවස තුනයි වෙනඩි දහයයි වෙලාව. මා සනසා සින්දුව යනකොට මට එකනෙක් කියලවල තිබ මා සනසා සින්දුව කියන්න කියලා. ලස්සන්ට ප්ලේ වෙන සින්දුව කැත කරන්න කියලද කිව්වේ. බොරුවට නේද මාවට කියලාගෝ මට සින්දු කියවගෙන මාව විහිලෝකට ගන්න හදන්නේ මේ ගොල්ලෝ. දන්නවනි මම සින්දු කියනකොට කැතයි කියලා නේ. මෙයා මෙයා තමයි මේ දීපාල්. දීපාල් තමයි මා මේ විහිලෝකට ගන්න හදන්නේ. දීපාල් මට එවලා එයාගේ ෆොටෝ එකක්. අම්බෝ කොහෙදනේ මේ ඉන්නේ? වයිනේ ලයිට් නැති දිහාවකද? කළුවරේ ගත්තු ෆොටෝ එකක් එවලා තියෙන්නේ. ඇස් දෙක විතරයි ටිකක් පේන්නේ. මෙලෝ දෙයක් පේන්නේ නැහැ නැත්තම්. පිටිපන්දමක්වත් පත්තු කරගන්න සුදු. හෙලෝ සුදු කොච්චි කියලා මෙසේජ් එකක් දාලා තිනවා රුමේනියාවේ. දිනේෂ් කොහොමද දිනේෂ්? හොඳින් ඉන්නවද? මොකද වෙන්නේ වැඩද කියලවන්න අමන්පොල සුජිත්යක් මෙසේජ් එකක් දාලා තිනවා. අපිට සින්දුවක් දෙන්න පුළුවන්ද? මොකද ඉතින් බැරි. මම මේ තකණියක් ගෙදර ඉඳන් එන්නෙම ඔෆිස් එකට ඇවිල්ලා ඔබට සින්දු දෙන්න තමයි. නැත්නම් වෙන මොනාට දෙන්නේ? අදිශානි මෙසේජ් එක දාලා තියෙන්නේ. මට කොහොමද කියලා අහලා තියෙනවා. මං හොඳින් ඉන්නවා ඉතින් ෂේප් එකේ. කවුද? විජිතා ඊගල් ඇපරල් එකේ කට්ටිය ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. අද මේ ඩල්සිගේ බර්ත්ඩේ කළු. අපේ ඉස්කෝලේ සිට ඩල්සි කියලා මිස් කෙනෙක්. එයා දැන්නම් නැහැ. ඉතින් මේ නමත් එක මම මතක් වුණා. කොමාරි ඩල්සිට අදට අවුරුදු 63ක්ලු. එහෙනම් ආන්ටි කියනද මම? ආන්ටි ඩල්සි ජනම්දින් මුබාරක්. ඉතින් ෆොටෝ එකත් එවලා මට දැන්නේ දැක්කේ. ආවා ෆොටෝ නෙමෙයි මේක වීඩියෝ එක. කට්ටිය මං හිතන්නේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කළා තියෙනවා. කේක් කපලා තියෙනවා නේද? ෂෝයි ෂෝයි. ඉතින් සුබම සුබ පන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රස පාටයි කේක් එක. කෑල්ලක් කන්න තිබ්බනම්. අපි ඉතින් නිදුක් නිරෝගී සුව සපිරි වාසනාවන්ත සුබම සුබ පන්දිනයක් වේවා කියලා ඩල්සිට විෂ් කරමු. කඳානේ විජි ඇතුළු ඊගල් ඇපරල් එකේ කටි ඔක්කොම ඉන්නවා විෂ් කරන්න. කටිම කේක් කෑවද? ඩල්සිට හැබැයි වැඩිය දෙන්න එපා හොඳේ. එයාගේ බර්ත්ඩේ වුණාට කේක් කන්න. මොකද ඔය 40, 50, 60 පයින්කොට නේද සීනි පොඩ අඩු කරන්න ඕනේ. 20 ගණන් වල ඉඳන්ම සීනි පොඩක් අඩු කරනවා නම් හොඳයි. මොකද සීනි කියන්නේ ඇත්තට හොඳක් නෙවෙයි මං හැමතිස්සෙම කියන්නේ. ඒ නිසා මේ ඩල්සිට කියන්නේ මම කිව්වයි කියලා අහගෙන නැත්තේ? වැඩි ඔය පැන් රස කෑම එහෙම කනවා නෙවෙයි. හාද? මොකද කිව්වේ කියලා මට කියන්න කොහොමද? හා කිව්වද බෑ කිව්වද කියලා?

0: අද ගැස්මට සියත ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. තැම් බලන්ඩ බට මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකෙදල මගේ බනත් පොඩ්ඩක් වැඩි. කොලිස්ට්‍රෝල් පොඩ්ඩක් වැඩීම. එතනි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්න ලයිසන් එක
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද? ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන. ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
3: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3-Road රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර්වරු
4: සතුට රසගුණ මුසුවෙන.
0: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානට.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
7: මාත්මයා. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කලම්බෝ 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවර.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් කල්පි ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම.
0: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
10: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
11: රාජ්‍යරය ගොබ්බයා.
12: ඒයි කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
0: නිලබල කරේති ඔලමුල පුරේ.
10: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
0: 98.2 98.2

සුදු මැණිකේ පූලගේ බුද්ධික මට අත මැසේජස් දාලා තියෙන හැම හයි හයි ඔයාට හැබැයි සුදු මහත්තයා කියන්න බෑ කොච්චර ආදරේ වුණත් මොකද මට වර්ණන්දතාවයක් නැහැ අනිතක මෙහෙමයි කොල්ලෙක් වුණා මෙහෙම සුදු වෙන්න ඕනි කියලා කුත් නෑ නේද කොමත් කලලු සම තමයි හොඳ කලුණොත් තවත් හොඳයි කොල්ලොනේ

මුද්දිකට හරි සතුටුයි. කළු කොල්ල තමයි හැන්සම් කියලනිකම් මම. අමන එහෙම ලඟින් යන එක කිව්වල් කොල්ලට හරි හැපි. උඹෝ කළු දොදොල් වගේ නේද කියලා අහලා තිනවා. එච්චරම හිතන්න එපා. ඒ මදිවට මේ ළඟදි වයිෆ වාහනයට නැගගහම අයහෙමම නෙමෙයි කියලා තිරනේ හවසනේ. අන්න ඔළුවට ආවේ වයිෆ් වාහනයට නැගගහම වගේ. කොහොමහරි හවස වයිෆ් ඇහුවලු කොහොද ඔයාගේ රේඩියෝ ගර්ල් නැද්ද කියලා. ඒ කියන්නේ දැන් වයිෆ් දැනුවත් නේද ඔයාගේ මගේ සම්බන්ධ ගැන? මරු මරු.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ധാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ അപ്പ പരിസരെ തിബിയുത്തിയ ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരെ സിറ്റിന്നെ വർഗദേക്കിയ സഹ ഇഡി സെൽബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി ഡെങ്കു വൈറസ് കാണ ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ മിനിസാ അപ്പട്ട് ജീവിത കാലയ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: hina wenna menna welawa
2: offer celebrate black friday
6: wenna celebrate
2: mukadde mate e wacha de spec chocolate
6: neme hello spec chocolate
7: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස් ඩ්‍රයිව් අනුග්‍රහය
8: සරුපොළොවේ රන්ගස්වනු නැවුම් පවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
2: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residencies.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: 1500cc ටර්බෝ එන්ජිමකින් බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කර ගන්න නියම බටල්වත්ත බට
2: real mobile experience එකකට ඇල්වත්ත බට
9: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතු වන majestica lanka tiles
3: සතුට රස ගනමුස වෙන කැමවල රස සුරකින
5: කුකුෆ්‍රයි RBD පොල්තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
4: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0111580400 එල්ලෝ එල්සි රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
12: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
1: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
8: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
20: ගං අතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
21: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
22: නිවසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
23: කැපුවා නේද ඩබල් ඉර?
24: ඩබල් පොකට් ඇඳන්.
23: ඒ මැදට ඩබල් දාලා. කන් එප දෙකකුත් ගහලා.
25: ඈරාලා හමි.
23: ඇහුන් නැද්ද මං කියපුවා?
25: නෑ නෑ අහන් හිටියේ.
23: මොනවද අහන් හිටියේ?
25: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
23: හෑ?
25: ඔහුරාලා හමි. One and only සින්දු සියත.
26: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
16: අනුග්‍රහය.
27: දැන්
0: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචාකාරේ
6: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
10: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
6: සම්මානී රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
10: හෙට සහ අගෝස්තු 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
6: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
10: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
6: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.

පිටිය කුමුදනී අපරස් මට මේ මෙසේජස් දෙකත නම දාලා තියෙනවා. දෙවැනි මෙසේජ් එකේ තියෙන්නේ මාව මතක් කරේ නැතවම කියලා. අර යාර තරහ ගිහිල්ලා අර කට පැත්තට යන්නේ. ඒ ඉමෝජි එකේ වල තියෙනවා. ඊට පස්සේ ෆොටෝ එකක් දාලා තියෙනවා වෙඩින් එකට ගිහිල්ලාද ඔයගොල්ලෝ. ඒ ෆොටෝ එක දාලා මගෙන් අහලා තිනවා අපිත් ලස්සනයිද කියලා. ලස්සනයි ලස්සනයි. ඔය ඉන්නේ ගිනි කිරිල්ලි වගේ රත්ට රතේ අඳගෙන හරිම ලස්සනයි. ඉතින් ඊළඟ සින්දුව ගලන්ටත් එක්ක ඔයාගේ නම මේ කුමුදුනී නේද වට්ස්ඇප් එකේ ලක්මාලි කියලා තියෙන්නේ. ලක්මාලි කුමුදුනීද කුමුදුනී ලක්මාලිද කියලවන්න. නැත්නම් වෙන නමක් දන්නෙත් නැහැ තියෙන්නේ. මන් දන්නේ මට පෙන්න එක මම කිව්වේ. හරිද? රාගම ඈන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඕ ඕ එයා ලස්සන සින්දුවක් කියලා තියෙනවා. මේ උයනේ වුණත් තාමත් මල් පිපෙනවා. එහෙම නේද? ඒක දෝනේ හනාගේ. හරි, සින්දුව රෙඩි. එහෙම නැත්නම් මල්ලොන්චිලා හරි කමන්නෑලු. මොකද හරියට මොණි කියන්නකෝ. මේ උයනේද මල්ලොන්චිල්ලාද? මල්ලොන්චිල්ලාද මේ උයනේද? ආ දෙකෙන් ඕන එකක් කියලා කියලා තියෙන්නේ. මට මේ හිතා ගන්න මේ මාතේ සින්දු දෙකටම ආසයි. ආ මේ උයනේ සින්දුව තමයි වැඩියෙන්ම කැමති. හරි. හයි සුදු කොච්චි කොහමද? මම රත්නපුරේ සමන්. හලෝ සමන්. ආදරෙන් ආවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. මට ඔයා ආසම සින්දුවක් දෙන්න. හරි, මං ආසින්දුවක් තමයි ඊළඟට ප්ලේ වෙන්නේ. ඒක තව ආදරෙන් එකතු කරගන්නවා. මෙසේජ් එක දාලා තියෙන කසුන් හන්සික කළු කුමාර. මං ඔයාට ඇයි දන්නවද එහෙම කිව්වේ? ඔයාගේ වට්ස්ඇප් ඩීපී එක බලලා. ඊළඟට කොල්ලොන්ට ඔච්චර පානිය දාන්න එපා. පව් ඒ කොල්ලෝ කියලා තියෙන. ඇයි පව්? ඇයි පව් කියලා කියන්නේ? මොකද්ද වෙන නරක නපුර? නෑ නෑ, කිසිම පවක් නෑ. ඔයා ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරන්. කපටි නෑ මැණික, ඔයා ලපටි. පැටියෝ මට වාචික සින්දුවක් දෙන්න. ඔයාට මං සින්දුවක් දුන්නනේ කලින්. ආය ආව නේද කපටිකම් කරන්න මෙතන? ආය ඇවිල්ලා කපටි නෑ ලපටි අරකයි මේකයි කියාගෙන තව සින්දුවක් ඉල්ලගෙන ඇවිල්ලා. ඉන්නකෝ බලන්න පුළුවන් වුණොත් දෙන්නම්. හරිද? කවුද මේ පහේව දාන්නේ මට? අංජුල ඔයානේ. කොහමද ඔයාට? ඔයා මගෙන් අහලා තිනවා කොහොමද කියලා. මම නම් හොඳින්. හැබැයි මේ මගේ කටේ මුඛ කරේ අවුලක් තියෙනවානේ. අර සමහරවල් දිව පෙරුණාම තියෙන වචන කියවෙන්නත් සීන් එක එහෙම කරි වෙලා තියෙන්නේ. මම මේ කතා කළාට එච්චර මේ ලොකු හැකියාවකින් නෙමෙයි කතා කරන්නේ. ඒක නම් තේරෙනවනේ නේද? පුළුවන් කමකට නෙමෙයි මේව කතා කරන්න කියලා තේරෙනවනේ. ඇත්තටමනේ තැඹිලි ගෙඩියක්වත් බොන්න ඕනේ නේද? තැඹිලි බොන්නත් බෑනේ මේ දවස්වල එකපාරට.

ඉරිබස්ස මොකද වෙන්නේ? ඉරිබස්සමනේ වීස් එක එනවා. එක ලෙඩකට බෙහෙත් කරනකොට තව ලෙඩක් පත්තු වෙනවා. අනේකයි ප්‍රශ්නේ.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: විධායක ජනාධිපති ක්‍රමය එපා ජනපතිත් කියයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරය යැයි ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පැවසුව කියලා තිබෙනවා. හැබැයි ජනාධිපතිතුමා කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව කී ජනාධිපතිවරයා. එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන්නා කියලා තිබෙනවා. කඩිමුඩියේ කරන්න පුළුවන් නේද ඔය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා වගේ එකක්. එහෙම නැතුව මේ වෙන ව්‍යවස්ථා සංශෝධනයක් කොහොමද කඩිමුඩියේ කරන්නේ කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
7: හොඳ ළමයා. 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්
8: කරා. හරි ගියේ. හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155 555 අමතන්න.

0: පැට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත පට.
1: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
2: අමරිකා ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
5: මකලෝ, ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
6: ආ, දවල්ට
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
8: අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-784.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
12: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ, මාකටර් කෙනෙක්.
11: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 071 555 6044ට අපිට WhatsApp කරන්න.
11: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
9: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනි.
15: හවස 4යි වෙනාඩියයි.

0: यह था टॉप स्टोरी।
1: डेंगू व्याप्ति इहलयामी अवधानमाक කඩින් කඩ පවතින වර්ෂාපතනය සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ පසුගිය සතියේදී ඩෙංගු රෝගීන්ගේ යම් අඩුවක් දක්නට ලැබුණු බවයි. එහෙත් වැසි තත්ත්වයේ වර්ධනය වීමත් සමග ඇති වූ ගං වතුර තත්ත්වයන් සමග ඩෙංගු මතුරුවන් බොවිය හැකි ස්ථාන තවදුරටත් ඉහළ යා හැකි බවයි ඇය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියා.
2: විශේෂයෙන්ම ඉදිරි සතිය තුළ සස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පටන් ගැනීමට සූදානම් වෙලා තියෙනවා. අපි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ සඳහා දරුවන්ට ඩෙංගු රෝගය වැළඳීම ගැන සැලකිලිමත් වෙලා මදුරු දෂ්ටන වලින් පරිස්සම් කරගන්නා ලෙසත්, ඊට අමතරව පාසල් පිරිසිදු කර ගැනීම සඳහා චක්‍රලේඛ යොමු කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ඒ ගැන සැලකිලිමත් වෙන ලෙසත්. අමතරව මේ දිනවල යම් කිසි කෙනෙකුට දින දෙකකට වඩා පවතින උණක් තියෙනවා නම් සුදුසුකම් වෛද්‍යවරයෙක් හමු වෙලා තමන්ට තියෙන ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැනගෙන රෝගයට නිසි ආකාරයෙන් ප්‍රතිකාර ගන්නා ලෙසත් අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,947. මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 62ක්ද වාර්තා වුණා. බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි අවධානමක් සහිත පළාත් ලෙස හඳුනාගෙන තිබෙනවා.
0: Top story.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117 888 666.

ලස්සනම ලස්සන සින්දු එක දෙකට එකම පේලියට ලස්සනට හෙන පැයක් තමයි මේ පටන් අරන් තියෙන්නේ. හවස 4යි වෙනාඩි 9යි. ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට කිරිබත් ගොඩ ධනුෂ්කව. ධනුෂ්ක වෙන මුකුත් කියලා නැහැ.

ගාලේ මදු කාගෙන් බේරුණත් මට වාගෙන්නම් බේරෙන්න බැරි වෙයි වගේ. පොඩ්ඩක් හරියෝ සින්දුවක් දෙනවා කියලා පොඩි හරි පොරොන්දුවක් වුණොත් ආයිති පස්සෙන් පන්න පන්න වෙනවා මේ කොල්ලා. දෙන්නම් දෙන්නම් අනේ සින්දුව දෙන්නම් තව තියෙනවා අපිට විනාඩි 45ක් විතර. මේක අහන්නකො හොඳ ළමෙක්.

0: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඇමති මණ්ඩලයට ඒ රට දිනෙන් දින පරිහානිය කරා ගෙන
2: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
5: වගන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ, නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජේ ණය දෙන්නේ රජෙන් ප්‍රකාශ කරලා තියෙන මිලට පිටින්.
8: අවංක මේ රට ගැන හැඟීමක් එම ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
9: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 10, 10වල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
12: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
13: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550
14: city board සමාජිකයන් සඳහා Agiles food city වෙතින් මෙගාවට්ටම් Fortune RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 590යි Kills breakfast chicken sausages ඉතිරිය රුපියල් 425යි Stewart's Rosa කහටතේ ඉතිරිය රුපියල් 170යි T-Pole dishwash line ඉතිරිය රුපියල් 110යි Agiles food city
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
17: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
18: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0117888666
19: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
20: සියත Between Lady Miss World Sri Lanka 2026.
21: අයුබෝවන් මම අනුදු ගුණසේකර. සියත Between Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
22: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
20: සියත Between Lady Miss World Sri Lanka 2026.
22: Title sponsor.
21: ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady.
20: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
23: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩගන්න වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් තියෙනවද?
21: මොකද මේ වගේ කියන්නේ?
20: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
21: සාස් ලංකාවට වෙලා කොමතන මව හොයාගත්තේ.
20: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

ඉවරනෑ. තව පෑ භාගයක් තියෙනවා ඉවර වෙන්න. ඔය බොරු කිව්වේ. කොල්ල කොහොමත් බොරුණි කියන්නේ නේද? ඉවරයි කියලා කිව්වට ඉවර නෑ. තව පෑ භාගයක් තියෙනවා. පෑ භාගිකටත් වැඩි විනාඩි 32ක් තියෙනවා. අද සින්දු ටික සුපිරි. පුළුවන් නම් ජෝන් සීනා අපි පොඩි එකාගේ ඔළුවට ගහලා සින්දුව දෙන්න කියලා තියෙනවා. අඩේ ඒ කාලේ සුපර් හිට් එකක් නේද? සමන් ඉල්ලලා තියෙන්නේ. සමන් මං හිතුවේ නෑ ඔයාගේ නමේ හැටියට ඔයා ඒ වගේ යූත් සොන් එකක් ඉල්ලයි කියලා. නම පරණ වුණාට ඔයා පරණ නෑ වගේ නේදනේ? KF එයත් මෙසේජ් එකක් දාලා මං අර කිව්වනේ මේ මදුගෙන් බේරෙන්න බෑ කියලා. KF මෙසේජ් එකක් දාලා මගිනුත් බේරෙන්න බෑ කියලා. තව තව ඒවා කියලා තිනුන දැන් තමයි දැක්කේ. කිඹුලා ඔයත් ඇවිල්ලානේ. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ හවස 4:00 පහ වෙනකන් පැයේ තමයි හොඳම සින්දු සෙට් එක යන්නේ නේද කියලා මේ දුඹර ලලිත් මෙසේජ් එකක් දාලා එයා කියලා තිනවා. එයා එකලින් මේක ස්ථිර කරලා තියෙනවා. එතකොට 2:00 to 4:00 යන්නේ. ඒව ලස්සන නැද්ද? ඒව හොඳ නැද්ද? දැන් මෙහෙමයි පොඩ්ඩක් අර සද්ද බද්ද අඩු නිකන් නේද? අහිංසක පාඩුවේ කූල් එකේ අහන්න බුලන් එම් සින්දුනි පොඩ 4:00 මම ප්ලේ කරන්නේ. ඒක තමයි හිතට වදින්නේ නේද? මෙහෙමයි 2:00 to 3:00 ඒ අතරතුරේ ඉතින් පොඩ්ඩක් අපිට අබ්බීට්ස් වලට යන්න වෙනවා. හේතුව හැමෝම වැඩ කරන වෙලාවනේ. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් ඉතින් වේග රිද්මය කියන එක තියාගන්න ඕනේ. හැබැයි 4:00 පොඩ්ඩක් ඉතින් නේ කටි වඩ වැඩ කරලා ගිමන් හරින වෙලාව ගෙවල් වලට යන්න ලෑස්ති වෙන වෙලාව ඒකත් එක්ක ඉතින් මම පොඩ්ඩක් මේ ගානට එනවා. කොමාරි ඔබේ ප්‍රතිචාර මට සැහෙන වටිනවා. ආදරෙන් එකතු කර ගන්නවා දුම්බර ලලිත්ව දුව අයේෂව ඔක්කොමල්ලා. ඊළඟට අපිත් ඉන්නවා සුදු කොහොමද කියලා අහලා තියෙනවා YD. එච්චරයි තියෙන්නේ වට්ස්ඇප් එකේ. මට නම හොයාගන්න විදිහක් නැහැ. කොච්චර කිව්වත් නම එවන්නෙත් නැහැ. අනේ මන්දයි ඉතින් ප්‍රොඩක්ස් කම්පනි එකේ රංග හරිම පිළිවෙලයි හැමදාම මෙසේජ් එක නියමෙට මෙවනවා. ඒ කියන්නේ මට හොයන්න දෙයක් නැහැ. පැහැදිලිව තියෙනවා සුදු කොච්චිවත් අහගෙන ප්‍රොටක්ස් කම්පනි එකේ GE 2980 මොනර කිරිල්ලි එක්ක යන ගමන් අහගෙන ඉන්නේ රංග ඇන් ලක්ෂ්මන් ආදරේ ඉතින් මහ ගොඩක් කියලා තියෙනවා. මාත් ආදරේ මහ ගොඩක් නම් නෙවේ. මං කියන්නේ වෙන විදිහකටනේ. ගොඩක් ආදරේ. පරිස්සමින් ඩ්‍රයිව් කරන්න. ආර මෙසේජ් එක දාලා තියෙන කළුතර දිලු දැනුයි කියලා තියෙන.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: මාසික වාරික රුපියල් 26.6 සිට ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු
1: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: මොකෝ මේ තරහින්?
3: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගිය තක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන්
6: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
8: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77.
9: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
10: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
11: ගන් වතුරට සුළුසුළුන්නට දැන් මම බය නෑ.
10: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
11: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
12: සමහරු එන්නේ සද්ද අහලා,
13: තව සමහරු එන්නේ සුවඳට,
12: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
13: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
12: Motor Show,
13: Lifestyle Expo,
12: Construction Expo,
13: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
12: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
13: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
14: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

වෙනදට වගේ සින්දුව මැද්දේ හාදු ගැන කියන කියන හැමවලේම හාදු දෙන්න ගියේ නැහැ මම. සද්ද නැතුව හිටියා. එහෙම ඉතින් කොහේ ඉන්නද? මගෙන් අහලා දිනවා කොයි ඉතින් හාදුව කියලා. ඒ කියන්නේ සින්දුව සම්පූර්ණ වෙන්න නම් මගේ හාදුවක් තියෙන්න ඕනේ නේද? අපරාධ ශහන් කෞශල්‍ය සින්දු කරන කාලෙම මට සින්දු මැද්දට කිස් එකක් දාන්න තිබ්බනේ. මේ කලතර ශාමල් මට මෙසේජ් එකක් දාලා තිබ්බ. ආදරෙන් එකතු කරගන්න ඕනි. ඊළඟට චතුර අයියා, ඔයත් මට මෙසේජ් එකක් දාලා තිබ්බ. මත්තගොඩි නම් ඔයා මට ලොකු කතාවක් කියලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්න. Thank you. මං ගැන මෙච්චර හිතලා මෙසේජස් ගොඩාක් කියවල තියෙන එකට ආයිතිං මගේ හද පිරිමෙව්ව එක. ආ, මෙන්න මෙයා ඇවිල්ලා. ගොඩ දවසකින් සාමාන්‍යයෙන් හැමදාම මෙසේජස් දාන එකනේ තමයි අසේවල මෙල්බන් වල ඉන්න අසේල. හැබැයි පහුගිය දවස් ටිකේ මෙසේජස් එව්වේ නැහැ. ඇයි? මොකද වුනේ? මම දවස් 5-6ක් මෙසේජස් දාලා තිබ්බේ නැහැ. කමන්නෑ, හැමදාම අහනවා කියලා මන් දන්නවා. අද අම්මිගේ බර්ත්ඩේ එක නේද? අම්මි ඉන්නේ කොහෙද? ලංකාවේද නැත්නම් ඔහෙද? ඔගොල්ලෝ හෙට අරගෙනද තියෙන්නේ? මට ඉස්සර කියලා එවන් කොමරි 75 වෙනි බර්ත්ඩේ එක කියලා තියෙනවා. අම්මිට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමුනේ. අම්මි ඉන්නේ ලංකාවෙලු. කමන්නේ, අම්මි ලංකාවේ හිටියත් නේද නිතර දෙවේල කතා කරන වේදනේ ඔගලොත් එක්ක අහගෙන දැන් ඉන්නේ සියත. නමත් එව්වනම් තමයි හොඳ. අම්මිගේ විශ් කරන කට්ටිය මං එතකන් කියන්නම්. පුළුවන් නම් අම්මිගේ නම එවන්න. විශ් කරනවා අසේලගේ වයිෆ් ෂහාරා. ඒ කියන්නේ ලේලි පොඩ්ඩ නේද? ඊට පස්සේ ලොකු දුව කියාරා, පොඩි දුව මෙලිසා. ඔක්කොමලා ආදරෙන් විශ් කරනවා. අම්මිගේ නම ස්ටෙලා. හයි ආන්ටි ස්ටෙලා, many happy returns of the day. ජනම්දින් මුබාරක්. ඊළඟට මේ සංජීව අලුබෝමලින් මෙසේජ් එකක් දාලා තිනවා. රන්වින් එකේ බොයිස්ලා ටික ඔක්කොම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අම්බෝ, මෙන්න අවුරුදු 235කට ඉඳලා පස්සේ මෙසේජ් එකක් දාලා තිනවා. පණි පිටියේ කප් කප් කප් කප් කපිල කපිල වඩ මම අමතකුණා එහෙනම්. වඩ හරි ගියාද? හරි ගියා නම් කමන්නේ, මම අමතකුණා නම් ඔන්න ප්‍රශ්නයක්. කුමාරයිය, රුවන්ය, අරුන් මාමා, ඊට පස්සේ දිනේෂ්, යෝගේෂ් මේ කටි ඔක්කොම එකතු කරගන්න කියලා යාසීරු මෙසේජ් එකක් දාලා තියෙනවා. අම්බෝ, නුගේ ගුරුට මැහෙන්න දාලා තියෙන්නේ මගේ ප්‍රෝග්‍රෑම් එක. මොකද දන්නවද? ගොඩාක් සද්දට දැම්මහම මට ඔය සමානට වරදිනවානේ වචන. හැයියා, කට්ටියට වැහෙනවා ඇති මනුස්සයෝ. මේ මෙහෙම කරන්න හොඳේ මට නියම් වරදිනවා වගේ තේරෙන තැන්වල පොඩ අඩු කරන්න. මම ලස්සනට කතා කරනවා කියලා හිතන තැන්වල අනුගේ ගොරට මැහෙන්න දාන්න. එහෙනම් මේ වෙලාවේ නුගේ ගොඩ මගේ මේ වොයිස් එක අහගෙන ඉන්න ඔබ සැම ආදරෙන් එකතු කරගන්න. සුපිරිම මෑෂප් එකක් දෙන්න හදන්නේ සංක එක ආදිත්‍ය කියන. මේ දවස්වල ඉතින් මෑෂප් එක නම් මට නම් මේක තමයි.

0: සංකගේ වොයිස් එකේ ලස්සන නේද? සංකගෙන වචනයක් නොකිව තරිනෑනේ. මෙහෙම කියන්නම් ආදිත්‍ය, ඔයාට ආදරේ මම. හැබැයි සංක, මං ඔයාට ගොඩාක් ආදරේ. චුටි බ්‍රේක් ගන්නවා. මේ අන්තිම බ්‍රේක් එක අන්තිම සින්දු අහන්න රෙඩි වෙන්න. හවස 5ට තව තේන්න විනාඩි 8යි.
1: අද ගැස්මට සියත සියත පත්තරේ විදහසා.
2: විධායක ජනාධිපති ක්‍රමය එපා ජනපතිත් කියයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරය යැයි ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පැවසුව කියලා තිබෙනවා. හැබැයි ජනාධිපතිතුමා කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව කී ජනාධිපතිවරයා. එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන්නා කියලා තිබෙනවා. කඩිමුඩියේ කරන්න පුළුවන් නේද? ඔය විදිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා වගේ එකක්. එහෙම නැතුව මේ වෙන ව්‍යවස්ථා සංශෝධනයක් කොහොමද කඩිමුඩියේ කරන්නේ කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා.
1: සියද පත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න.
5: ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: අයියා මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව

0: මලකුයි දෙහි මලකුයිත්.
1: අයිය මට මල් ගොඩාක් දීලා.
0: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: හරිගියේ හරිම තැනට ගිහින්ද. LOL එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: Big big dinumai bonanza bonanza.
5: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: කොළඹ මැද baseline පාරට ඉතාලගින් apartment එකක්. දැන් ඔබටත් Prime Residences within. ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේහි ඉදිවන Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න. අදම කතා කරන්න. 0710-777-333.
7: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
8: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
9: Ofi Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0176 251 3020.
10: Aluminium aluminium මනේ.
11: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හොට ලේ ෆ්‍රයිඩ් රයිස් එකේ ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
14: මට අද උදේ ආව ගමන්ම ඕක මතක් වුණා මකලෝ. අද උදේම වැඩට ආවනේ.
15: උදේ කියලා කියන්නේ සාමාන්‍ය වා හැරෙන ඕනම වෙලාවක උදේ හැටියට දවා ගන්න.
14: 11 කියන්නේ උදේ.
15: අනේ 11 කියන්නේ උදේ. ඕක කියලා දෙන්න ඕනේ අර අපේ අල්ලපු ගෙදර අධිකරණ කුකුලට. ඌ හිතන්නේ උදේ 5:00ට 6:00ට තමයි උදේ කියලා. ඌට කියලා දෙන්න ඕනේ 11 කියන්නේ උදේ යකෝ පරක් වෙලා කෑ ගහනවා.
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
17: අනුග්‍රහය.
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
19: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න 0676 56 78 784.
20: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
21: හවස 5ට විනාඩි 2යි තියෙන්නේ. කුසල් අහගෙන නේද මොනවද මේ කියලා තියෙන්නේ? ඔන්න මිනිස්සු ආවා කියලා තියෙනවා. ඇත්ත ඔයත් ඉතින් මිනිස්සෙක් නේද? මොනවද මේ විස්තරේ? අද කලම්බෝ හිටපු තැන්, ගියපු තැන්, යන්න හිතන් ඉන්න තැන් ඔක්කොම ගැන මට ෆුල් අප්ඩේට් එකක් දීලා තියෙනවා. හරි ශෝකනේ. ඔයා වයිෆ්ටත් ඔය විදිහටම කියනවද? යන එන තැන්, දැන් ඉන්නේ මෙතන, මං කෑවා, මං වතුර බිව්වා, ඔන්න දැන් වාහනේ දොර අරිනවා, වාහනේ දොර වැහුවා. එච්චර නෑනේ. එහෙම කරනවා නම් ඉතින් නේද හස්බන්ඩ්ස්ලා වෙන්න බෑනේ. ආ වයිෆ්ට කියන්නේ නෑලු, මට තමයි ඔක්කොම ටික අප්ඩේට් එක දෙන්නේ. ගුඩ් බෝයි. මේ සින්දු ඔයාගේ.

0: විභාග පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක්. පවතින කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරි විභාග පැවැත්වීම පිළිබඳ හෙට සාකච්ඡාවක් පවත්වන බව අධ්‍යාපන නියෝජ්‍ය මාත්‍ය මධුර සෙනවිරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී.
1: හෙට දිනේදී විභාගය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එතන ඉන්නවා. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉන්නවා. විභාග දෙපාර්තමේන්තුව ඉන්නවා. එතෙන්දී මේ පවතින සුවිශේෂී කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් උත් ඊළඟට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් නිසි තීරණයක් ගන්නවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි හෙට දිනේ නම් කරලා තියෙනවා සාකච්ඡා කිරීම සඳහා.
0: මෙවර උසස් පෙළ විභාගයේ ලබන දසවනදා සිට සැප්තැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ විභාග මධ්‍යස්ථාන 2532කදී. පහසුරේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන දසවනදා විභාග මධ්‍යස්ථාන 2723කදී පැවැත්වීමට නියමිතයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
2: සියත Top Story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hub, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117 888 666.

0: Howdy, Buckaloo. Howdy, Charlie. Na na na na na na na. මන්නේ හොඳ කෙනෙක්. මං සඳුදා හිටපු සැන්නේ නෙවෙයි අඟහරුවාදා සිටින්නේ.
1: ඇයි නෑවෙන්නේ?
0: නෑවද?
1: නෑවද?
0: දකින්න දකින්න කෙනාට මං උදව් කරනවා මක්කලෝ.
1: ඒකයි.
0: මොනාරි උදව්වක් ඕනද? ඇයි ඊ අපි කතා කරා.
1: ආයේ හොඳ බෝ කරනා.
0: හරි. මට දැන් බෝ වෙලා තියෙන්නේ.
1: ඒ වඩ බලාගෙන කරන්න. ඒ කියන්නේ දකින්න දකින්න මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ලා ඕන්නේ තියවත් කරයි. ඒ කියන්නේ හිතන්නකො මිනිස්සෙක් අමාරුවෙන් පාරේ මේ පැත්ත ඉඳන් මේ පැත්තට පන්නිනවා. ඒ පැන්න විතරයි ඔයා දකින්නේ. ඔයා එතනගෙන පාරපයිද්ද පාරපයිද්ද
0: කියලා. ඔයා
1: පන්නන්නේ අනිත් පැත්තෙන්ද? සමයන් නටන්න එපා. හොඳ වෙනවා කියලා එච්චර කලබලේ හොඳ වෙන්න එපා. ඔයා සාමාන්‍ය කොච්චර කාල ජීවත් වෙන්න කැමතිද?
0: මම 75යි.
1: එතකොට දැන් මං කියන්නේ දැන් ඔයාගේ වටේ ඉන්න අනිත් මිනිස්සු කැමතිද ඔයා එච්චර කාල ජීවත් වෙන්න?
0: මට ඒගොල්ලන්ගේ වැඩ නැහැ. මම ජීවත් වෙන්න මට ඕන ගානනේ.
1: අන්න හොඳ. මට උන්ගේ වැඩ නැහැ. මට ඕන ගානනේ. මං ජීවත් වෙන්න. දැන් සමහර විට තව ටික කාලෙකින්
0: ඔව්
1: මිනිස්සුන්ට නිකන් අමරණීය වෙන්න කිට්ටු තැනකට උනත් එන්න chance එකක් හම්බෙන්න ඉඩ තියෙනවා.
0: අනේ මට නම් එපා මකලෝ.
1: ඔව් එපා. ඔයා කොහොමත් එපා මේ. ඒ කියන්නේ ඔයා මේ ඉඳලත් ඔයාගේ තියෙන කල් තව අමරණීයත් වෙනොත් ආපෝ රේඩියෝ බිමට පස් වෙනකන් ඉඳී මෙතන යයි එක.
0: එහෙනම් මම වෙනවා.
1: අමරණීය වෙලා. නෑ මේ ඉලෝන් මස්ක් කියලා තියෙනවා. හරිම
0: ආන්දෝලනාත්මක කතාවක්.
1: එයා මේවා කියනවා නේද? ඒ කියන්නේ එයා කියපුවා ඔක්කොම උනා නම් මෙලහට අපි අඟහරු ලෝකේ පදිංචි වෙලා ඉන්නවා. එයා එහෙමත් කියපු හාදයයි. ඒ කියන්නේ 2030ද කොහෙද වෙනකොට අඟහරු ලෝකේ ජනාවාස හදන්න හිටපු මිනිහමේ ඉතින් ඈ. මේවයි කියපු ඔක්කොම ඉතින් කරලා නැති වුණාට එයා
0: කියපු
1: සමහරව කරලා තියෙනවා. දැන් මිනිහා කියනවා මේ වැඩි කාලයක් දෙන්නෙත් නෑ මේකට. ඊළඟ අවුරුදු 20 වගේ ඇතුළත තාක්ෂණය දියුණු වෙයි කියලා අපේ මොලේ හියුමනොයිඩ් රෝබෝට් කෙනෙකුට අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන මට්ටමට.
0: හරි.
1: තේරුම් රැරේ දෙවක් කියනවාද කියලා නේ. එක හැක් සිරස් සතට හැරුණා. මං ඒටි කියාගෙන සැද්දි කල්පනා කරලා වැඩි වෙලා.
0: බැලුවා ඉතින් කල්පනා කරලා.
1: බැලුවා බැලුවා හොරිසොන්ටල් අතර තියෙන S2 එක හැක් හැරුණා වර්ටිකල් අතට.
0: හරි මොලේ.
1: මොලේ මොකද්ද?
0: මොලේ මොකද්ද කරන්නේ?
1: තිබ්බනම් හරිද? මොලේ තිබ්බනම් ඒක හියුමනොයිඩ් රෝබෝට් කෙනෙකුට, ඒ කියන්නේ අර මිනිස් ශරීරය මිමික් කරන්න පුළුවන් විදියට හදපු රොබෝ කෙනෙකුට අපේ මොලේ අප්ලෝඩ් කරන්න පුළුවන් මට්ටමට තාක්ෂණය දියුණු වෙයි කියලා අවුරුදු 20ක් වගේ ඇතුළත. ඒ කියන්නේ අපේ
0: අප්ලෝඩ් කරනවා කියන්නේ මකලෝ අපේ මොලේ තියෙන ඩේටා ඔක්කොම තව එක.
1: අන්න හරි. අපේ මතක ටික, අපේ අත්දැකීම් ටික, ඊට පස්සේ තියෙන අපේ මෙන්ටල් ට්‍රේට්ස් කියලා කියන්නේ අපේ ඔළුව හිතන්න පුරුදු වෙලා තියෙන ආකාරය, ඊට පස්සේ අපේ පර්සනැලිටි එක, සමහර විට අපි ආවට තියෙන සම්බන්ධකම් වලට අපි දක්වන ප්‍රතිචාරාත්මක හැඟීම්, මේ ටික ඔක්කොම එකතු කරලා අරගෙන ඩිජිටල් ඩේටා බවට පෙරලලා ඒක රොබෝ කෙනෙකුට අප්ලෝඩ් කරන්න පුළුවන් මට්ටමට තාක්ෂණය දියුණු වෙයි කියලා. හරි. එතකොට ඔයා සෙත්ත පෝච්චි වෙලා ගියාට පස්සෙත් ඔයාගේ කරදරේ ලෝකෙට ඉවර වෙන්නේ නැහැ. ඒ යකඩ ගොඩක් ඇතුලේ හරි ඉඳගෙන යයි යයි යයි යයි යයි ගාලා අපිට ජීවත් වෙන්න එපා කරන එක වාට දිගටම එතකොට කරගෙන යන්න පුළුවන්.
0: දැන් ඔයා දන්නවද මකලෝ, දැන් කම්පියුටර් එකකට, කම්පියුටර් එකේ තියෙන ස්ටෝරේජ් එකකට මොලේ තියෙන ධාරිතාව සමාන කළොත් කොච්චරක් විතරද?
1: මෙච්චරක් විතර ඕනේ.
0: ගොඩාක් ඕනේ. ටෙරාබයිට් ට්‍රිලියන ගණක් තියනවලු. අපි කම්පියුටර් ස්ටෝරේජ් එකකට සමාන කළොත් අපේ මොලේ.
1: දැන් අපි අහන්න ඕනේ ඔයා කියන එකද ඉලෝන් මස්ක් කියන එකද කියලා බලන්න.
0: මම කල්පනා කරේ ලේසි
1: නැහැ.
0: එහෙම දෙයක් කරන්න ලේසි පහසු වැඩක් නෙමෙයි. අපේ උලේ තියෙන මෙමරිස් ඔක්කොම ටික වෙන්නේ.
1: දැන් ඔයා කියන්නේ දැන් මේ මම කරන්නේ ලේසි පහසු වැඩක් කියලා. ඔයා එක්ක හැමදාම හැන්දෑවට මෙතන ඉඳගෙන ඈ
0: මේ
1: පිළිවෙලට මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ට්‍රයි කරන එක ඔයා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද? එහෙම අමාරු ඉඳලා අපිට නොකරින්න පුළුවන්ද? බෑ. අත් කරන්න ඕනේ. අතත් තව සහය අමාරු වෙනකන් කොහොම හරි මේක කරන්න ඕනේ චාලි අපේ.
0: ඒත් එක්කලම අපි අද කතා කරන්න ඕනේ මාළු මේ පුංචි කාර්නිවස ගැන. ඊට පස්සේ මාස්ටර් මයින්ඩ් Institute of Studies.
1: ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තියෙනවානේ wealth management course එක.
0: ඒ ගැනත් අපි කතා
1: කරමු. ඒක වටිනකම ගැනත් අපි කියලා දෙනවාද? ඉන්නකව සහය අමාරු වෙනකක් හොඳ ලාඩම් ටිකක් තියෙනවා.

0: අද ගැස්මට සියත ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දා නීති නේද?
3: විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත් කම
4: සියට සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ
5: කුකුල් ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
5: කුකුල් ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
7: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance Free Help.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0111788666.

0: Ladang.
1: දැන් ඉලෝන් මස්ක් කිව්ව විදියට කියන විදියට අවුරුදු 20ක විතර කාලයක් ඇතුළත මැරෙන මිනිස්සුන්ගේ මොලේ තියෙන ඩේටා ටික රෝබෝට් කෙනෙකුට අප්ලෝඩ් කරලා ඒ කොන්ෂස් එක දිගටම තියාගන්න පුළුවන් චාන්ස් එකක් එන්න ඉඩ තියෙනවා.
2: දැන් ඕකේ ඉතින් අර විද්‍යාඥයින්ගේ දැනුම ගොඩාක් තියෙන අයගේ ඒ වගේ අයගේ මොලේ අරන් පාවිච්චි කරන්න හොඳ අදහසක්. ඉතින් හැමෝගේම
1: කරන්නේ සැන්ඩිගේ මොලේ අප්ලෝඩ් කරන්නේ රොබෝලා දුවයි පිස්සු එක. එකතරක ඉඳගෙන ඉන්න බෑ එක විදියකට. හිටියත් වෙන ඇති කරන වැඩකුත් නෑ. ඇත්තර විදි එක තැනක ඉඳගෙන ඉන්නවා. එතන ඉඳගින් ලැබුණා මගේ තව තැනක ඉඳ ගන්න. ඒක නේද?
2: ඔයා හිතුවද ඔයාගේ මොලේත් එහෙම දායි කියලා?
1: නෑ අනේ මං එහෙම කිව්වේ නෑනේ.
2: ඉතින් ඒක තමයි.
1: මගේ මොලේ පොකට එහෙම දාන්නේ.
2: මගේ මොලේ වගේ තමයි තිලකු වෙන ගන්න.
1: මගේ ලැස්තිය ටක් ගාලා මොලේ කොහෙට අරදා. ඉතින් ඔක වෙන්න බැරිත් නෑ. වෙන්න බැරිත් නෑ කියන්නේ දැන් මේ මොහොතේ තාක්ෂණය දියුණු වෙන වේගය දිහා බැලුවාම අපිට හිතාගන්න අමාරුයි මේ ඊළඟ මොහොතේ මොකකින් මොකක් වෙයිද කියලා. දැන් නිව්යෝක් වල ටීචර්ස්ලා හදලා තියෙනවා රොබෝ. ඇත්තටම ටීචර් නෙවෙයි, මෙයා ටීචින් ඇසිස්ටන්ට් කෙනෙක්.
2: හරි.
1: මේක තාම හරියටම වැඩ කරන්න පටන් ගන්න. හැබැයි ඒගොල්ලෝ මිලක් පවා නියම කරලා තියලා $57,000 යනවා AI powered humanoid රොබෝ කෙනෙක්. එයාට නමක් තියෙනවා, එයාගේ නම සැලි. එයා ටීචින් ඇසිස්ටන්ට් කෙනෙක්. එයාව ට්‍රේන් කරලා හදලා තියෙන්නේ ළමයින්ට උගන්නන්න.
2: හරි
1: හරි. එයා අද සාමාන්‍යයෙන් අපි මොකක් හරි AI LLM එකක් කියන්නේ, අපි කියන්නේ ලාර්ජ් ලැංග්වේජ් මොඩල් එකක්, ඔය හැමෝම පාවිච්චි කරන්න දන්න ChatGPT, Gemini වගේ ඒවා. අපි ප්‍රශ්න ඇහුවාම අපිට උත්තර දෙනවනේ. අපි ටාස්ක් එකක් දුන්නාම එයා ඒ ටාස්ක් එක කරනවා. ඒ ටාස්ක් එක කරන්න එයා ලෝකේ පුරා තියෙන ඩේටා වලට එයාට ඇක්සස් තියෙනවා. ඊට පස්සේ එයාව ට්‍රේන් කරලා තියෙන එක එක වැඩ එයාට කරන්න පුළුවන්. දැන් මේ සැලි, එහෙම නැත්නම් මේ ටීචින් ඇසිස්ටන්ට් ඊටත් වැඩිය ටිකක් වෙනස්. එයාට පුළුවන් ඔය සොක්‍රටික් ටීචින් කියන ටීචින් මෙතඩ් එක පාවිච්චි කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් ChatGPT එකෙන් ප්‍රශ්නයක් අහුවාම එයා අපිට උත්තරේ කියනවා. ඒකට තමයි එයාව ට්‍රේන් කරලා තියෙන්නේ.
2: හරි.
1: සැලි එහෙම නෙවෙයි. අපි ප්‍රශ්නයක් සැලීගෙන් අහුවොත්, එහෙම නැත්නම් මොකක් හරි පාඩමක් ගැන අපි නොදන්න දෙයක් එයාගෙන් අහුවම, එයා අපෙන් නැවත ප්‍රශ්න අසමින් ඒ අපි ඉගෙන ගන්න ඕන එක අපිටම හොයාගන්න උදව් කරන මෙතඩ් එක. ඒක වෙනස් ටීචින් මෙතඩ් ගන්න එක කියන්නේ සොක්‍රටික් ටීචින් මෙතඩ් කියලා. ප්‍රශ්න අසමින් ප්‍රශ්නවලට ශිෂ්‍යයලවම උත්තර හොයන්න පොළඹවන ඉගැන්වීම් ක්‍රමවේදය. ඒක ටිකක් සංකීර්ණ එකක්. ඒක නිකන් මැෂින් එකකට ඩේටා දීලා ඔයාගෙන් අහන දෙයකට උත්තර දෙන්න කිව්වහම හැදෙන එක නෙවෙයි.
2: ඒක
1: ඊට වැඩිය පියවරක් ඉස්සරහින් තියෙන්නේ. එතකොට සමහර විට මේ තාක්ෂණය දියුණු වෙන විදිහට ඉස්සරහට ටීචින් ඇසිස්ටන්ට්ලා විතරක් නෙවෙයි, කෙලින්ම ටීචර්ස්ලා, ප්‍රින්සිපල්ස්ලා AI වලින් හැදෙන කාලයක් එයි. නියම වැඩේ තියෙන්නේ එතකොට ස්ටුඩන්ට්ස්වත් AI වලින් හැදෙනවා. අපි යන්නේ නැහැ ඉස්කෝලේ. අපි ඉස්කෝලේ යන්නේ නැහැ. හැම ගෙදරකම පොඩි රොබෝ කෙනෙක් ඉන්නවා. ඌ තමයි ඉස්කෝලේ යවන්නේ. අපි වෙනුවෙන් ගෙදර ඉගෙන ගන්නේ
2: රොබෝ.
1: ඒ රොබෝ අපිට ඕන දෙයක් අපි ඒ රොබෝගෙන් අහගන්න. ඒක බරුනේ දෙගරි.
2: ඒක
1: අපි යන්නේ නැහැ. අපි යන්නේ නැහැ. රොබෝ උගන්නන්නේ රොබෝ තමයි ඉස්කෝලේ යන්නේ. අපි ඌ ගෙදර රොබෝ ගෙදර ආවම අපි රොබෝගෙන්
2: අහලා
1: මොනවහරි දෙයක් අහගෙන නේද?
2: ඕන්නම් අහගන්න නැත්තන් නෑ.
1: මොකටද අරික ඕව අහගන්නේ? දැන් රොබෝ අපි ඉගෙන ගත්තා. ඕ ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තා. තමසෙම ඉගෙනගෙන තමසෙම තියා ගන්නවා. අපිට ඕනේ නෑ. අපිට පාකල් තිබුණා බදේ.
2: කාලා මැරෙන්න දු ජීවත් වෙන්න තිබුණා නේද?
1: අපි අපිට පාකල් කරගෙන තමසෙ ඉස්කෝලේ ගිහිල්ලා එනකොට තමසෙ පුළුවන් තරම් ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගන්න ඕනේ. ඕ

0: ඔබගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
1: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
4: සතුට රසගුණ මුසුවෙන, කැමවල රස සුරකින.
5: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
6: මුළු පවුලටම, මගේ ගානටම.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: කොහොමදරයි? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
9: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: එක්ස්පිරියන්ස් එකකට හැල්වත්ත පට
1: ගියේ හරිම තැනට ගියහින්ද එල්ෝල්ස එකෙන් ලෝන් එක ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: එල්ෝල්ස ෆයිනෑන්ස් හරියන්න හරිම තැන
4: වැඩි විස්තර සඳහා 0115 715 555
5: අමතන්න ඔය ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
1: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදෙම නැගිටලා උයන්න try කළා
5: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
1: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
6: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
7: ස්වභාවික රසගුණයක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය
8: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසෙයි
9: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
10: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
11: සම්මානීය රූ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය.
10: හෙට සහ අගෝස්තු 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී
11: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
10: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
11: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිව

0: ලෝකේ වෙනස් වෙනවා සැන්ඩි මහා පුදුම වේගකින්.
1: ලෝකේ ගෝලාකාරයි. නමුත් ටික දවසේ හතරස් වෙයි කියලා දුවගතාවක් වෙන්නේ
0: කන්නේ. මේ අනවිදියට මම කවුරු හරි අපි මේ ලෝකේ හතරස් කරනවා. එතකොට තව ෂෝක් මේක කියලා.
1: ඔව්.
0: ඒ වගේ එකක් කරන්න හිතන්නත් ඉඳ දිනවා. හරි පුදුම දේවල් මිනිස්සු වේගෙන් කරමින් ඉන්නවා. මම දැක්කා මේ අභ්‍යවකාශයේ ඉඳන් කෙලින්ම ඉරේලිය රැට ඉරේලිය ලෝකෙට පරාවර්තනය කරන්න පුළුවන් ටෙක්නොලොජියකුත් දැන් හදාගෙන යනවා. ඒතර මල්ල කෙලේ
1: රැටක්
0: පායලා වාගේ.
1: අයියෝ.
0: අහසේ තියෙන ලොකු දර්පණ වලින් ඉරේලිය පරාවර්තනය කරනවා රැට පොළවට.
1: මලම කරදරයක්.
0: විශාල කරදරයක්. ඉතින් මම දන්නේ එහෙම ඒවත් වෙමින් පවතිනවා.
1: හැබැයි ඕකෙන් වෙන්නේ සබහාගමට කේන්ති අනේ.
0: නැවත
1: නැවත ස්වභාවික විපත් අපිට එන්න ගන්න. දැන් නිකන් එල්ලිනෝ
0: සොබාදහමට කේන්ති ගියාම ඒ ඔයාලගේ අම්මට කේන්ති ගියාම ගෙදර කුණාටු එනවා වගේ එකක් එහෙම නෑ. හරි ඒ අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ සොබාදහමට කේන්ති ගිහින් පල්ල තොපිට කරන්න මම කියලා එහෙම කුණාටුවක් එහෙම මුට්ටිය දාලා පොල් කඩු හැද්දේ හැදිලා අතට කැරකිලා එනකොට අපිට දානවා පලයක් කැරකිලා කියලා. මොනවා හිතාගෙන ඉන්නවද? හරි ඔන්න ඔකයි චාලි බග් කියන්නේ. ලෝකේ තාක්ෂණික වශයෙන් මෙච්චර දියුණු වෙලා ඉස්සරහට යද්දී ඔන්න හෙට්ටි පොල සැන්ඩිගේ ඔළුවේ තියෙන ඕය තමයි ඉතින් ලෝකෙ දුවනවයි කියලා කල්පනා කරන්නේ. අරේ වත්
1: නැහැ ඉතින් සබාදහම මේ යන චක්‍රයට බලපෑම් වුණා. මේකට අලුතෙන් දේවල් ඇඩ් වුණා. මොවා හිතන්නේ සබාදහම කියන එක වෙනස් වෙනවනේ.
0: ඕ
1: එතකොට අපිට බලපෑමක් වෙනව නේද?
0: සබාදහම කියන්නේ රෙද්දකුයි හැට්ටකුයි අඳගත්ත අපේ ගමේ ඉන්න අංගොඩන්ද වගේ පොඩ්ඩයාම ආවුනම තරහා යන අතේ තියෙන එකකින් මිනිස්සුන්ට දබල ගහන
1: වයසක
0: නැන්ද
1: කෙනෙක්.
0: සබාදම් මාතාවරුවේ සබාදම් තරහා යන නැන්ද. මේක වෙනස් කරගන්න ඕනේ.
1: මොනවා අයියෝ එයා වචනාර්ථයෙන් විතරයි කිස් මං කියන හැමදේම වචනාර්ථයෙන් විතරයි ගන්නවා.
0: ඒක වෙන අර්ථයක්. ඔයා කියන දේවල් වල ගැඹුරට කිඳා බහපු අර්ථය සොයාගෙන යන්න කියලාද මට කියන්නේ?
1: හොයාගෙන යන්නකෝ හම්බේ හොනේ.
0: හෙනම නිෂ්පල ගමනක් වෙනවනේ මගේ මේ ගමන. සැන්ඩි කියන දේවල් වල ගැඹුරු අර්ථය හොයාගෙන ගිහිල්ලා නාක වෙලා නිකම් මැරලා යන්න ඕන මට හිස්ස ඇති.
1: මට වැමයි යනවා මේ.
0: එපා පොහොවි නෝ කෝස් එක කරන්න යන්න එපා.
1: අර ඒකට
0: කියන්න හදන්න. මම ලස්සන කතාවක් කියන්න හදන්න. පහුගිය දවස්වල ඔයාලා දකින්න ඇති වීඩියෝ එකක් ෂෙයා වුණා. හිඟා කන රොබෝ කෙනෙක්.
1: හිඟා කන රොබෝ කෙනෙක්.
0: චීනේ පාරක නැහ ලේන්සුවක් වගේ එකක් බිම එලලා රොබෝ කෙනෙක් ධන ගහගෙන ඉන්නවා. මේ බෝඩ් එකක් තියෙනවා අනේ මේ එතන මේ එයාට සල්ලි ඩොනේට් කරන්න කියලා කරන් බිල ගන්න. ඒක ඇත්ත එකක් නෙවෙයි. ඒක ඇත්ත රොබෝ කෙනෙකුට මේ සල්ලි ඕන වෙලා හිඟා කන්න ඇවිල්ලා නෙවෙයි. ඒක පොඩි ස්ටන්ට් එකක්. කියන්නේ ඒක කරපු කට්ටිය ඒක කරලා තිබුණේ මේ AI වල දියුණුවත් එක්ක තමයි රොබොටික් ටෙක්නොලොජි වල දියුණුවත් එක්ක ලෝකේ විශාල බලශක්ති අර්බුදයක් ඇති වෙන්න පුළුවන් කියන එක තමයි මේ ඉඟි කරන්නේ. ඇත්තටම අපි පාවිච්චි කරන අපි එදිනදා පුංචි පුංචි වැඩවලටත් පාවිච්චි කරන ඔය ලාර්ජ් ලැංග්වේජ් මොඩල්ස් ChatGPT, Gemini වගේ ඒවට ලෝකේ පුරාම විශාල කරන්ට් එකක් වැය වෙනවා.
1: ලොකු වතුර ප්‍රමාණයක්
0: යනවා කියලා කියනවා. ලොකු බලශක්තියක් වැය වෙනවා කියලා කියනවා. ඉතින් ඒක තමයි මේ අර බෙගින් රෝබෝට් හදලා ඒ වීඩියෝ එක වෛරල් කරපු කණ්ඩායම කියන්න උත්සාහ කරන්නේ. අපි එක පැත්තකින් AI වලින් සහ රොබොටික් තාක්ෂණයෙන් ලෝකෙ සෑහෙන ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන්ම කැප වෙලා වැඩ කරන කණ්ඩායම් ඉන්නවා. ඒ වගේම තවත් කණ්ඩායම් වලට වේගෙන් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තාක්ෂණික දියුණුවත් එක්ක වැඩි වෙන බලශක්ති පරිභෝජනයට කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඒ අතරේ අපි කල්පනා කරන එල්ඩිඩෝ ඉඳ තව මාසකින් දෙක කරන්ට් කපන්න වුණොත් මොකද කරන්නේ වගේ අපිට කල්පනා කරන්න තියෙනවා.
1: වෙන රටවල මිනිස්සු
0: අපි ඔක්කොටම එකම ටික තමයි එක එක ලෙවල් වලින් කල්පනා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි ලොකු තාක්ෂණික විප්ලවයක ඉන්න ගමන් ලොකු බලශක්ති අර්බුදයක ඉන්නවා.

0: ඒක කියන්න තිබුණේ දැන් ටික වෙලාවකට කලින්.
1: ඕ
0: ඈ කියන්න දුන්නේ නැහැ නේද?
1: අනේ ඉතින්.
0: කියන්න දුන්නේ
1: නැහැ. ඔයා අනේ කතා කර කර කර කර කර කර ගියා.
0: ඇන්ඩිගේ වචනවල ගැඹුර ගැන පැහැදිලි කරන්න ආවනේ මෙතන. එහෙනම් මේ දැන් පොඩ පරක්කු වෙලා හරි මේක කියන්න ඕනේ.
1: Yes.
0: අපි මේ කතා කරන්න හදන්නේ Mastermind Institute of Studies ආයතනය විසින් පවත්වාගෙන යන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකේ 23 වෙනි බැච් එකට මේ දවස්වල සෙනඟ ගන්නවා කියන පණිවිඩයයි මේ කියන්න අපි ට්‍රයි කරන්නේ.
1: අනිවාර්යයි.
0: මේ දවස්වල සෑහෙන කතාබහට ලක් වෙන සබ්ජෙක්ට් එකක් මේක. සල්ලි හම්බ කළාට වැඩක් නැහැ ඒ සල්ලි මැනේජ් කරන්න දන්නේ නැත්තම්. ධනය එක්රැස් කළාට වැඩක් නැහැ ඒ ධනය වඩවා ගන්න දන්නේ නැත්තම්. ඉතින් හම්බෙන සල්ලි නාස්ති වෙනවා නම් තියෙන සල්ලි කරන්න තේරෙන්නේ නැත්තම් තමන්ගේ ධනවත්කම පොහොසත්කම නිසි පරිදි මැනේජ් කරන්න නිසි පරිදි ආයෝජනය කරන්න හරියටම දන්නේ නැත්තම් එක්කව වෙන්න මේ කෝස් එකට. මේක ડોક્ટર රොෂාන් ප්‍රනාන්දු තමයි මේ කෝස් එක කරන්නේ. එයා නිකම්ම නිකන් එක්කෙනෙක් නෙවෙයි. එයා මේ කාර්යය සම්බන්ධයෙන් සුදුසුකම් ලැබපු එක්කෙනෙක්. එයාගේ එයා මේ කාර්යයට කොච්චර සුදුසුයිද කියලා පෙන්වන්න පොඩි කාරණා තුනක් කියන්නම්. එයා ලැබූ විශේෂ සම්මාන තුනක් තියෙනවා ડોક્ટર රොෂාන් ප්‍රනාන්දුට හම්බෙච්ච. මාස්ටර්මයින්ඩ් රොෂාන් YouTube නාලිකාව 2025 අවුරුද්දේ ඒෂියා මිරකල්ස් අවෝඩ් උළෙලේ වසරේ හොඳම අධ්‍යාපනික YouTube නාලිකාව හැටියට සම්මානය දිනාගත්තා. ඒකෙදිත් කතා කරන්නේ මේ වෙල්ත් මැනේජ්මන්ට් ගැන තමයි. ඊට පස්සේ Most Inspiring Mentor for Youth Entrepreneurship and Mindset London Business Council එකෙන් පිරිනමපු Global Business Award සම්මානයක් ඒක. ඒ කියන්නේ තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් වඩාම පොළඹවන සුළු වැඩ කොටස කරලා තියෙන කෙනා හැටියට එයාට සම්මානයක් හම්බුණා. ඊට පස්සේ මූල්‍ය සහ ව්‍යවසායකත්වය පිළිබඳ ජනප්‍රියම YouTube නාලිකාව හැටියට Iconic Award එකත් දිනා ගන්න හම්බුණා. ඉතින් ඒ තමන්ට මේ සබ්ජෙක්ට් එක ගැන තියෙන සුදුසුකම් ටික පෙන්නලා ඒක කියලා දෙන්න තමන් ඉතා සුදුසු කෙනෙක් බව පෙන්නලා තමයි ડોક્ટર රොෂාන් ෆර්නෑන්ඩු මේකට එන්න කියලා ඔයාලට ආරාධනා කරන්නේ. මං දුරකථන අංකය කියන්නම්. වැඩි විස්තර දැනගන්න සහ කෝස් එකට රෙජිස්ටර් වෙන්න මේ නම්බර් එකට කතා කරන්න පුළුවන්. 0777 11 77 465. 0777 11 77 465. ඔය හවස 5-7 අතරේ මේ නම්බර් එකට කතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වෙලාවට ඔයාට WhatsApp කරන්නත් අවස්ථාව සලසලා දීලායි තියෙන්නේ.
1: රයිට්. මාලබේ පුංචි කාල නිවසට කට්ටි එනවා 4 වටින්. ඒ කියන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් කට්ටි එනවා. යාපනයේ පැත්තෙන් එනවා, වවුනියාව, මන්නාරම, ඒ පැත්තෙන් වගේම කුරුණෑගල, බදුල, බණ්ඩාරවල, නුවර, නුවරඑළිය, කොළඹ, ගම්පහ, කලුතර. ඒ කියන්නේ මේ හැම ප්‍රදේශයකින්ම මාලබේ පුංචි කාල නිවසට එනවා වාහන ගන්න. හේතුව මොකද්ද? එතන තියෙන්නේ හොඳ වාහන සහ ඒගොල්ල වගකීමක් සහිතව තමයි කස්ටමර් කෙනෙක්ට වාහනයක් විකුණන්නේ. විශ්වාසය තියෙන නිසා තමයි මේ ලංකාවේ 4 දිබ්බාගෙන් ඉන හැම මිනිස්සෙක්ම මාලබේ පුංචි කාර් නිවසට ඇවිල්ලා වාහන මිලදී ගන්නවා කියලා කියන්නේ. රෙජිස්ටර් කරපු වාහන තියෙනවා, නොකරපු වාහන තියෙනවා. දැනටත් වාහන 400ක් විතර මාලබේ පුංචි කාර් නිවසට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට ඕන නම් රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න ගිහිල්ලා අපිට ගාන කතා කරගන්න යනකොට වාහන හිමිකරුවත් එක්ක තමයි අපිට ගාන කතා කරගන්න දෙන්නේ. එතන මාලබේ පුංචි කාර් නිවසේ කට්ටිය මැදිහත් වීමක් කරන්නේ නැහැ. මොකද ඒ මූල්‍ය විනිවිදවාවේ ඒගොල්ලෝ ගාව තියෙන නිසා. අනෙත් එක තමයි තක්සේරු සේවා, ලීසින් පහසුකම්, ඉන්ෂුරන්ස් පහසුකම්, මේ දේවලුත් මාලබේ පුංචි කාර් නිවස තුලම තියෙන එක. ඔයාට වාහනයක් ගන්න යනකොට මාර පහසුයි. ඒ වගේම තමයි වාහන චෙක් කරනවා කියන එක. ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක් දෙනවා. අපිට නිකම්ම වාහනයක් ගිහලා ඒගොල්ලන්ට කියලා විකුණ ගන්න බෑ. ඒගොල්ලෝ අපි දෙන වාහනේ හොඳට චෙක් කළා තමයි මාලබේ පුංචි කාර් නිවසේ විකුණන්න දාන්නේ. ඒ වගේම තමයි අපිට වාහනයක් ගන්න යනකොට ඒගොල්ලෝ චෙක් කරපු වාහනේ තමයි අපි ගන්න. එතකොට වාහනේ හොඳට චෙක් කරලා තියෙනවා. හොඳට වගකීමක් සහිතව තමයි වාහනේ තියෙන්නේ. ඉතින් එතන තියෙනවා හොඳ වාහන. යන්න ඔබ මාලබේ පුංචි කාර් නිවසට වාහනයක් ගන්න හිතුණු ගමන්. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස, වාහන උද්‍යානය, පුංචි කාර් හන්දේ, පුංචි කාර් පාර, මාලබේ.

0: Dale, obbegi.
1: හද ගැස්මට සියත
2: සියත පත්තරේ විදහසා.
3: විධායක ජනාධිපති ක්‍රමය එපා ජනපතිත් කියයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරයයි ජනාධිපති අනුරකුමාර් දිසානායක මහතා පැවසව කළ තිරත්. හැබැයි ජනාධිපතිතුමා කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව කී ජනාධිපතිවරයා. ඒත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන්න කියලා තියෙනවා. කඩිමුඩියේ කරන්න පුළුවන් නේද ඔය විනිසුරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා වගේ එකක්. එහෙම නැතුව මේ වෙන ව්‍යවස්ථා සංශෝධනයක් කොහොමද කඩිමුඩිය කරන්න කියලා ජනාධිපතිතුමායි කියලා තියෙනවා.
2: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
8: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
9: කොකෝ ෆ්‍රයි RBT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන Majestica Lanka Tiles.
11: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම Mastermind Roshan YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
12: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
13: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක්
14: Aluminium ඕන තරම්. Alumix නම් ඉස්තරම්.
15: Business වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම් සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට

0: වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
0: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා 98.1 98.4

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: ගංගා ජලමට්ටම් පහතට මාර්ග කිලෝමීටර 25ක් අවහිරතා ජල සම්පාදන ක්‍රමයකටත් බලපෑ. විභාග පැවැත්වීම ගැන විශේෂ සාකච්ඡාවක්. සාගරගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලයි. විනිසුරුවරුන්ට දීමනා ක්‍රමයක්. මාර්ග හතකට මෙට්‍රෝ බස් රථ.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: 라당.
1: චාලි, ඔබ ඔබ දැකලා තියෙනවද? සමහර වෙලාවට සැන්ඩි තනියෙන් මුණුමුණු ගාලා කියවනු. දැකලා තියෙනවනේ. මාත් දැකලා තියෙනවනේ.
2: නාතම කියන්නේ මලින් අහන්නකෝ, කාගේ වංගවත් අහන්නේ?
1: ඒක මේ චාලිගේ වගේ පෞද්ගලික කතාවක්.
2: ඉතින් සැන්ඩි මුණුමුණු ගාලා කියවන එක චාලිගෙන් අහන්නද කෙලින් අහන්න මකුලෝ? මං හරි කැමතිම කෙලින්.
1: ආ හරි, මං කෙලින් අහන්න. ඔයා මොකද තනියෙන් කියු කියව ඉන්න? මං දකිනවා තනියෙන් කියවන ට්‍රැක් පැනගෙන එනවද?
2: තනියෙන් කියු කියව ඉන්න, තනියෙන් සින්න මං කියනවා.
1: ඒ මද ඒක හිතේ. අම්මෝ ඒක හිතේ.
2: ඒක වෙන්නේ නැති ඔය තනියෙන් අර
1: නෑ, ඔයා දන්නේ නෑ ඔයා තනියෙන් කියවනවා කියලා කියන්නේ. ඒ තවත් අවුල්ලේ. ඒ කියන්නේ මං හිතුවා මේ දැනුවත්ව කරන මොකක් හරි දෙයක් කියලා. බල්ලොට කියවනව නෙවෙයි කියවෙනව නේද? තනියම කියවෙනව.
2: කොයිම කියවෙලා වල්වලට කොමක් කළා?
1: ඔයා සාමාන්‍යයෙන් මේ මෙතන මේ වැඩසටහනට කතා කරන්න තියව වෙලේම තනියෙන් කියව කියව තමයි.
2: ඉතින් මං නම් එහෙම කියවන්නේ නෑ. එයා කියන්නකො.
1: නෑ මං කියන්නේ එහෙම සමහර මිනිස්සු එහෙම තනියෙන් කියෝ කියෝ ඉන්නෝ.
2: ඒ මිනිස්සුන්ට පිස්සු. ද
1: ඔන්න මම නෙවෙයි
2: කිව්වේ. ද
1: කියන්නේ. ඔන්න ඔන්න මම නෙවෙයි කිව්වේ. මම නෙවෙයි කිව්වේ තනියෙන් කියවන මිනිස්සුන්ට
2: පිස්සු. ද
1: තව ටික කාලෙකින් ඒ ප්‍රශ්නේ අපිට අහන්න වෙන්නේ. දැන් AI ඩිවලොප් වෙලා ස්ක්‍රීන්ලස් ඩිවයිස් හැදෙන කිට්ටුවට ඇවිල්ලා
2: තියෙනවා.
1: ඒ දැන්ට අපි AI එකක් එක්ක ගනුදෙනු කරන්නේ මොකද? ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා. ඒක ලැප්ටොප් එක වෙන්න පුළුවන්, ටැබ් එක, කම්පියුටර් එක, ෆෝන් එක, ඕන එකක් වෙන්න පුළුවන්. අපි ස්ක්‍රීන් එකක් ත්‍රූ තමයි අපේ ගනුදෙනුව
2: කරන්නේ.
1: දැන් AI ඩිවයිස් හැදෙමින් පවතිනවා. මේ ඕපන් AI කියන කම්පනි එක තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන් යන්නේ. ජොනි අයිව් තමයි මේ ඩිවයිස් එක ඩිවලොප් කරන වැඩේ හෙඩ් කරන්නේ. එයා සාමාන්‍යයෙන් මේ ක්ෂේත්‍රයේ සෑහෙන නමක් තීර පිළිගැනීමක් තියෙන එක්කෙනෙක්. ෆෝන් ස්ක්‍රීන් එකක් නෑ, ලැප්ටොප් නැතුව, කීබෝඩ් නෑ, කියන්නේ ටයිප් කරන්න මොකුත් ඕනේ නෑ. ඩිවයිස් එකක් හදනවා. ඒ ඩිවයිස් එකට අපි කියන දේ ඇහෙනවා.
2: හරි.
1: කෙලිම අපිට එයාට කතා කරන්න තමයි තියෙන්නේ. ඒක පුංචි ඩිවයිස් එකක්. ඒක හරි බෑග් එකේ හරි සාක්කුවේ හරි දාගෙන අපිට ඇත්ත එක්ක කතා කර කර ඉන්න පුළුවන්.
2: ඔව්, එක්ක කනට කනෙක්ට් කරගන්න පුළුවන්. කියන්නේ එයා බඩ් එකක් හරි එහෙම දාන.
1: ඒක ජොනි අයිව් බලාගෙන ඔන්න ඔන්න ලෝකේ ප්‍රශ්න විතරක් යනවා. දැන් අරවිනේ අර ජොනි අයිව් මෙච්චර කාලාන්තරයක් තිස්සේ මේ ක්ෂේත්‍රේ වැඩ කළා තව මේ වගේ විප්ලවීය තාක්ෂණික මෙවලම් හදන්න දායක වෙලා ආරේ මේ එවිනේ ඇතර ඉන්නවා. ඒක හදන්න මෙතන ඉඳන් ගෙනවා. ඒක කනට මෙහෙම සෙට් කරලා මෙහෙම කරන්න පුළුවන්. ජොනි, ඒ ජොනියා මේ වරෙන් කෝ ජොනියා මේ සැන්ඩිගේ අපි කාටවත් පේන්නේ නැති, එළියෙන් බැලුවම පේන්නේ නැති මොක්කරි පොඩි ගැජමැටික්කයක් සාක්කුවේ හරි බෑග් එකේ හරි දාගෙන තනියෙන් කියෝ කියෝ මිනිස්සු එහෙමේ යන්න පටන් ගත්තම අපි පිස්සක්ගොඩුවේ තාප්පෙ ගහන්න කොයි හරියද්ද කියලා. ඒ කියන්නේ ඉස්සරත් හිටියන එහෙම තනියෙන් කියෝ කියෝ ඉන්න මිනිස්සු හිටියා. ඉතින් ඒගොල්ලන් අපි
2: විශේෂ ප්‍රතිකාර සඳහා යොමු කළා.
1: මානසික විද්‍යායතර වලට එහෙම යොමු කළා. දැන් ඉස්සරහට මේව පැටලෙන්න පටන් ගන්නවා. මිනිස්සු තනියෙන් පාරේ එහෙම කතා කර කර යන්න පටන් ගන්නවා. බස් එකේ ළඟ සීට් එකේ ඉඳගෙන යන එක කතා කරන්නේ අපි එක්කද? එහෙම නැත්තම් මිනිහගේ සාක්කුවේ තියෙන ගැජට් එකත් එක්කද කියලා අපිට හොයාගන්න බැරුව යනවා. විශේෂයෙන් එක ජෙනරේෂන් එකකට සම්පූර්ණයෙන් මේක මිස් වෙනවානේ. ඒ කියන්නේ ඊට පස්සේ අපි කියනවනේ මේ දැන් අලුතෙන් හැදෙන පාරේ තැත්තන්ගොල්ල තනියෙන් කියෝ කියෝ ඇවිදින මොංග අපිවත් මිස් වට්ටලයි
2: පස්ස බලන්න
1: නතර වෙන්න කියලා. ඉතින් ඒවත් හැදෙනවා.
2: ඔව්, දැන් ජෙමිනි එකේ අපිට කතා කරන්න පුළුවන්. කතා කළ ප්‍රශ්න වලට එයා උත්තර දෙනවා.
1: ඔව්.
2: ඒකේ මං හිතන්නේ ස්ටෙප් එකේ පළවෙනි අදියර වගේ තියෙන්නේ ජෙමිනි එකේ.
1: මං කිව්වේ ජොනි එන්න ජොනි මෙයාව ගන්න මෙයා කියලා දෙනවා ඔයාලට මේ වැඩේ කරන විදිහ ඔක්කොම. ගන්න ලෑස්ති කරලා දෙන්න. උඹට පිස්සු වෙන්න තමයි ජොනි නතර වෙන්නේ.

0: ආයෝජනය කරන්නේ කොහොමද කියලා. මේක සල්ලි විතරක් නෙවෙයි අතරම. තමල්ලඟ තියෙන ටැලන්ට් එක, ස්කිල් එක, ඒ හැම දෙයක්ම. ඒ කිසිම දෙයක් පොදි ගහගෙන ළඟ තියාගෙන හිටියට පොහසතෙක් වෙන්න බෑ. ඒක හරි තැන, හරි විදියට, හරි වෙලාවට ආයෝජනය කරන්න ඉගෙන ගන්න ඕනේ.
1: ඕකේ.
0: ඒක ඉගෙන ගන්න ආසය ඉන්නව නම් ටක් ගාලා ડોક્ટર රොෂාන් ෆර්නෑන්ඩෝගේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට එකතු වෙන්න. මේ වැඩේ කරන්නේ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් කියන ආයතනයෙන්. ඕගොල්ලන්ට මේ කෝස් එකට එකතු වෙන්න මේ දැන් පුළුවන්. ටක් ගාලා කතා කරන්න 077 11 77 465 කියන දුරකථන අංකයට, එහෙම නැත්නම් හවස 5-7 අතර මේ අංකයට WhatsApp කරන්නත් පුළුවන්. ඔයාලා එහෙම කතා බහ කරලා තොරතුරු දැනගෙන මේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට රෙජිස්ටර් වෙන්න. මේකෙන් ඔයාලට මුදල් කළමනාකරණය ගැන, කොටස් වෙළඳපොළ ආයෝජනය ගැන, දේපළ ආයෝජනය ගැන, රන් ආයෝජනය ගැන, ව්‍යාපාරිකත්වය, එහෙම නැත්නම් ව්‍යවසායකත්වය, ඒ කියන්නේ ඔන්ටර්ප්‍රනර්ෂිප් ගැන, ඔන්ලයින් ආදායම් මාර්ග ගැන ප්‍රායෝගික පාඩම් 106කට වැඩිය සංඛ්‍යාවක් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. මේ වෙනකොට බැච් 22ක් මේ පාඨමාලාව සාර්ථකව නිමා කරලා තියෙනවා. ඔයගොල්ලෝ 23 බැච් එක වෙන්නයි යන්නේ. අගෝස්තු මාසේ අග වෙනකොට මේකේ කෝස් එක පටන් ගන්නවා. ඉතින් කල්යවන්න එපා, දැම්මම කතා කරලා වැඩි විස්තර දැනගන්න. කෝස් එකට රෙජිස්ටර් වෙන්න මං තව එකපාරක් කියන්නම් නම්බර් එක 077 11 77 465.
1: දැන් ඔය කෝස් එකේ මකලෝ ડોક્ટર රොෂාන් ප්‍රනාන්දුත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා අපිට පාඩම් ටික ඉගෙන ගන්න පුළුවන්. ඔන්ලයින් කරන්නේ. එතකොට අපිට පස්සේ උනත් පාඩම් ටික බලන්න පුළුවන් සහ ලෝකෙ කොහේ උනත්, කොහෙද ඉන්නේ, අපි වෙන රටක ඉන්නවද, කමක් නැහැ, අපිට පුළුවන් පාඩම් ටික ඉගෙන ගන්න. දැන් මම ඔබට කියනවා, ඔය පාඩම් ටිකට ඔයා සම්බන්ධ වෙන වෙලාවක, සජීවී සම්බන්ධ වෙනවලු, පොඩ්ඩක් අහන්න ડોક્ટર රොෂාන්, මට වාහනයක් ගන්න අදහසක් තියෙනවා. මට මෙන්න මේ වගේ කාලයක් ඇතුළත මට වාහනයක් ගන්න, ඒක මම මැනේජ් කරගන්නේ කොහොමද, මගේ සල්ලි ටික හදාගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අහන්න. එයා ඔයාට ප්ලෑන් එක කියලා දෙයි. ප්ලෑන් එක හදාගත්තට පස්සේ ඔයා ඒ ගේම ගහන්න ලෑස්තිවට ඔයා අමතක කරන්න එපා. මාලෙවේ පුංචි කාර් නිවස එතෙන්ට යන්න. ඔයා ඒ ප්ලෑන් එක ලස්සන්ට හොඳට ප්ලෑන් කරා වගේම ඔයාට හොඳ වාහනයක් ගන්න පුළුවන් මාලෙවේ පුංචි කාර් නිවසේ. එතන තියෙනවා රෙජිස්ටර් කරපු වාහන සහ නොකරපු වාහනේ. වගේම තමයි මේ දවස්වල ඒගොල්ලෝ කියන අලුත්ම පණිවිඩය ඒගොල්ලන්ගේ තමයි ඉලෙක්ට්‍රික් කාර් ගෙනල්ලා තියෙන. ඒගොල්ලෝ කියන විශේෂයෙන් BAW බ්‍රෑන්ඩ් එකෙන්
0: E7 Pro
1: ඒ වාහන ටිකත් ගෙනල්ලා තියෙනවා සහ තවත් වාහන ගොඩක් තියෙනවා. ඉතින් යන්න මාලෙවේ පුංචි කාර් නිවසට. ඒගොල්ලෝ වාහනයක් විකුණන්න මාලෙවේ පුංචි කාර් නිවසට ගන්නවනම් ඒත් හොද්දට චෙක් කරලා ගන්න. අපිට නිකන් කැඩිච්ච, ඇක්සිඩන්ට් වෙච්ච ඒ වාහන මාලෙවේ පුංචි කාර් නිවසට දාන්න බෑ. අපිට නිකන් අපේ හොර හිත තිබ්බට ඒගොල්ලෝ ඒ හැම දෙයක්ම හොද්දට චෙක් කරලා ගන්න. විශේෂයෙන් කියන්න ඕනේ ඒගොල්ලන්ගේ ඔටෝඩොක් වාහන තත් පරීක්ෂණයේ එකේ හොද්දට වාහනේ චෙක් කරනවා. අහු වෙනවා ඉතින් මොනා තිබ්බත් අහු වෙනවා. ඒ නිසා වාහන තියෙනවනම් හොඳ වාහන මාලෙවේ පුංචි කාර් නිවසේ තමයි තියෙන්නේ. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දියේ පුංචි කාර් පාර මාලෙවේ.
2: හද ගැස්මට සියත
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
6: Hi, I'm Shania. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
7: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1
8: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: එහෙ මෙහෙ තියන්නේ පරතරම්. රන් පවුමකට ඉහළ අප්‍රතිකාරම. අමතන්න 01185 8400. LOLC රන්සවි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන්, අදිස්සියට තියෙන තැන.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: Aluminium aluminium මනේ.
12: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
10: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕන තරම්, Alumex නම් ඉස්තර.
13: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 01112200.
10: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
14: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
15: Ayubowan, mama Anadu Gunasekara. Siyata Big Twin Lady Miss World Sri Lanka 2024. Man hitanne me obe avasthawa. Ruwena pirunu oba jeevithaye lassanama kanakin patan ganna. Enna.
16: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
14: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
16: ටයිටල් ස්පොන්සර්
17: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වින් ලේඩි. ඔබත් සැනින් දිදුලන්න.
18: 98.2 98.4

0: Padang.
1: සන්ධිවා සාමාන්‍යයෙන් ක්‍රීඩා තරඟ නර්මනවද? මොනවද බලන්න?
2: ක්‍රිකට්.
1: ක්‍රිකට් බලනවද?
2: හා. ඒ අපි කාලිනොත් කතා කරේ.
1: වාව් කැමතිම ක්‍රිකට් කණ්ඩායම?
2: ශ්‍රී ලංකන්.
1: එදා ඒ කියන්නේ ඔකට සාමාන්‍ය උත්තරේ නෝ ශ්‍රී ලාංකිකෙක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තමයි කැමති.
2: ඕ ඒක මම
1: ඒක පැත්තක තියලා කියන්නකෝ. ඔයා කැමතිම ක්‍රිකට් කණ්ඩායම කවුද?
2: ඉන්දියාවේ කට්ටියටත් කැමතියි.
1: ඉන්දියා කට්ටියටත් කැමතියි. හරි. දැන් මේ ඔක්කොම මිනිස්සුනේ
2: ඔව් ක්‍රිකට් ගහන්නේ සෙල්ලම් කරන්නේ හැම ක්‍රීඩාවකම ඉන්නේ මිනිස්සුනේ මකලා.
1: ඔයා කවදා හරි රොබෝ ක්‍රිකට් කණ්ඩායම් දෙකක් අතර ක්‍රිකට් මැච් එකක් බලන්න හම්බුනොත්?
2: මම බලන්නේ.
1: බලන්නේ?
2: නෑ නෑ. පළවෙනි පාර බලලා ඉතින් බෝරින් වෙයි නේද?
1: ඉතින් ඒකද එහෙමනම් මිනිස්සු සෙල්ලම් කරන කල් බෝරින් වෙනවනේ. ඒ මාර වැඩද? ඇයි රොබෝ සෙල්ලම් කළාම විතර බෝරින් වෙනවා මිනිස්සු සෙල්ලම් කළාම?
2: වෙනස් නේද? සම්පූර්ණ වෙනස් නේ. අර කෝටු කෑලි ටිකක් කොහොම හෝම යනවා වගේ.
1: කෝටු කෑලි කියලා කවුද කියන්නේ? ඔහොල බලන්න දැන් ඇත්තටම මේක කර්ලියේ තියෙන වැඩක් ඈ. හැම අවුරුද්දේ පතා තියෙනවා රොබෝ කප් කියලා එකක්. හරි. මේක ෆුට්බෝල් තරගයක් තියෙනවා. මේක රිසර්චර්ස්ලා තමයි මේකට සහභාගී රිසර්චර්ස්ලා කියන්නේ මේ ශාස්ත්‍රයේ සම්බන්ධයෙන්. එහෙම නැත්නම් AI empowered රොබෝලා ක්‍රීඩා තරඟවලට සහභාගී වීම සහභාගී කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කරන විද්‍යාඥයෝ කණ්ඩායම් තමයි මේක ඕගනයිස් කරන්නේ සහ මේකට සහභාගී වෙන්නේ. ඒගොල්ලෝ රොබෝලාගෙන් කණ්ඩායම් දෙකක් හදලා ඒ කණ්ඩායම් දෙක අතර ෆුට්බෝල් තරගයක් පවත්වනවා රොබෝ කප් කියලා. රිමෝට් නෙවෙයි. රිමෝට් එකෙන් මිනිස්සු කන්ට්‍රෝල් කරනවා, මිනිස්සු කියන විදිහට සෙල්ලම් කරනවා නෙවෙයි. ඒ රොබෝ කණ්ඩායම් දෙක පිට්ටනියට බැස්සට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඔන්බෝඩ් කැමරාස් තියෙනවා. ඒ කැමරාවලින් බෝලේ අඳුර ගන්නවා. කොයි අතටද දුවන්න ඕනේ, කොයි වෙලාවටද දුවන්න ඕනේ කියලා ඒගොල්ලොම තීරණය කරගන්නවා. කණ්ඩායමේ තමන්ගේ කණ්ඩායමේ අය අතර බෝලේ පාස් කරගන්නවා. වැටුනොත් තනියම නැගිටිනවා. එහෙම දුවනකොට අර එහෙම එක එක රොබෝලා දෙන්නේ කැප්පිලා එක්කෙනෙක් වැටුනොත් එයා තනියම නැගිටිනවා. ඊට පස්සේ තලස්සන වැඩේ ගෝල් එකක් එහෙම ගැහුවාම අපි දකිනවනේ සාමාන්‍ය ඇත්ත ක්‍රීඩකයොත් ගෝල් එකක් ගැහුවාම සෙලිබ්‍රේට් කරනවනේ එක එක එක විදිහට. අන්න ඒ වගේ මේ රෝබෝට්ස්ලත් ගෝල් එක ගහලා සෙලිබ්‍රේට් පවා කරනවා. ඉතින් මේ කරගෙන යන රිසර්ච් ඉස්සරහට දිගටම ගියොත් සමහර විට
2: අපිට කරන්න දෙයක් නැහැ.
1: ඔව් කාලයක් ඇයි අපිට තියෙන්නේ ගෙදෙට්ට වෙලා මොන හරි කෑමක් කටේ ඔබාගෙන රෝබෝට්ස්ලා කරන වැඩ ටික දිහා බලාගෙන ඉන්න විතරයි. මම දැක්කා දැන් රෝබෝට්ස්ලා ලව්වා නැටුම් දර්ශන පවත්වනේ මේ රිසර්චර්ස්ලා කරන වැඩ නටන රෝබෝට්ස්ලා. තව ටික කාලෙකින් සින්දු කියන රෝබෝට්ස්ලා. එතකොට මියුසිකල් ෂෝ, ක්‍රීඩා තරඟ, අරවම ඔක්කොම කරන්නේ රොබෝලා. අපිට තියෙන්නේ පුටුවක් උඩට වෙලා කිලෝ 500ක් විතර
2: තරබාරු
1: වෙනකන් එකතනකට වෙලා ඉඳගෙන මොනවා හරි කකා රෝබෝට්ස්ලා කරන දේවල් බලන් ඉන්නද?
2: එහෙම නම් වෙන්නේ නැති වෙයි.
1: ඒකද අපි මේ හදමින් ඉන්නේ.
2: හැබැයි මංගල එහෙම ලෝකයක් ආවොත් සමහර රොබෝලා මිනිස්සුන් ආක්‍රමණය කරන්න පටන් ගනී.
1: ඔව් එහෙම ලෝකයක් ආවොත් නම් ටක් ගාලා මොලේ තියෙන ඩේටා ටික අර ඉලෝන් මස්ක් කියනවා වගේ රොබෝ කෙනෙක්ගේ ඔළුවට දාලා අත පිහිදගෙන සැත්ත පෝච්චි වෙන එක සමීපයි කියලා මිනිස්සුන්ට හිතෙන්නත්
2: පුළුවන්. යා
1: යා කවුරු රොබෝ කෙනෙක් කෙනෙක් ගන්නද දන්නේ අපි වඩාගෙන යන්නේ.
2: අපි අශ්‍රය රොබෝ කරමු. අපි චාලිව රොබෝ කරලා අපි රොබෝ චාලි
1: රොබෝ කරලා ඊට පස්සේ මොකද කරන්නේ?
2: අපි චාලිගේ පිට යන්.
1: දැන් මේක සෑහෙන මෝඩ තරකට යනවා මේක. අපි හිත දැන් යමු මේක නවත්තල.
2: මම සැන්නි.
1: ඔව් ඔව් ආ සැන්නි නේද? මං මකලෝ.
3: රන්ඩන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල. ආපදා මරණ 7ක් දක්වා ඉහළට නුවරඑළිය සහ මහනුවර පාසල් හෙට විවෘත කරයි. හැතැම් පාසල්වලට හෙටත් නිවාඩු. විභාග පැවැත්වීම ගැන විශේෂ සාකච්ඡාවක්. සාගරගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලයි. විනිසුරුවරුන්ට දීමනාක්‍රමයක්. රන් පදක්කම දිනු රුමේෂ් දිවයිනට.
1: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 0117888666.
0: පවතින ආපදා තත්ත්වය හමුවේ සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කම්තුෂාරි තෙන්නකෝන් සඳහන් කළේ පීඩාවට පත්වුවන් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි.
4: එතකොට තුවාලවීම් 3ක් වාර්තා වුණා. මේ ආපදාවට ලක්වෙච්ච පවුල් ප්‍රමාණය 1091ක්. පුද්ගලයන් විදිහට ගත්තාම 3951ක් වෙනවා. මේ වෙන විට අපි කඳවුරු 20ක් පවත්වාගෙන යනවා.
0: මහවැලි සහ කැලණි ගංගාවල ජලමට්ටම පහත යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ.
5: ප්‍රධාන වශයෙන්ම ඊයේ දිනේ ලැබුණු වර්ෂාපතනයන්ට හැර බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ තත්ත්වයට තේ මහවැලි ගඟ ජලමට්ටම් විශේෂයෙන්ම නාවල පිටියේ සපේරාදීනි ජලමට්ටම් ක්‍රමයෙන් අඩුවීමින් පවතිනවා මේ වන විටත්. ඒ වගේම කැලණි ගඟේ ඉහළ ද්‍රෝණයේ ජලමට්ටම්, පිතුල්ගල සහ නෝවුඩ් ජලමට්ටම් ක්‍රමයෙන් අඩුවීමින් පවතිනවා. පිතුල්ගල ඉතා සුළු වැඩිවීමක් පෙන්නුම් කරත් ඒ තරම් අනතුරුදායක වැඩිවීමක් නෙවෙයි. ඉන් පහළ ප්‍රදේශ අවිසාවේල්ල, ග්ලෙන්කෝසා, අහංවැල්ල ප්‍රදේශවල ජලමට්ටම් අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා ගං වතුර තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම රත්නපුර ජලමට්ටම ක්‍රමයෙන් අඩුවීමත් සමග පහළ පීටි, මිල්ලගාව, ඇල්ලකන්ද, සපුටුපවුල ජලමට්ටමත් ක්‍රමයෙන් අඩුවීමින් පවතිනවා. සහ එම තත්ත්වයට ගං වතුර තත්ත්වයක් එම ගංගා ද්‍රෝණිවල වැඩිවීම පෙන්නුම් කරන්නේ නැහැ.
0: කළුගඟ ද්‍රෝණියේ පැවති ජලකැලීම් තත්ත්වයේ යම් අඩුවක් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවේ.
6: විශේෂම කළුගඟේ ද්‍රෝණියේ මේ වෙන විට අපි යම් කිසි ජලයේ අඩුවීමක් වාර්තා වුණා. විශේෂම පහුගිය පැය 24 කලින් තිබ්බ තත්ත්වයට වඩා අඩුවීමක්. විශේෂම පැල්මඩුල්ල, නිවිතගල, රත්නපුර, කුරුවිට ආයගම, ඇලපාත කියන ප්‍රදේශවල ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසු වෙන්න කැලණිගඟ ද්‍රෝණියේත් මෙම සුළු ගංවතුර මට්ටමකට ළඟා වෙමින් පැවතුණා. සීතාවක, හෝමගම, කඩුවෙල, බියගම, දොම්පේ කියන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. තවදුරටත්
0: අයහපත් කාලගුණයේ හේතුවෙන් ජල සම්පාදන ක්‍රමයකටද බලපෑමිල්ල වූ බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ.
7: මේ මොහොත වෙනකොටත් අකර්මණ්‍ය තත්ත්වයේ තියෙන්නේ අසුපිනියල්ල පමණයි. මාවනැල්ල සහ මී වතුර යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකෙදි ජල සම්පාදන සම්බන්ධතා 40,000කට පමණ බලපෑම් එල්ල වෙලා තියෙනවා, විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ ඇතිවෙච්ච ජල ගැලීම් තත්ත්වයත් එක්ක සමහර අපගේ පිරිපහදු මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් රේට් කරන්නේ නැතුව අපිට අර්ධ වශයෙන් ක්‍රියා කරවන්න සිද්ධ වුණා. නමුත් ඒවත් මේ මොහොත වෙනකොට සීලුම දේවල් යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා.
0: මේ අතර ගල් පෙරලීමේ අවදානමක් හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දමා තිබූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය අද පෙරවරුවේ යළි විවෘත කරනු ලැබුවා. පොලිසිය සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිර්දේශ අනුව මාර්ගය යළි විවෘත කළ බවයි. මාර්ග කිලෝමීටර් 25ක් පස්කඳු කඩාවැටීමෙන් අවහිර වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් අනුරාධ හෙට්ටිආරච්චි පැවසුවේ.
8: සමස්ත වශයෙන් කිලෝමීටර් 25ක් විතර ප්‍රමාණයක් අපිට පස්කන්දු කඩා වැටීමෙන් අවහිර වීම සිදුවීම ඇරෙන්න අපිට මාර්ග කොටස් කඩා යාම කියන එකේ වාර්තා වෙලා තියෙන්නේ නාවල්පිටිය ගිනිගත් වෙන මාර්ගයේ බෝක්කු අංක 4.2 කියන කොටසේ විතරයි. නමුත් ඒකෙත් එක මන්තිරුවක් වාහන ධාවනයට සුදුසු තත්යක තියෙනවා. ඒ ඇරෙන්න පූර්ණ හානියක් ගැන අපිට මේ දක්වා තොරතුරු වාර්තා වී නැහැ.
0: දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායාම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි. මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක ඒ අතරට අයත්. මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ උඩුදුම්බර සහ පස්භාගයේ කෝරළේ සඳහා නිකුත් කර ඇත්තේ ඉවත්වීමේ රතු නිවේදනයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝවුඩ් ප්‍රදේශවලටද ඉවත්වීමේ රතු නිවේදන ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අදත් මිලිමීටර 75ක පමණ තද වෙස්සේ තිබිය හැකි බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පැවසුවේ අද සහ හෙට වැසි තත්ත්වයේ අඩුවීමක් සිදුවද ලබන 6 වනදා සිට යළි වැසි ඇතිවන බවයි.
9: මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඒ වගේම සබරගමුව පළාතෙත් තැම් ස්ථානවල මිලිමීටර 75ක් දක්වා වගේ තරමක තදවැසි අද දින අපි අපේක්ෂා කරනවා. ඒ වගේම උතුරු මැද පළාතෙත් වැසි ස්වල්පයක් ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒකම කියන්න ඕනේ මේ වැසි තත්ත්වය දැන් අද සහ හෙට අපි තරමක් අඩු වුණත් අපිට පේනවා මේ වෙනකොට පැසිෆික් මුහුදේ ජපානයට යපහලින් සුළි කුණාටුවක් ටයිෆූන් එකක් වර්ධනය වෙමින් තියෙනවා. ඒකේ බලපෑමත් යම් තාක් දුරට අපට තියෙනවා. ඒ නිසා 6 වෙනිදාන් පස්සේ නැවතත් 6, 7, 8, 9 වගේ දවස්වල නැවතවරක් මධ්‍යම පළාත මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගේම සබරගමුව පළාතට ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලට නැවත වැසි තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා.
0: පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම පිළිබඳ හෙට සාකච්ඡාවක් පවත්වන බව අධ්‍යාපන නියෝජ්‍ය මාධ්‍ය මධුර සෙනවිරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී.
10: හෙට දිනේදී විභාගය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එතන ඉන්නවා. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉන්නවා, විභාග දෙපාර්තමේන්තුව ඉන්නවා. එතෙන්දී මේ පවතින සුවිශේෂී කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් උත් ඊළඟට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් නිසි තීරණයක් ගන්නවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි හෙට දිනේ නම් කරලා තියෙනවා සාකච්ඡා කිරීම සඳහා.
0: මෙවර උසස් පෙළ විභාගයේ ලබන 10 වනදා සිට සැප්තැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ විභාග මධ්‍යස්ථාන 2532කදී. පහසුවේනිය ශිෂ්‍යත්ව විභාගයේ ලබන 9 වනදා විභාග මධ්‍යස්ථාන 2723කදී පැවැත්වීමට නියමිතයි. මේ අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට සිට නැවත විවෘත කරනු ඇති. අයහපත් කාලගුණයේ හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සඳහා හෙට නිවාඩු ලබා දුන්නා. විනිසුරුවරුන්ට සේවයට බැඳීමට සහ සේවයේ රැඳී සිටීමට උනන්දුවක් ඇතිකිරීමේ අරමුණින් දීමනා ක්‍රමයක් හඳුන්වා දීමට රජය අවධානය යොමු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යොමු පැනයකට පිළිතුරු ලබා දෙමින්.
11: විනිසුරු වරුන් බවට පත්වීමට සූදානමින් සිටින ඉන්න පිරිසේ කිසිම අඩුපාඩුවක් දැනට රටේ නැහැ. ඇඩ්වර්ටයිස් කරලා ගන්න පුළුවන් තත්වයක පිරිසක් මේ රටේ ඉන්නවා කියලා. ඒ කාරණයට ආණ්ඩුවේ ප්‍රතිචාරය
12: මොකක්ද? ඉතින් අපි 50 දෙනෙකුට මහේස්ත්‍රාත්වරු බඳවා ගැනීම සඳහා ආයුධම් කරාම ආයුධපත් ඉදිරිපත් කළ තිබේ 33 දෙනයි. තවරක් තවත් කීපවරක් උත්සාහ කරන්න ඕනේ. ඔගේ ඉතින් සාමාන්‍යයෙන් වෘත්තිකයන් බඳවා ගැනීමේදී පොදුවේ රටේ පවතින තත්වයක්. අභියාචන අධිකරණයේ දැනට පවතින පුරප්පාඩු සම්පූර්ණ කරලා දැනට පවතින අභියාචන අධිකරණ විනිශ්චයකරු ප්‍රමාණය 20 සිට 25 දක්වා වැඩි කරන්න සභාපතිවරු විනිශ්චයකාරවරයා සමග අභ්‍යාචනාධිකරණය වැඩි කරන්න අපි කටයුතු කරනවා. අභ්‍යාචනාධිකරණය පත් කරන්න වෙන්නේ මහාධිකරණයේ. ඒතර මහාධිකරණයේ පුරප්පාඩු ප්‍රමාණයක් කියනවා. සම මහාධිකරණයේ අලුතෙන් උබඳවා ගන්නවා. එතකොට දිසාධිකරණයේ ඉන්න විනිශ්චයකාරවරුන්ට අවස්ථාව ලැබෙනවා ඉහළට එන්නට. ඒකත් එක්ක මහේස්ත්‍රාත්වරු තව ප්‍රමාණයක් බඳවා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඉතින් අපි හරිම සතුටුයි. නීති සංගමය කියනවා නම් තව ඉන්නවා කියලා. ඉක්මනට බඳවා ගැනීම කටයුතු කරන සූදානම්.
0: අධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රිනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය සම්බන්ධව තමන් මෙතෙක් දැනුවත් නොමැති බවද අමාත්‍යවරයා පැවසුවා. මෙම ක්‍රියාවලිය සඳහා මහනායක හිමිවරුන් විරෝධයක් නොදැක්වූ බවයි ඔහු පැවසුවේ.
13: ඊයේ උදේවරුවේ මමත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නායකාර මහතාත් මල්වතු අස්කිරි මහනාගේ හිමිවරුන් මුණ ගැහුණා. ඊට පසුව දවල් කාලයේදී රාමාඤ්ඤ නිකායේ මහනායක හාමුදුරුවෝ මුණ ගැහුණා. අමරපුර නිකායේ මහනායක හාමුදුරුවෝත් මුණ ගැහෙනවා. මල්වතු සහ අස්කිරි මහනායක හාමුදුරුවන් වහන්සේලාත් එක්ක අපි පැවති සාකච්ඡාවේදී අපි ඉදිරිපත් කිරීමට යන 22 ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනතර අදාළ සංශෝධනය පිළිබඳව අපි සාකච්ඡා කළා. උන්වහන්සේට අපි ආණ්ඩුවේ ස්ථාවරයේ දැනුම් දුන්නා. විශේෂයෙන්ම අපේ අරමුණ බවට පත් වෙලා තිබුණේ මේ රටේ ගොඩ ගැහිලා තිබෙන නඩු කටයුතු කාර්යක්ෂමව කඩිනම් කරලා ජනතාවට සහනයක් සලසා දී. ඒක මම හිතනවා මල්වතු මහනායක හාමුදුරුවෝත් අපිට කියා හිටියා. උන්වහන්සේත් අවුරුදු 20කට ආසන්න කාලයකට මොකක් නඩු කටයුත්තකට මුහුණ දෙමින් තිබෙනවායි කියලා. ඉතින් හැමෝටම අවුරුදු 12
12: දහ විස්ස එයාදී දීර්ඝකාලයක මේ නඩුවට මොන දින සිදු වෙලා තිබෙනවා. නඩු කටයුතු කාර්යක්ෂම ඉක්මන් කර ගැනීම සඳහා අධිකරණයේ සිදුවන ප්‍රසංස්කරණයක් පිළිබඳව කාගේවත් විරෝධයක් නැහැ. උන්වහන්සේලාගෙත් එහෙම විරෝධයක් නැහැ.
0: අධිකරණ පද්ධතියේ ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවක් පත්කරන ලෙස ඉල්ලා විපක්ෂය අද කතානායකවරයා වෙත යෝජනාවක් බාර දෙනු ලැබුවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුවයි. මේ අතර විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රාජ්‍ය යෝජනා කර ඇති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය කනස්සල්ල පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර විනිසුරු සංගමය සඳහන් කළේ ව්‍යවස්ථා සංශෝධනය අත්තරෝමතික තාවකාලික සහ හදිසි තීරණ මත පදනම්ව සිදු නොකළ යුතු බවයි. මෙම නීති සම්පාදනය කළ යුත්තේ තර්කානුකූල ප්‍රතිපත්තිගරුක සහ ශක්තිමත් ව්‍යවස්ථාමය සංශෝධන ක්‍රියා පටිපාටියකට බවද ජාත්‍යන්තර විනිසුරු සංගමය සඳහන් කළා. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවට බාහිර බලපෑමක් එල්ල වී ඇති බවට සැකයක් මතුවන බව රජය පවසනවා. අධිකරණ මාත්‍ය හර්ෂණ නානායක්කාර මේ බව සඳහන් කළේ මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.
14: 2028 පළවන දින මහර බන්ධනාගාරයේ 45ට මුළු තැන්ගෙයි වහලය මත රැඳවීම තිදෙනෙකු නැගූ විරෝධතා දක්වා ඇත. ඒ සමනය කිරීම සඳහා මහර බන්ධනාගාර අධිකාරීතුමන් විසින් එම ස්ථානයට ගොස් ඔවුන් සමග විනාඩි 15ක පමණ සාකච්ඡාවක් සිදු කළද රැඳවියන් එකගතාවයකට පැමිණියේ නැහැ. ඉන්පසුව වාට්වල සිටි රැඳවියන් 1000ක් පමණ එම ස්ථානයේ එකවර පැමිණ ඇති අතර රැඳවියන් විසින් මහණින් ഘോഷා කර ඇත. එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කර ගැනීම නොහැකි බැවින් මහර බන්ධනාගාර අධිකාරීතුමන් ඉලා සමග පසුබස ප්‍රධාන දොරටු පැමිණ යකඩ දොරටුව අගලු දමා වසාගෙන ඇත. එම අවස්ථාවන් වලට මේ කැරලක් දක්වා වර්ධනය වී ඇති අතර රැඳවියන් ප්‍රධාන දොරටුව දෙසට හා පරිසරයෙන් ඉවතට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර තත්ත්වය පාලනය කර ගැනීම නොහැකි වූ බැවින් එම අවස්ථාවේදී කඳුළු ගෑස් සහ රබර් රුණ්ඩ භාවිතයෙන් තත්ත්වය පාලනය කර ගැනීම උත්සාහ කරන ලදී. ඒ වන විටත් ප්‍රධාන ජේනල් කාර්යාලය හා විනයංශයේ රැඳවියන් විසින් ගිනි තබා විනාශ කර ඇත. නැවත කලහකාරී රැඳවියන් විසින් බන්ධනාගාර කර්මාන්තංශය හා බන්ධනාගාර මුළු තැන්ගේ ගිනි තබා විනාශ කර තිබෙනවා. 2028 එක දින රාත්‍රියේ සිට 2028 දෙක දින පෙරවරුව වනතුරුව ප්‍රධාන දොරටුව හා තාප්පෙන් ඉවතට ගල්මුල් ප්‍රහාර එල්ල 2022 වන දින පෙරවරු 7ට පමණ බන්ධනාගාර නිලධාරීන් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සමග බන්ධනාගාර පරිසරයට ඇතුළු වී සියලුම රැඳවියන් වාට්වල තබා වසා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරනු ලැබුවා.
0: බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇතිවීමට ආසන්නම හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවද අධිකරණ මාත්‍යවරයා සඳහන් කළා.
14: මෙතන අපහැදිලි කරුණු වෙන්නේ මොවුන්ට මේ තත්ත්වය ඇති කිරීමට ආසන්නතම කරුණක් මේ දක්වා එක අපිට සොයාගන්න නොහැකි වෙලා තිබෙනවා. හේතුව මොකද්ද කියන එක. පෙර නොවිරු ආකාරයට ගිනි තැබීම් කළා තිබෙනවා. මීට කලින් මෙහෙම වෙලා නැහැ. හිරගය මහර කඩා කප්පල් කිරීමේ වැඩපිළිවෙලක් මේ සංවිධානාත්මක ක්‍රමය තුළ තිබෙන බව පේනවා. යම් සැකයක් පහළ වෙනවා මේට බාහිර බලපෑමක් තිබුණද මේ කලබලකාරී තත්ත්වයක් ඇති කරන්න කියලා අපි දැන් සොයා බලමින් පවතිනවා. එහෙම කුමන්ත්‍රණකාරී කට්ටිය ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව පියවර ගන්නත් අපි පැකිලෙන්නේ නැහැ.
0: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.
15: මෙම කෙටුම්පත ගැසට් කිරීමට අපේක්ෂා කරන්නේ කවදා? පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ කවදාද? විශේෂයෙන්ම ගරු අධිකරණ අමතිතුමත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් උත්තර දීලා තියෙනවා රෙෆරන්ඩම් එකක් අවශ්‍ය නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ගරු බුවනෙක අලු විහාරයේ ගරු මුරුදු ප්‍රනාන්දු ගරු ජනක්ද සිල්වා යන ගරු විනිසුරුවන් පැහැදිලිවම තීන්දුවක් දීලා තිබෙනවා 2022 දූරේ කාර්ය නියුතු විනිසුරුවන්ට ඍජුව හෝ වක්‍ර බලපෑම් ඇති කරමින් ඔවුන්ගේ විශ්‍රාම යෑමේ වයසට හෝ දුරකාලයට සංශෝධනයක් එක්කරන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා සිදුවන අතර එය ජනමත විචාරණයක් අවශ්‍ය කරන පරිදි තුන්වන ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් නෙවේ.
14: අරම ඔබතුමාගේ
0: ඊට ප්‍රතිචාර දැක්වුවේ අධිකරණ මාත්‍ය හර්ෂණ නානායක්කාර විසින්.
14: එමෙන්ම නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පතර 2026/7/31 දින නීතිමත්තුමා වෙතින් ව්‍යස්ථානුකූල භාවය පිළිබඳ සහතිකය නිකුත් කරලා තිබෙනවා. කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ගැසට් පත්‍රයේ පළ කිරීමට දාස් කරමි. එය අද ගැසට් කරන්න යවලා තියෙන බව මට දැනුම් දුන්නා. එකී ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු දින 7ක් වූ දින සිට ඊට පසු යම් දිනක පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ආසන්න වශයෙන් සති 3ක් පමණ ඒ ක්‍රියාවලියට යනවා. නමුත් මා හිතන්නේ අධිකරණයේ අභියෝගයට ලක් වුණොත් එයට ඊට වඩා වැඩි කාලයක් ගත වේවි.
15: ගරු අයිනිකායක මහා සංඝරත්නය නියෝජනය කරන මහානායක මාහිමිපාණන් බුදුරජාණන් වහන්සේලාගේ අත්සනින් එම ලිපියක් ඉදිරිපත් වෙලා තියෙනවා කියන එක අපිට ආරංචි වෙනවා. ඔබතුමා ඒක සභාගත කරන්නට කටයුතු කරනවාද?
14: අපි නිවැරදිතරතුරු පැහැදිලි කරාන් පස්සේ උන් කිව්වේ සාකච්ඡාවට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරන්නයි කියන එක තමයි කිව්වේ. එහෙම ලිපියක් මට ලැබිලා නැහැ. ඒ වගේම ජනාධිපතිවට ලැබුණාද කියලා ඔහු මට කියලාත් නැහැ. මේ දෙවන්දයක් ගැන මා දන්නේ නැහැ සභාගත කරන්න.
0: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් විසින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් සිදු කළ යුතු බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි කියා සිටියේ.
16: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙනවා. පක්ෂයේ මහලේකම්වරයා විසින් එක් තැනක ඔහු මෙන්න මෙහෙම සඳහන් කරනවා. අපි වත්මන් පොලිස්පති තුමාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න කියලා. මොකද අපි කැමති නැහැ මහපාර මිනිසුන්ගෙන් ගුටිකාලා මැරිච්ච 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඔබතුමා ඉතිහාසගත වෙනවාට එක තරයේ හෙලා දකිනවා. මං අපේ මහජන ආරක්ෂක ඇමතිතුමාගෙනුත් අහන්න කැමති මේ වගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් නිහඬව ඉන්නවද කියලා. හේතුව මේ වගේ ප්‍රකාශ සම්බන්ධයෙන් යම් පැහැදිලි නීතිමය විමර්ශනයක්
0: ඊට ප්‍රතිචාර දැක්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින්.
17: ඔව්, පොලිස්පතිවරයා ජේවීපීගේ පළවත්ත කාර්යාලයේ පොලිස්පතිවරයා විදිහට තමයි කරුණ නියෝජිත කතානායකතුමනි හැසිරෙන්නේ. ඒක හංගන දෙයක් නෙමෙයි, මුළු රටම දන්නවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අධිකරණ ඇමතිවරයෙක් ඉන්න ආණ්ඩුවක්, අවබෝධයෙන් බොරු කියන 159 දෙනෙක් ඉන්න පාපිසි කෑලි ඉන්න ආණ්ඩුවක් මේ විපක්ෂයේ හැසිරෙන්න ඕනේ ආකාරය පිළිබඳව කතා කර. ඉතල ඔබතුමාලා ඔබතුමියලා ආණ්ඩුව හැසිරෙන්න ඕනේ විදිහට හැසිරෙන්න. 159ම විනෝද වෙන්න අර නියෝජ කතානායකතුමනි. ඔහොම තමයි. අවසාන කාලේ වෙනකොට ඔය වගේ සිදුවීම් සිද්ධ වෙනවා.
15: නාමල් පන්තුතුමා යන්න බෑ. එන්න එන්න පොඩ්ඩක් එන්න පොඩ්ඩක්. දුවන්න බා.
0: ආසන පටි සවිකර නොමැති වාහන සඳහා ආසන පටි සවිකිරීමට ලබා දී තිබූ කාලය මාස 3කින් දීර්ඝ කිරීමේ සංශෝධිත නියෝගය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ආසන පටි සවිකිරීම සඳහා ලබා දී තිබූ සහන කාලය අවසන් වූයේ පසුගිය ජූනි 19 වනදායි. නව සංශෝධිත නියෝගයට අනුව සහන කාලය සැප්තැම්බර් 19 වනදා දක්වා මාස 3කින් දීර්ඝ කෙරුණා. ළමා අයිතිවාසිකම් පනත් කෙටුම්පත් කිරීම

0: දෂ්ටනවලින් පරිස්සං කරගන්නා ලෙසත් ඊට අමතරව පාසල් පිරිසිදු කර ගැනීම සඳහා චක්‍රලේඛ යොමු කළ තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ඒ ගැන සැලකිලිමත් වෙන ලෙසත් අමතරව මේ දිනවල යම්කිසි කෙනෙකුට දින දෙකකට වඩා පවතින උණක් තියෙනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා තමන්ට තියෙන ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැනගෙන රෝගයට නිසි ආකාරයෙන් ප්‍රතිකාර ගන්නා ලෙසත් අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ නව තීරුපදු සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය පාලනය කරන ප්‍රාන්ත 25ක් ඔහුගේ පරිපාලනයට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. මෙම නඩුව ගොනු කර ඇත්තේ අමරිකා ජාත්‍යන්තර වෙළඳාධිකරණය වෙතයි. පසුගිය මාසයේ රටවල් 60කට පනවන ලද 10% සිට 12.5% දක්වා නව තීරුපදු එහි අභියෝගයට ලක් කර තිබෙනවා. මෙම තීරුබදු පනවා ඇත්තේ එම රටවල් බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය වැළැක්වීමට ප්‍රමාණවත් පියවරගෙන නොමැති බවට චෝදනා කරමි. නඩුව ගොනු කළ පාර්ශ්ව පවසන්නේ මෙම තීරුබදු පැනවීමේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම නීතිමය බලතල ඉක්මවා කටයුතු කර ඇති බවයි. මෙරට තුළ ආරක්ෂිත යතුරුපැදි දහවන සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වර්ත් ලංකා සහ FMSSL හෙවත් ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය අතර නව උපාය මාර්ගික හවුල්කාරීත්ව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මෙම ගිවිසුම මගින් සිදුවන්නේ සියලු වයස්කාණ්ඩවල යතුරුපැදි දහවකයන් අතර වගකීමෙන් යුතු දහවන පුරුදු සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම්මත් කිරීම, නිසි පුහුණුව, ආරක්ෂක උපකරණ භාවිතය සම්බන්ධව දැනුවත් කිරීමයි. රථවාහන නීතිවලට ගරු කිරීමේ වැදගත්කම පිළිබඳ අධ්‍යාපනය ලබාදීම මෙන්ම ආරක්ෂිත සහ වෘත්තීමය පරිසරයක් තුළ යතුරුපැදි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමද මෙමගින් අපේක්ෂිතයි. ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට වර්ත් ලංකා සහ FMSSL ආයතන බලධාරීන් මෙන්ම යතුරුපැදි දහවන ක්ෂේත්‍රයේ ක්‍රීඩකයන්ද එක්ව සිටියා. මේ වර්ත් ලංකා සන්නාම කළමනාකරු ධනුජ සේනාධීර.
2: පාර්ට්නර්ෂිප් එක සයින් කරපු එකේ මේන්ම පර්පස් එක තමයි ලංකාවේ තියෙන මෝටර් ස්පෝර්ට්ස් ඇන් මෝටර් රේසින් සහ මෝටර් බයික් කියන මේ එදිනෙදා බයික් එකක් පාවිච්චි කරන කෙනෙක්ට උනත් හරියට මේ දේ නියාමනය කරන එක සහ ඒගොල්ලන්ට අවශ්‍ය කරන ගයිඩ්ලයින්ස් එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික කොහොමද හරියටම මේ කමියුනිටි එකට එහෙම නැත්නම් සොසයිටි එකට අපි ඉම්ප්ලිමෙන්ට් කරන්නේ සේෆ්ලි කොහොමද තම තමන්ගේ මේ බයික් එකක් එදිනෙදා පාවිච්චි කරගෙන යන්නේ කියන එක හරියටම මේ සොසයිටි එකට මැසේජ් එක ගෙනියන එක තමයි මේ පාර්ට්නර්ෂිප් එක තු කරන්නේ. එතකොට බ්‍රෑන්ඩ් එකක් විදිහට වර්ත් ඒගොල්ලන්ට ඒ අවශ්‍ය කරන කටයුතු සාර්ථක කරගන්න ඕන විදිහට මේක බැක් කරන එක තමයි ඒගොල්ලන්ට ඒකට අවශ්‍ය කරන විදිහට අපි අපේ පැත්තෙන් සපෝට් එක දෙන එක තමයි මේ පාර්ට්නර්ෂිප් එකේ මේන පර්පස් එක වෙන්නේ.
1: දැඩි තරගකාරීත්වයකින් පසු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ රන් පදක්කම දිනා ගැනීමට හැකි වූ බව හෙළවිසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. දශක දෙකකට අධික කාලයකට පසු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා හෙළවිසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග රන් පදක්කම දිනා ගනු ලැබුවා. මේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ රුමේෂ් තරංග
3: ලොකු ජයග්‍රහණයක්. ඉතින් බලාපොරොත්තු වෙච්ච විදිහට මේ ගෝල්ඩ් මෙඩල් එක දිනන්න පුළුවන් වුණා. මොන්නේ තරගාවලි රෙකෝඩ් එකට තමයි යන්න තමයි තිබ්බකම ටාගට් එකේ. ඒක ඒ වෙලාවේ වෙදර් කන්ඩිෂන් නැත්නම් පොඩක් අමාරු වුණා. ලංකාවට පළවෙනි තරවට ගෝල්ඩ් මෙඩල් එක දිනන්න පුළුවන් වුණා. ඉන්දියානු නිරජ් චොප්‍රා, කැනඩාවේ ඇන්ඩර්සන් පීටර් වෙල් චැම්පියන් හිටපු ගොඩක් ලොකු කම්පිටිෂන් එකක් තිබ්බා. ජයග්‍රහණය කරන්න පුළුවන්.
1: යලි සිරස්තල ආපදා මරණ 7ක් දක්වා හිලට නුවරඑළිය සහ මහනුවර පාසල් හෙට විවෘත කරයි. හැටන් පාසල් වලට හෙටත් නිවාඩු. විභාග පැවැත්වීම ගැන විශේෂ සාකච්ඡාවක්. සාගරගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලයි. විනිසුරු වරුන්ට දීපනා ක්‍රමයක්. රන් පදක්කම දින රුමේෂ් දිවයිනට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.

0: Town.
1: මේ දවස්වල ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන ෆිල්ම් එකක්නේ ඒක තමයි මේක
2: ගොඩක් යුටියුබර්ස්ලා මේ ෆිල්ම් එකේ ඇක්ට් කරන්නේ පළවෙනි පාරට.
1: ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගැන අපි අද හෙව්වේ ලෝචිගේ.
3: ඇත්තටම හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. මොකද වෙනදට මගේ වැඩ ඩිරෙක්ට් කරන්නේ මම. ඉතින් එදාට මට මාරම ලොකු ස්ට්‍රෙස් එකක්. මෙතන විහිම නෑ, ඇත්තටම වෙන ඩිරෙක්ටර් කෙනෙක්ගේ යටතේ අපි වැඩ කරේ. එතකොට ඔළුවට කිසිම බරක් නැහැ. අපේ පාට් එක විතරයි අපිට කරන්න තිබ්බේ ඇක් කරන එක.
2: ෂූටින්ග්ස් වලදීත් ෆනි දේවල් ගොඩක් වෙන්න ඇති.
3: කැමරා රෙකෝඩින් කිව්ව ගමන් මට පුරුද්දට මගේ වැඩවල මම ඇක්ෂන් කියන්නේ මට මෙතනදි පුරුද්දට ඇක්ෂන් කියලා කියවනවා. ඉතින් ඊට පස්සේ මුළු සෙට් එකටම hina ගිහලා සුරංගයටත් hina ගියා. කට්ටියම hina වුණා. පස්සේ සිරිල් මට පැත්තකට කතා කළා. හොඳට මතක තියාගන්න මේ ඔයාගේ වැඩන්නේ මේ.
1: ෆිල්ම් එක බලද්දි ඔයාට මොකද හිතුනේ?
3: පළවෙනි පාර මට හිතුනේ අනේ දැන් මම ෆිල්ම් එකේ ඉන්නවනේ කියන එකක් මට දැනුණා. පටන් ගත්ත කාලේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරා එක දිගට. ඒ දේවල් එක්ක දැන් මම ඒකේ ප්‍රතිඵල නෙලා ගන්නවා නේද කියන හැඟීමක් මට දැනෙනවා. මං ගැන ලොකු ආඩම්බරයක් දැනනවා. කොමඩිම නැතුව පොඩි සෙන්සිටිව් පාට් එකක් තියෙනවා මට. ඒක තැනක මට ඇස්වලට කඳුළු එනවා. ඒ වගේ සීන් දෙක තුනක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක කට්ටිය වෙන කෑල්ලක් මගේ දැක්කා කියලා කිව්වා.
2: Thank you Lochi.
3: Thank you සියතටත්. හැමදාම මම මොන හරි අලුත් වැඩක් කරොත් මට කෝල් එකක් දීලා මගේ විස්තර අහනවා. ඉතින් ඒක මට අමතක
0: Talk of the town.
1: බොලිවුඩ් වල විතරක් නෙවෙයි ලෝකෙ පුරාම හැම ජෙනරේෂන් එකක්ම ආදරය කරන සිංගර් කෙනෙක් තමයි සෝනු නිගම්.
2: මේ පාර සෝනු ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ එයා මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගැන කිව්ව සැර කතාවක් හින්දා.
1: මම කොපිරයිට් සහ ආටිස්ලාගේ අයිතිවාසිකම් ගැන කතා කරපු දවසේ ඉඳන් මියුසික් ලේබල්ස් කීපයක් මාව බ්ලැක්ලිස්ට් කරා. මට ප්‍රොජෙක්ට්ස් ලැබෙන එකත් නැවතුණා. ඒත් මං කවදාවත් මගේ හඬවත් මගේ ප්‍රතිපත්තිවත් විකුණලා
4: නැහැ.
2: සෝනු එහෙම කියලා තිබුණේ බොලිවුඩ් වල වයිරල් පොඩ්කාස්ට් එකකදී.
1: ඒ කියපු දෙයත් එක්ක ආටිස්ලාගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවද නැත්නම් බලවත් මියුසික් කම්පැනිස් තවමත් ඉන්ඩස්ට්‍රි එක කන්ට්‍රෝල් කරනවද කියලා මේ විදිහ හැමෝම හිතන්න පටන් අරන්
4: තියෙනවා.
5: අද ගැස්මට සියත
6: මාරාන්තික සංකූලතාවයක් වන ඩෙංගු රක්තපාත තත්ත්වය ඇති වෙන්නේ පට්ටික අඩුවීම නිසා පමණක්ම නොවේ. රුධිරයේ තියෙන රුධිර ප්ලාස්මාව රුධිර වාහිනී බිත්ති තුලින් එළියට ගමන් කිරීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. මේ සඳහා රුධිර පට්ටිකාවල සංඛ්‍යාව බලපෑමක් ඇති කරන්නේ නැහැ. වෛද්‍යවරුන් විදිහට අපිට කියන්න තියෙන්නේ මෙවැනි දේවල් අත්හදා බැලීමට යාමෙන් ඔබට නැති සංකූලතාව ඇති වෙන්න පුළුවන් කියන කාරණාව පමණයි.
7: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
8: ඔබ නොදන්න මෙඩිසින්.
9: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
11: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
10: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
13: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
16: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
19: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-464-667-222 අමතන්න.
20: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකියර්. 23/43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
21: මොකෝ මේ තරහින්? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
22: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
23: ඉස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
24: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
25: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
24: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
25: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
24: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
25: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
24: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
26: සමහරු එන්නේ සද්ද අහලා.
27: තව සමහරු එන්නේ සුවඳට.
26: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
27: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Go International Expo 2026.
26: Motor Show,
27: Lifestyle Expo,
26: Construction Expo,
27: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
26: අගෝස්තු 14-15 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
27: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
28: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.
29: අවිසා වේලට 98.4
30: දම්බලව රාත්‍රී 7:10.

රාත්‍රි 7යි විනාඩි 16යි. ඉතින් කොහොමද? පැය 24කට පස්සේ අපි මේ විදිහට අතත් සුපුරුදු විදිහටම සියත ආදරේක අහගෙන බලාගෙන ඉන්නව නේද? පැය දෙකක් තියෙනවා. ඔයා කැමති දේවල් කතා කරන්න, ඔයා කැමති දේවල් අහන්න, ඔයා කැමති විදිහට ඉන්න. නිදහස තමයි හැම දෙයකම වටින්නේ. ජීවත් වෙද්දී වටිනම දෙයක් තමයි විශ්වාසය. විශ්වාසය මොනයම් හෝ විදියකට කැඩුනොත් ඒකට සමාව දෙන්න පුළුවන්. මොකද ඔබට තියෙන වටින ආදරණීය හදවතක් ඉඳලා. හැබැයි ඒ දේවල් අමතක කරන්න නම් චුට්ටක් විතර මිනිස්සු විදිහට අපිට අමාරුයි. දේවල් පිළිගන්න, දේවල් දරා ගන්න, විශ්වාසය කියන දේ නැති වෙන්න තියන්න එපා. ආයෙම hina වෙලා කතා කරයි. ආයෙම ඔයත් එක්ක හොඳින් ඉඳි. හැබැයි විශ්වාසයක් කැඩුනොත් චුට්ටක් නෙවෙයි ඒ විශ්වාසය හදන්න හරිම අමාරුයි. බැරිම දෙයක් කිව්වත් විශ්මි වැරදි නැහැ. ආදරේ ලබන්න ඕනේ මොන විදිහටද? ආදරේ විඳින්න ඕනේ මොන විදිහටද? ඔයා එකට ඩිසර්ව් නම් ඔයාට ඒ විදිහ හිතනවටත් වඩා වැටියෙන් ලස්සනට වටිනාකමක් එක්ක ලැපෙනවා ලැපෙනවා ලැපෙනවාමයි. ඒක කවුරු කොහොම හිතුවත් කිව්වත් ඔයා එකට සුදුසුයි නම් කාටත් කලින් ඔයා ඉස්සරහට යනවා. ආදරේ ශක්තිය. ආදරේ නම් කියන්න ඕනේ. හැබැයි ආදරේ නම් හිතේ තියන් ඉඳලා හරියන්නේ නැහැ. එන්න පැය දෙකක් තියනවා අපිට කතා කරන්න ආදරේ ලස්සන ගැන, ආදරේ රසතෙන්.

0: දැම්බලව රාත්‍රිය 7:21.
1: හද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: පෞද්ගලික
3: අභිලාෂයන් වලට තමයි නීතියේ නැව්වේ නීතිය වෙනස් කරේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: අවංකව මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා. මේ කාර්ය
5: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
1: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13-96 අමතන්න.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
11: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 590යි. කිල්ස් බොක්ෆස්ට් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 425යි. ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරිය රුපියල් 170යි. ඩීපෝල් ඩිෂ්වොෂ් ලයින් ඉතිරිය රුපියල් 110යි. කාගිල්ස් ෆුඩ්
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම.
13: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
14: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: Anna, da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
10: සියත

රාත්‍රි 7යි විනාඩි 36යි. ආදරය කරද්දී සමහරක් අය මෙන්න මේ දේවල් කරනවා. කාලයක් තිස්සේ එය උත්සාහ කරනවා කොහොම හරි කතා කරලා විස්තර කරලා හරි ඒ අයව තේරුම් කරවන්න. ඒත් එක තැනකින් පස්සේ තේරෙනවා කතා කරලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙත් නැහැ, වෙනස් කරන්නත් බැහැ කියලා. අපේ වචනවල වටිනාකම ඒක ඇහුන් නැති තැනක ඒ අපි කිව්ව වචනවලට තියෙන තේරුමත් නැති වෙනවා වගේ හැඟීමකුත් ඒ සමහරක් හිත්වලට දැනෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ඒක තේරුම් ගියාට පස්සේ ඒ අය අර කලින් පාර වගේ විස්තර කරන්න යන්නෙත් නැහැ, ඒ වචන අය කියන්න යන්නෙත් නැහැ, කෑ ගහන්නෙත් නැහැ, අඬන්නෙත් නැහැ, කොටිම කිව්වොත් විස්තර කරලා එක්ස්ප්ලේන් කරන්න හදන්නෙත් නැහැ. තනිකර නිහඬ වෙන්න පටන් ගන්නවා. ඒ නිහඬකම කියන්නේ අර වචනින්දම නෙවෙයි, කියන්න තියෙන හැම දෙයක්ම විස්තර කර කර මැසේජස් වලින්, කෝල්ස් වලින් මූණට හම්බෙලා හරි පුළුවන් තරම් ඉන් ඩීටේල් විස්තර කරලා කරලා ඒ වචන නිකම්ම නිහඬ වෙන්න පටන් ගන්නවා. කියන්න තියෙන හැම දෙයක්ම කියලා ඉවරයි. ඒත් ආයමත් කියලා ප්‍රයෝජනයක් නැති හින්දා එයා නිහඬ වෙනවා. ඇත්තටම නිහඬ වීම කියන්නේ හොඳ උත්තරයක්. එහෙම නේද? මොකද ප්‍රයෝජනයක් නැති තැන්වල, වටිනාකමක් ලැබෙන්නේ නැති තැන්වල කොච්චර ඉන් ඩීටේල් කියලා වගේ වචන නාස්ති කරගෙන ඒක තේරුණාට පස්සෙත් ඔයාගෙන් වචනයක් එළියට එනවා කියන්නේ ඒක වෙන්න ඕනේ නැති දෙයක්. හිත ඇතුලේ කතා නොවුණු වචන හැමතේම වේදනාවක් විදිහට හරි ශක්තිමත් විදිහට හරි නතර වෙන්න පුළුවන්. හිත ඇතුළෙම තියාගන්න පුළුවන්. ඒත් ඒ දේවල් පිටට එන්න, පිටට පේන එක ඉබේම නතර වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක පරාජයක් කියලා ඔයා කවමදාක්වත් හිතන්න එපා හරිද? ඒක හරියට තමන්ව රැකගන්න අවසාන තීරණයක් වගේ. කවුරුත් නොදැන හිතක් ඇතුළෙන්ම හුස්ම ගන්න අමාරු වෙලා නිහඬ වෙන තැන. ඒකයි හැබවින්ම හරියටම මනුස්සෙක්ව, ආදරණීය මනුස්සෙක්ව වෙනස් වෙන තැන. මං හරි නේද? හැබැයි ඒ අතරත් බලන් ඉන්න අය ගොඩක් ඉන්නවා. හැබැයි එය නිහඬයි. හැබැයි ආදරේ කවදාවත් මැරෙන්නෙත් නැහැ. බලා හිඳිමි මා යලි හමු වෙනකන්. ඔබටත් ලියන්න ඇති ගොඩාක් දේවල් නේ? ඉතින් එන්න රෑ 9 වෙනකම් වෙලාව තියෙනවා. 0711 982 4 අපේ වට්ස්ඇප් නම්බර් එකට හරි ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් අත පෝස්ට් එක යටින් කමෙන්ට්

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: ඔෆර් සෙලබ්‍රේට් බ්ලැක්
5: ෆ්‍රයිඩේ. ඔන්නේ සෙලබ්‍රේට්.
4: මොකද ඔට ඒ වචනේ. ස්පෙක් චොකු චොකුලේ.
5: ස්පෙක් චොකු චොකුලේ.
4: ස්පෙක් චොකු චොකුලේ.
6: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
7: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
1: අලුත් වෙලා.
10: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට real mapat experience එකකට නල්වත්ත බට.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
18: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
19: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114 700 550.
5: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115 880 400. එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
9: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
3: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
2: ගන් අතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
6: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
12: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
20: ඇරලහමි.
0: ඇහුන් නැද්ද මං කියපුවා?
20: නෑ නෑ අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
20: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
20: ඔහුරලහමි. වන් ඇන් ඔන්ලි සින්දු සියත.
21: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
2: අනුග්‍රහය.

0: සමහරු එන්නේ සද්ද අහලා.
1: තව සමහරු එන්නේ සුවඳට.
0: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
1: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ.

0: දන්දලාව රාත්‍රිය 7යි විනාඩි 58යි.
1: හද ගැස්මට සියත.
2: සියත පත්‍රයේ විතසා.
3: විධායක ජනාධිපති ක්‍රමය එපා. ජනපතිත් කියයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරයයි ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පැවසුව කියලා තිරත්. හැබැයි ජනාධිපතිතුමා කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව කී ජනාධිපතිවරයා. එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන්නා කියලා තිරත්. කඩිමුඩියේ කරන්න පුළුවන් නේද ඔය විනිසුරවරුන්ගේ විශ්‍රාමවාස දීර්ඝ කරනවා වගේ එකක්. එහෙම නැතුව මේ වෙන ව්‍යවස්ථා සංශෝධනයක් කොහොමද කඩිමුඩිය කරන්න කියලා ජනාධිපතිතුමායි කියලා තියෙනවා.
2: සියත පත්‍රයේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
8: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
11: කලුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
10: සම්මානීය රූ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
11: හෙට සහ අගෝස්තු 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
10: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
11: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කලුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
10: මාධ්‍ය සහයෝගය සියත ටීවී සියත FM.
12: එන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
13: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
11: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
13: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
11: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
13: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
11: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
13: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

දේවල් කියන්න හිතද්දී ඇත්තටම මට හිනත් යනවා. හැබැයි කියන්නත් ඕනේ. ඒත් එක කොහොම කියලා ඉවර කරන්නද කියලා හිතාගන්න බෑ. සමහරක් විට ආදරය කරද්දී ඔයාටත් එහෙම හිතන තැන් නැති. මේක කියන්නත් ඕනේ. මේක කියා ගන්නත් බෑ. කොහෙන්ද මම මේක පටන් ගන්නෙ? ඔක්කොටම කලින් වෙලාව ටිකක් මතක් කරන්නම්කො නේද? සියත ආදරේ කහගෙන ඉන්න දෙවනි පැය රෑටයි විනාඩි 11යි. විශ්වාසය කියන දෙයට වටිනාකමෙන් අංක 1. ආදරේදී විශ්වාසය කියන්නේ තැකක් නේද? විශ්වාසය කියන්නේ කෙනෙක් අපිට දෙන ලොකුම තැකක්. ඒක හදන්න ගොඩාක් කාලයක් යනවා. ඒත් ඒක වචනයකින්, ඒක ක්‍රියාවකින්, ඒක වැරදි තීරණයකින් ඒක කඩවෙන්නත් පුළුවන්. ආදරේ තියෙන තැනක විශ්වාසය නැත්තම් ඒ බැඳීම් හිස් වෙනවා. මොකද කෙනෙක් අපිව විශ්වාස කරනවා කියන්නේ එයාගේ හිතේ කොටසක් අපිට බාර දෙනවා වගේ දෙයක්. එනිසා අපිට ආදරය කරන හදවතක් රැක ගන්නවා වගේම තමයි අපිව විශ්වාස කරපු හිතක් කඩ නොකර රැක ගන්නත් ඉගෙන ගන්න ඕනේ. මොකද කැඩුණු දේවල් හදන්න පුළුවන් වුණත් කැඩුණු විශ්වාසයක් ආයමත් ඒ විදිහටම හදන්න නම් හරිම අමාරුයි. කෙනෙක් අපිව විශ්වාස කරන්නේ අපේ සම්පූර්ණ නිසා නෙවෙයි, අපේ අඩුපාඩු දැනගෙනත් අපිව රැකගනේ කියන බලාපොරොත්තු නිසයි. දෙවනි පැය පටන් ගන්නේ KTH-ගේ මැසේජ් එකෙන්. බොහොම ස්තුතියි KTH. ඒ වගේම තමයි ආදරේ කරද්දී ගෙදර අය වෙන්න පුළුවන්, ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ආදරවන්තයා ආදරවන්තිය, එහෙම නැත්තං යාළුවෙක්, වයස අදාළ වෙන්නේ නැහැ. එකේන ඔයාගේ විශ්වාසය රකින්නවා නම්, ඔයාට වටිනාකමක් දෙනවා නම් අන්න එතනදී ඔයා ගොඩක් සතුටු වෙන්න. මොකද හැමෝටම බෑ එක විදිහට ආදරය කරන්න, හැමෝටම බෑ එකම විදිහට ඔයාගේ ජීවිතයට වටිනාකමක් දෙන්න. දේවල් වෙන්න පුළුවන්, අද දවසෙත් වෙන්න ඇති, ඉස්සරහටත් වෙයි. හැබැයි ඔයාගේ ළඟින් ඉන්නවා නම් කෙනෙක්, අන්නේ කෙනාට උපරිම ආදරය දෙන්න, අවංක වෙන්න. ජීවිතයට සුරංගනාවියෝ එන්නේ, මැජික් කාරයෝ එන්නේ ඔයාට කිය කිය නෙවෙයි. එහෙම කෙනෙක් මගේ ජීවිතෙත් ඉන්නවා. රෑ 9 වෙනකම් වෙලාව තියෙනවා ආතරේ සුරංගනා කතා ටික විශ්මිත වෙන්න.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 16යි.
1: හද ගැස්මට සියත ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 1127 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
0: Theatre Big Twin Lady Miss World Sri Lanka 2026.
2: ආයුබෝවන්. මම අනුදු ගුණසේකර. සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුළ හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න.
0: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
3: Title sponsor.
4: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදී.
5: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
7: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
8: රාජිරිය ගොබ්බයා.
9: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
5: නිලබල කරේති ඔලමුල පුරේ.
7: සමදා සිට බ්‍රහස්පතින්දා දක්වා. රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

රාත්‍රි 8යි විනාඩි 27යි. අද මම මෙහෙම දෙයක් නේ. අද රේකවුන් CTFM අපේ Facebook page එකේ ලියුවේ නේද? බලා හිඳිමි මා යලි හමු වෙනකන්. ඇත්තටම ආදරේ කරන ආදරේ කරපු කී දෙනෙක් තාමත් හිතින් බලාගෙන ඉන්නව ඇත්ත නේද? චමිල තරංග කියනවා යලි හමු වුණත් ඒ පෙරදා තිබූ සෙනහසින් නොව දයාපර සහෘදත්වයෙන් පමණයි කියලා. එතකොට කඳුළු උල්පත ලියනවා හමුවීමක් හිමිවීමක් කොහෙද විශ්වාසයක්වත් නැති හිතක කියලා. ඇත්තනේ මම කිව්වනේ විශ්වාසය තමයි අංක එක. එතකොට නුවන්ත පැතුම් කියනවා ආදරේ නැති බව දැන දැනත් පෙම් කරමි, නොවටිනා මගේ පෙම සමුදුරට විසි කරමි. එතකොට දිනෙත්මා තරුෂි කියනවා අයිස්කන්දක නොහැප්පුනා නම් ජක් රෝස්ව බඳේද, එදා මනමෙට දිනුම ලැබුණොත් කුමරි සතුටින් නිඳේද, අපේ ඉනළඟ නොකිව්වා නම් දස්කොන්ගේ පෙම දෙනයිද, එදා ප්‍රේමෙන් දිව්වා නම් දිනව්වා නම් ඔයාව මේ තරම් මට වටීද. බලන්න නේද ඔයාලා එවන මැසේජස් දෙන කමෙන්ට්ස් හරිම ලස්සනයි. එතකොට අපේ ඉසුරු මංචනායක කියනවා වෙන්ව ගියත් අපේ යලි හමු වුණත් අපේ මෙච්චරම ලෝභකමෙන් ආදරය කරත්තේ නිවනක් කොහෙද? අපි නිවන හෙව්වෙම ඕනවටත් වැටිය ආදරය කරලා. ඉතින් ඒ ආදරේ හින්දම සංසාරේ දවසක අපි අපේ වෙනවා සත්තයි. ඒ මැසේජ් එකත් හරිම ලස්සනයි ඉසුරු. වෙනද වගේම අපි වහගෙන ඉඳලා විශ්මිත මැසේජ් එකක් එවනවට thank you so much. අපේ KTH ට FB ප්‍රොෆයිල් එක හොයාගන්න චුට්ටක් අපහසු වෙලා තියෙනවා. ඒ වගේ තව ආදරේක අහන අය ඉඳීනේ නේද? ඔයාට කරන්න තියෙන්නේ Facebook එකට ගිහිල්ලා search bar එක ළඟ ආදර රේඛා කියලා ටයිප් කරන්න. එතකොට ඒ රෝසපාට ලෝගෝ එකත් එක්කම අපේ Facebook page එක ආදර රේඛාවන් සියත FM. හරිද? එහෙම බලලා තමයි ඔයා post එක යටින් comment එකක් එවන්න ඕනේ. කොහොමත් මම post එක ඔන්නෑ මේ විදිහට මතක් කරනවා. එතකොට පුළුවන් ඔයාට 0711 982 984 අපේ WhatsApp number එකට message එකක් දාන්න. චුට්ටක් කතා කළා වැඩිත් වගේ මම messages ටිකක් කියනවා. හැබැයි මේ සින්දුව දෙන්නේ special යාළුවෙක්ට. හැබැයි යානම් අද ලියන්නේ ටිකක් negative විදිහට. හැබැයි ආදරණීය හිතක්. එහෙම ලියන්න හේතුව ඒ තරමටම හිත කැටිලා හිතට දුකක් කියන දේ දැනෙච්ච හින්දානේ. එතකොට ආදරය කරද්දී දැනගන්න ඕනේ කාගේවත් හිතක් රිද්දන් නැතුව ආදරය කරන්න. කෑනුන්ට වචනයක් කානේ ඉස්පිල්ලක් පාපිල්ලක් කොමාවක් තිතක් කානේ ආදරේ හොය හොය ඉල්ල ඉල්ල පස්සෙන් යන්න පුළුවන් වුණාට පිරිමි කවදාවත් එහෙම නැහැ. පිරිමි කරන්නෙම තමන්ට වැඩිපුරම ආදරය කරන ගැහණිව කොයි මොහොතේ හරි අතහරින එක. ඉතින් ප්‍රේමයට සීමාවක් නැහනේ. ඒ විදිහට තමයි අපේ පවන්ති මැසේජ් එකෙන් එවලා තියෙන්නේ.

0: සත්‍ය පතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
1: සමහරු එන්නේ සද්ද අහලා.
2: තව සමහරු එන්නේ සුවඳට.
1: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
2: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
1: Motor Show,
2: Lifestyle Expo,
1: Construction Expo,
2: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
1: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
2: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
3: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.
4: Pray.

රාත්‍රි 8යි විනාඩි 46යි. සියත ආදරේක තමයි ඔයා මේ විදියට හගෙන ඉන්නේ. ඉස්සලා ඉතින් මම FB comments ටික කිව්වා. තව comments වගේක් තියෙනවා. ඊට කලින් මට හිතෙනවා WhatsApp එකට ගිහින් ඒ messages ටික කියන්න ඕනේ කියලා. නිලානි කියන්න නේද? message එකක් එවලා තියෙනවා. ආදරේක ආසාවෙන් ආන වැඩසටහනක් කියලා. බොහොම ස්තුතියි ඒ ආදරයට. ස්පෙෂල් දෙයක් කියන්නත් තියෙනවා. ඒ කියන්නේ ස්තුති කිරීමක්. ඒදෙත් කියන්නම් මේ මැසේජස් වලින් පස්සේ සින්දුවක් එහෙම ප්ලේ කරලා. එතකොට අපේ මාලි කියලා තියෙනවා, "විෂු, ඔයා හිතන විදිහට යශෝදරා දේවිය ආදරය වෙනුවෙන් කඳුළු සැලුවා නම් පසුතැවීමත් දුකක්ද කියලා." එතකොට අපේ ජගත් ලියනවා, "ලස්සන ජීවිතයක්, ලස්සන ලෝකයක්, ලස්සන සිහින ආදරය තුල තියෙනවා. මේ කිසිවක් ලැබෙන්නේ නැහැ, ලබා ගන්න ඕනේ. ලස්සන මුහුණක් දැකීමෙන් ආදරයක් ඇති වුණත්, ලස්සන අවංක හදවතක් නැතිනම් ඇය හෝ ඔහු තුල කවමදාක්වත් ලස්සන ජීවිතයක් ගත කරන්න බෑ. ජීවත් වෙන්න ආස හිතන මිනිස්සු ලැපෙන්නේ කී දෙනෙන් කී දෙනාටද. නමුත් අපි හැමෝම කැමති අපිට ආදරය කරන සැරයටියෙන් යනතුරු අපිත් එක්ක ඉන්න මිනිස්සුන්ට. ආදරේ නාමයෙන් ආදරේක අහන හැමෝටම ජීවත් වෙන්න ආස හිතන මිනිස්සු ලැපෙන්න ඕනේ කියලා ජගත් ඒ විදිහට ප්‍රාර්ථනා කළේ ඊයේ. ඉතින් මට මැසේජ් එක මිස් වුණා. අද මැසේජ් එකක් තියෙනවා. අද මැසේජ් එක තියෙන්නේ ඔක්කොටමත් වඩා මාව වර්ණනා කරලා. බොහොම ස්තුතියි මේ ආදරයට. මම මේ මැසේජ් එකත් හිමින් සීරුවේ කියන්නම්, හරිද? මේ මැසේජ් එක මට හිතෙනවා හෙට තියාගන්න ඕනේ කියලා. කමක් නෑ නේද ජගත්? තරහ නෑ නේද? එතකොට මොරටුව වර්ජීනියා තපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා. හැමදාමත් සියත ආදරේක අහන කෙනෙක් තමයි අපේ වර්ජීනියා. Thank you so much. එයත් ඔන්න ආසාවෙන් අහන් ඉන්නේ කියලා මැසේජ් එක එවලා තියෙනවා. දැනට මේ මැසේජස් ටික මෙහෙම කියලා අපි යන් FB page එකට ආදරේ කවුන්ට් සියත FM. ඒ පුළුවන් නම් මේ මැසේජ් එක කියලා යන්නලු. හරි හරි, මං තව ටිකක් වෙලා ඉන්නවා. බොහොම ස්තුතියි මලිති, වෙනදා වගේම අපි වහගෙන ඉන්නේ. හරියටම විනාඩි 10ක්. ඔව්, විනාඩි 10ක් ඉන්න ඔයත් එක්ක. ස්තුතියි මේ දෙන ආදරයට. සිත අමන්දා නන්දයට පත් කරන මේ පුංචි සුරංගනාවියට අපි ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ ආදරේ ආදරේ කියලා තමයි ජගත්ගේ මැසේජ් එකේ අන්තිමට තියෙන්නේ. කොහේ හිටියත් ආදරේ කහන ඔයාට ගොඩක් ස්තුතියි.

0: දැන් වෙලාව රාත්‍රි 8:53.
1: හද ගැස්මට සියත. සියත පත්‍රයේ විදහසා.
2: විධායක ජනාධිපති ක්‍රමය එපා. ජනපතිත් කියයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරයයි ජනාධිපති අනුරකුමාර් දිසානායක මහතා පැවසුව කියලා තිබෙනවා. හැබැයි ජනාධිපතිතුමා කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව කී ජනාධිපතිවරයා. එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන්නා කියලා තිබෙනවා. කඩිමුඩියේ කරන්න පුළුවන් නේද ඔය විදිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා වගේ එකක්. එහෙම නැතුව මේ වෙන ව්‍යවස්ථා සංශෝධනයක් කොහොමද කඩිමුඩිය කරන්න කියලා ජනාධිපතිතුමායි කියලා තියෙනවා.
1: සියත පත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: මට අද උදේ ආව ගමන්ම ඕක මතක් වුණා මකලෝ. අද උදේම වැඩට ආවනේ.
4: උදේ කියලා කියන්නේ සාමාන්‍ය දවා හැරෙන ඕනම වෙලාවක උදේ හැටියට දවා ගන්න.
6: 11 ගියන් උදේ.
4: අනේ 11 ගියන් උදේ. ඕක කියලා දෙන්න ඕන අර අපේ අල්ලපු ගෙදර අධිකරණ කුකුලා. ඌ හිතන්නේ උදේ 5:00ට 6:00ට තමයි උදේ කියලා. ඌට කියලා දෙන්න ඕනේ 11 ගියන් උදේ යකෝ පරක් වෙලා කෑ ගහනවා.
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-784.
10: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
11: සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10 15

0: වෙනුවෙන් ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
0: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
1: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
1: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි. සියතර් ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
3: මොකද මේ වගේ කියන්නේ?
1: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
4: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
0: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

රාත්‍රී 8යි විනාඩි 57යි. ආදරේ කහන් ඉන්න ආදරවන්තයින්ගේ වෙලාව නේද? අදට මේ විදිහට ඉවර වෙනවා. හැබැයි හෙට රෑ 7 වෙද්දී මේ හිටියටත් වඩා සතුටින් මේ හිටියටත් වඩා ආදරෙත් එක්ක තමයි ඔයා සියත ආදරේ කහන්න ඕනේ හරිද? ඊයේ මේ වෙලාවට මම ක්ලෝස් ඉන් එකට මේ විදිහට සුභ රාත්‍රියක් ඔක්කොම කියලා මම පහලට ගියා අපේ ස්ටුඩියෝ එකෙන් එළියට. ඒ අතේ අපේ සිකියුරිටි රූම් එක ළඟ අපේ සෝට අපේ ආදරේ කහන ලිස්න කෙනෙක් ලස්සන පාසල් එකක් තියලා ගිහින් තිබ්බා. ඉතින් ශාකිල් හැමදාමත් අපි වහනවට ගොඩක් ස්තුතියි. ඔයාගේ ලස්සන තෑග්ගටත් බොහොම ස්තුතියි. සියත ආදරේ කහන සියතට ආදරය කරන ඔයාට අපේ සියත පවුලම කොටක් ආදරේ. ඉතින් මට පොඩි නෝට් එකකුත් එවලා තිබ්බා ඩියර් ඒන්ජල් විෂ්මි කියලා. හරිම ආදරෙන් ඒ නෝට් එකේ දේවල් ලියලා තිබ්බා. ඉතින් ඔයාගේ කමියුනිකේෂන් ෂොප් එකේ තමයි සියත ආදරේක මේ විදිහට ඔයා හැමදාමත් අහන්නේ. ඉතින් එයා කියලා තිබ්බා එයාගේ ෆෝන් එකත් මිස් වෙලා, ඒ හින්දා තමයි මේ නෝට් එක මේ විදිහට ලියලා අපේ සිකියුරිටි රූම් එක ළඟින් තියලා බාර දෙන්න කියලා. ඉතින් ඔයාගේ ආදරයට ගොඩක් ස්තුතියි. ඔයා ඇවිල්ලා තිබ්බේ කෑම එකත් මම අපේ ටීම් එක ඇත්ත එක්කම බෙදාගෙන කෑවා. හැමෝටම තියන්නේ අමුතු හිතන දේවල් තමයි ඉතින් නේද? ආදරේ ලැබෙන්න ඕනේ හිතනවටත් වඩා වැඩියෙන් ලස්සනට. ඉතින් සියත ආදරේ කහන විශ්මිත මේ දෙන ආදරයට බොහොම ස්තුතියි. කවමදාක්වත් කාගේවත් හිතක් රිද්දන්න එපා. හැම වෙලේම විශ්වාසෙත් එක්ක ළඟින් ඉන්න. සුබ රාත්‍රියක් ඔබට.

0: දැන් වෙලාව රැනවයයි විනාඩි 14යි. හද ගැස්මට සියත.
1: Gentlemen, welcome to Bangkok, Thailand.
2: Hi, මම ෂේනියා. foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
0: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 3727.

0: නුන නසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
8: theater ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
9: මට එහෙම ඕන නෑකි මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නෑනි
8: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
8: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය
10: සියත Big Twin Lady Miss World Sri Lanka 2026
11: අයුබෝවන් මම අනුදු ගුණසේකර සියත Big Twin Lady Miss World Sri Lanka 2024 මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව ලුවෙන පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න එන්න
1: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න
10: සියත Big Twin Lady Miss World Sri Lanka 2026
1: Title Sponsor
12: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin Gala ගන්න Big Twin Lady Racer එකට අදම මාරුවෙන් Big Twin Lady
13: ඔබත් සැනින් දිදුලන් 98.4 මෙගාවාට් සියටර්

0: ඉනාවෙන්න වෙලාව.
1: ඔෆු සෙලබ්‍රේට් බ්ලක්
2: සෙලිබ්‍රේට්
1: මොකද ට චුකුල
2: නෙමෙයි හලෝ ස්පෙක්ටකියුල.
3: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියතම් බෙක්වස් ්‍රයිම් අනුග්‍රහය
4: පොලොවේරන්න අස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ.
5: රට පුරා අපේම ගොවි පව දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ්සිටි.
7: ශ්‍රී ලාංකිකයන් සියයට අනු පහකට වඩා ආවරණය කරන ශක්තිමත් පෝජී ජාලය සමගින් හච් ඔබවා අස්සීමිත අවස්ථා පරි ලෝකට පිළිගන්න හච්.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
1: අලුත් වෙලා.
9: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැමක් temperature කරගන්නට නියම බටවත්ත බට real mapate experience එකකට නැල්වත්ත බට.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestic ලංකා tiles.
18: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
17: කොකොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
19: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
21: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
22: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
24: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
25: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
23: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club.
26: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
27: සමහරු එන්නේ සද්ද අහලා.
28: තව සමහරු එන්නේ සුවඳට.
27: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
28: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
27: Motor Show,
28: Lifestyle Expo,
27: Construction Expo,
28: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
27: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
28: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
17: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
3: 98.1 98.4.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස.
2: විධායක ජනාධිපති ක්‍රමය එපා ජනපතිත් කියයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරය යැයි ජනාධිපති අනුරකුමාර් දිසානායක මහතා පැවසව කළ තිරත්. හැබැයි ජනාධිපතිතුමා කෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවකි ජනාධිපතිවරයා. එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන්න කියලා තියෙනවා. කඩිමුඩියේ කරන්න පුළුවන් නේද? ඔය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා වගේ එකක්. එහෙම නැතුව මේ වෙන ව්‍යවස්ථා සංශෝධනයක් කොහොමද කඩිමුඩියේ කරන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා.
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: මට අද උදේ ආව ගමන්ම ඕක මතක් වුණා මකලෝ. අද උදේම වැඩට ආවනේ.
4: උදේ කියලා කියන්නේ සාමාන්‍ය වා හැරෙන ඕනම වෙලාවක උදේ හැටියට දවා ගන්න.
6: 11 ගියන්නේ උදේ.
4: අඩේ 11 ගියන්නේ උදේ. ඕක කියලා දෙන්න ඕනේ අර අපේ අල්ලපු ගෙදර අධිකරණ කුකුලට. ඌ හිතන්නේ උදේ 5:00ට 6:00ට තමයි උදේ කියලා. ඌට කියලා දෙන්න ඕනේ 11 ගියන්නේ උදේ යකෝ පරක් වෙලා කෑ ගහනවා.
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
11: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151 වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත පොකට් මනි.
14: සෙනසුරාද උදේ 8ට.
15: මල්ලි කොහොමද මල්ලි?
16: ඔහේ ඉන්නෝයි.
15: එහෙම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් ඉවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
16: සේරමත් අපි ඔය පාරවල් වල යද්දී බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ. ඈ?
15: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
17: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
18: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
17: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.

0: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
1: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව රාත්‍රී 10යි.

0: දායයි. අයුබෝවන්, සුභ සන්ධ්‍යාවක්. අද ඔබත් එක්ක රෑ 10යි ගී 10ට ගී තෝරන්නේ මම. ගීත රචකයෙක් සහ ලේඛකයෙක් විදිහට මාව මට හඳුන්වන්න පුළුවන්. අතීතයේදී මම ගුරුවරයෙක්, ඒ වගේම නීති ශිෂ්‍යයෙක්, ඒ වගේම සංචාරකයෙක්. මේ කාරණාත් එක්ක මගේ අතීතය පිළිබඳ මතකයන් හා බැඳුණු ගීත ටිකක් තමයි අද මම ඔබ වෙනුවෙන් තෝරාගෙන තියෙන්නේ. මේ ගීත හැම එකක්ම පාහේ අතීතයේ කිසියම් තැනක මගේ ජීවිතයේ කොහේ හෝ නිශ්චිත නිමේෂයක් එක්ක බැඳෙනවා. ඉතින් මට අවසර දෙන්න ඔබ වෙනුවෙන් මේ ගීත 10 තෝරගන්න ගමන් ඔබත් එක්ක ගැන කතා කරන්න. මම නාරද විජේසූරිය. මේ මම තෝරගන්න 10 ගීතය. හැබැයි ඉතින් මම තෝරගත්තේ මගේම ගීත කීපයක් තමයි වැඩිපුරම. මේ ගීතයත් එක්ක මට බැඳුණු අතීතයේ එක පුංචි සිද්ධියක්. මම පුංචි කාලේ පාසල් ගියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට. බණ්ඩාරනායක විද්‍යාලය තියෙන්නේ මගේ ගෙදර ඉඳලා කිලෝමීටර් 4ක් වගේ දුරකින් මං හිතන්නේ ඒ කාලේ. මං පුංචි ළමයි. ස්කූලේ කාලේ තියෙන මතකයන් අපට කවදාවත් හිතෙන් අමතක කරන්න බෑ. මගේ පහේ පන්තිය දක්වා මම ගිය පාසලට මම යන අතරමඟ හරියටම ඉස්පිරිතාලේ හන්දියට පොඩ්ඩක් මෙහෙයින් තට්ටු දෙකේ ලොකු ගෙයක් තිබුණා. ඒ ගෙට විශාල ගෙවත්තක් තිබුණා. ඒ ගෙවත්ත හරි සුන්දර මල් වලින් වයිවර්ණ ගහකොළ වලින් පිරීලා තිබුණේ. තාප්පේ අයිනෙම විශාල සල් ගස් දෙකක් තිබුණා. එතකොට මේ උදේට යනකොට හැමදාම ඒ සල් මල් වල සුවඳ මට දැනෙනවා. ඒ සල් මල් වල සුවඳ උදේට දැනෙනවට වඩා හවසට වෙනත් විදියකින් දැනෙනවා. ඒ වැට පැනලා මම සමහර වෙලාවට බිම වැටලා තියෙන සල්මල් අහුල ගන්නවා. සල්මල් අතට ගන්නකොට ඒකේ පෙති හරි බුරුල්. නිකම්ම සමහර වෙලාවට ඒ පෙති බිමට හැලෙනවා. හැබැයි ඒ මල්වල තියෙනවා අමුතු සුවඳක්. අපි අහලා තියෙන්නේ, අපි දැකලා තියෙන්නේ, අපිට දැනෙලා තියෙන්නේ මල් පිපුනම සුවඳයි කියලානේ. ඒ වුණාට ඒ පුංචි ළමයාට එදා ප්‍රශ්නයක් වෙලා තිබුණා පරවුණු මල්වලත් සුවඳක් තියෙනවා කියලා. පස්ස කාලෙක ජීවිත අත්දැකීම් වලට මූණ දීලා ආදරය කරලා ආදරෙන් පැරදිලා කවි සින්දු ලියන කාලෙට පත් වුණාට පස්සේ මට මතක් වෙන්න පටන් ගත්තා යම් අවස්ථාවන් වලදී පරමල් වලත් සුවඳක් තියෙනව නේද කියලා. ඒක මට මතක් වුණේ මෙන්න මේ ගීතේ ලියද්දී. මේ ගීතේ තමයි රෝහණ වීරසිංහන් සංගීතය නිර්මාණය කරපු, දිවුල්කනේ මහත්මයා ගායනා කරන නැති දවසක මතක් වෙන්න. නැති දවසක මතක් වෙන්න මේ කවියක් තියාගන්න. ඔබ දුන්දුක ඔබට නොදී මට පුළුවනි දරාගන්න. අකුරු වලින් මට හඳන්න ගුරුතුමියනි කියා දුන්න. තව කෙනෙකුට ශිල්ප නොදී මේ පාඩම නවත්තන්න.
1: අංක 10
2: නැති දවසක

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේය පද රචක නාරද විජේසූරියා.
2: මගේ නමවෙනි ගීතය එකත් මේ ප්‍රේමය හා සම්බන්ධ දෙයක්. මට මේ අතීතයේ දිහා ආපහු හැරලා බැලුවම ගොඩක් ප්‍රේම සම්බන්ධතා තිබුණා. ඒ බොහෝ ප්‍රේම සම්බන්ධතා අවසානයේදී සමුගැනීම් වලින් කෙලවර වුණා. හැබැයි ජීවිතේ යම් දවසක මං හොයන මට හරියන ආදරේ මට ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණා. එහෙම ආදරයක් හමු වුණු මොහොතක අතීතයේ තිබුණු සියලුම දුක් කරදර කම්කටොළු විඳ වේදනා මිනිස්සුන්ට අමතක වෙනවා. ඒ කාලේදී සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්න තරම් හිතෙන, එහෙම නැත්නම් ඔළුව බිත්තිය ගහගෙන වේදනාව පිට කරගන්න හිතෙන සමහර සිද්ධි අද ආපසු හැරිලා බලනකොට මිහිරි මතකයක් විතරයි ඉතුරු කරන්නේ. සමහර වෙලාවට මේ මිහිරි අමිහිරි මතක ඔක්කොම එකතු වෙලා අතීතයට ගියාට පස්සේ හුඟක් සුන්දර මතකයක් නිර්මාණය කරනවා. ඉතින් මේ එහෙම හිතට හරියන ආදරයක් ලැබෙන මොහොතක මට මං ගැන මෙන්න මෙහෙමයි හිතෙන්නේ. එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ ඔබේ උණුසුමේ යලි දූපන්නේ බිඳුනුවේ වන් රජදහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා. පැරදිලා ආපහු දිනන වෙලාවක් මේ ගීතයෙන් මට සංඥා කරනවා. ජීවිතේ තනි මන්සල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙළන හදවත සඳහා අතීතේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා.
1: අංක නවයා

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
2: මම තෝරගත්ත අටවෙනි ගීතයත් ප්‍රේමය හා බැඳුණු ගීතය. ඒක සමහර වෙලාවට මගේ මුල්ම ප්‍රේමය පිළිබඳව මතක ආවර්ජනයක් කරනවා. එතකොට මම ඉස්කෝලේ යනවා. මගේ පළමු පෙම්වතිය මට හමුවන්නේ උසස් පෙළ කරන්න කාලෙකට ඉස්සෙල්ලා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒක මහා පුදුම අමුතු කවදාවත් හිතර දැනුන් නැති අත්දැකීමක්. ඒක හා බැඳුණු වැදගත්ම දේ තමයි ඉස්සර අපට නිතර හම්බ වෙන්න බෑ. හම්බ වෙන්නේ ලියුම් වලින්. එයා ඉගෙන ගත්ත පාසලේ එයාගේ මිතුරියන් කීප දෙනෙක් පාසල් බස්රේ යනවා. ඒගොල්ලන්ට තමයි ලියුම ලියලා දෙන්නේ. ඒවත් තියෙන දේවල් දැන් දැක්කොත් වහකන්න හිතෙනවා. හැබැයි පරිස්සමට යවනවා. පස්සේ තමයි දැනගත්තේ ඇගේ අතට ලියුම පත් වෙන්න ඉස්සෙල්ලා ගෑනු ළමයි අතේ පාසල් බස්රේදීම මේ ලියුම විවෘත වෙනවා. පස්සේ ඉඳහිට ගෑනු ළමයි රංචුවක් හම්බ වෙන වෙලාවක මට ඇහෙන්න ඒගොල්ලෝ කියන කවි කෑලි වලින් මට දැනෙන මේ මම ලියපුවා නේද කියලා. කොහොම හරි මට මතකයි මේ ඒ කාලේ තමයි ප්‍රියසූරසේනගේ ප්‍රේම ගීත හුඟක් ජනප්‍රිය වුණේ. මේ ගීතේ අහන හැම වෙලාවකම මට මතක් වෙන්නේ ඒ ප්‍රථම ප්‍රේමය. මගේ ළමද සුවයහනක් ඔබට තනා දෙන්න කියා භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා. ඒ අහනේ ඔබ සතපා බිඟු කී වැල්ම මුණනවා. සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙන. එහෙම වෙන්න හම්බුනේ නැහැ. භවෙන් භවේ ප්‍රාර්ථනා කරනවද කියලා දන්නේ නැහැ. හැබැයි මතකයේ විතරක් සොඳුරු තැනක හිතේ තැන්පත් වෙලා.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
2: මං තෝරගත්ත අත්වෙනි ගීතය. මේ ගීතය මට මතක් කරන්නේ මගේ අම්මගේ මතකයන්. එතකොට මම පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ නාලන්දාවට ඇවිල්ලා හිටියේ. පත්තරේක තිබුණු කවි කෙටි කතා ගීත රචනා තරඟයකට මම දැම්මා. මේ තරඟයෙන් මට ජයග්‍රහණ කීපයක් තිබුණා. කෙටි කතා තරඟයේ මම දිනලා තිබුණා. පද්‍ය රචනා දෙකකට මං හිතන්නේ මට ජයග්‍රහණ තිබුණා. ඒක හරි ලොකු දෙයක්. ලියුම ආවම ඔබ ජයග්‍රහණය කරලා තියෙනවා. මේ දවසේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් තියෙනවා. ඒකට එන්න කියලා ආරාධනා කරලා තියෙන මොහොතේදී ඒක හරි විශාල උද්දාමයක් පොඩි ළමයෙකුට. ත්‍යාග ප්‍රදානෝත්සවයේ තිබුණ ගාල්ලේ අම්මයි මමයි ගාලු ගියා බස් එකේ. මං හිතන්නේ මේකට කොමලා මේ ගාල්ල පැත්තේ අය විතරයි සහභාගී වෙලා තිබුණේ වැඩි දෙනෙක්. මගේ නම කියනකොට ඉතින් දෙපාරක් තුන් පාරක් නම කියවෙන නිසා මේ විශාල අත්පුල සන්නාදයක් ලැබෙනවා. මට ඒ දවස අද වගේ මතකයි. මට හම්බුනේ පොත් ගොඩක්. ත්‍යාග ප්‍රදානෝත්සවය ඉවර වෙන වෙලාව වෙනකොට මහා විශාල වරුසාවක් කඩාගෙන වැටුණා. කොහොම හරි අමාරුවෙන් තෙමි තෙමි බස් නැවතුම් පොලට ආවා. මං දැක්කා මට තෑගි දෙන්න ඇවිල්ලා තියෙන ප්‍රධාන අමුත්තත් බස් පොලිමේ ඉන්නවා. එයත් ඒ බස් එකේ ගියේ. අම්මට එමට ඉඳ ගන්න හම්බුණා අයිනි සීට් එකක. දැන් වැස්සෙන් හිරිපොද වැටෙනවා. මට හරිම මහන්සි. මං පොඩි ළමෙක්. නිදිමතයි. මං අම්මගේ ඔළුවට ඔළුව තියාගෙන නිදාගෙන ආවා. මට මතකයි අම්මා සාරි පොටෙන් හිරිපොද වලකන්න මගේ ඔළුව වහගෙන ආවා. මගේ අම්මා දැන් ජීවතුන් අතර නැහැ. ඊට පෙර ඉඳලා මේ ගීතය අහන වෙලාවලදී මට අර ගාල්ලිගේ ගමන මතක් වෙනවා. මේ ගීතයේ තියෙන මෙන්න මේ පද පෙළක්. දවසක් පැල නැති හේනේ අකාල මහවැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ. පායනතුරු හිටි පේවර හිටියා ඔබ අම්මේ. මට මතක් වෙන්නේ ගීතය යන හැම වෙලාවෙම වැස්සෙන් ආපු වැහි බින්දු ආවරණය කරන්න අම්මගේ සාරිපොටෙන් මං වැහිලා ඇගේ ඔඩොක්කොට ඔළුව තියාගෙන නිදාගෙන ආපු

0: 8.4 මේ කොමුවට සියතා FM රැඳායයි ගීතායයි
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේය පද රචක නාරද විජේසූරියා.
2: මගේ මීළඟ ගීතය, මේ ගීතයේ මතකයට එනකොට මම ලංකාවේ නැහැ. ඒ මගේ ප්‍රේමයේ ප්‍රථම ප්‍රේමයේ පටන් අරගෙන ටික කාලයකට පස්සේ මට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා ස්විට්සර්ලන්තයේ. ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්න ප්‍රේමයකුත් පටන් අරගෙන දැන් ඒක ඔළුවටම වැදිලා තියෙන වෙලාවේ ඊට වඩා ලොකු සිහිනයකුත් තිබුණානේ මේ එහෙම රටකට යන එක ගැන එහෙමත් ආසාවක් තියෙද්දි මම ගියා. ගිහිල්ලා දැන් මං එහෙ ඉන්නකොට හදිසියෙම නරක ආරංචියක් ලැබුණා. මට ඒ ප්‍රේමේ නවත්තන්න වෙනවා කියලා ඇලිය ලැබලා තිබුණා. ගෙවල් වලට අහුවෙලා මේ සම්බන්ධය නතර කරන්න කියලා බරපතල විදිහට බලපෑම් කරලා. මන් දන්නේ දැන් නම් එහෙම දේවල් වෙනවද කියලා මේ දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට දෙමව්පියෝ එහෙම බලපෑම් කරනවා. ඒ කාලේ ප්‍රේම සම්බන්ධය නවත්තන්න කිව්වම කරන්න පුළුවන් දේවල් තුනයි තිබුණේ. පළවෙනි එක ලියුම් ලියන එක. මගේ හිතේ තියෙන දුක නවත්තන්න එපා කියන්නත් බෑ. ඒකත් එකක් පොඩි මදිකමක් වගේ දැනෙන ගර්වයකුත් හිතේ තිබුණා. හැබැයි මං ආදරය කරපු තරම මම ලියනවා. ඊළඟට කවි ලියනවා. තුන්වෙනි එක තමයි වඩාත් වැදගත් දේ, අඬනවා. ඔය තුන තමයි ඒ දවස්වල ප්‍රේම සම්බන්ධය බිඳ වැටිගෙන යනකොට වැටි වැටි යනකොට කරන්න තිබුණු විකල්ප තුන. ඒ වගේ වෙලාවක ආදරණීය ගීපදයක් ඇහෙනකොට ඒක හරි බරපතල විදිහට හිතට දැනෙනවා. අඬ අඬා ඉන්න හිතවලට ඇඟිල්ලෙන් අනින ගීප් කීපයක් මම අරගෙන ගිහිල්ලා තිබුණා. එක ගීතයක් නිරන්තරයෙන්ම අහනවා. ඒක අහනකොටත් මට ඒ කාලේ ඇඬෙනවා. සමහර වෙලාවට මට මතකයි මේ ශීත කාලයේදී මම අඬ අඬා නිදා ගන්නවා. උදේට ඇස් අරින්න බැරි විදිහට කඳුළු මිදිලා ඇස්වල. ඒ වෙලාවේ මම අහලා තියෙන ගීතේ මොකද්ද කියලා බැලුවනම් අන්තිමට ඒක තමයි මේ ගීතේ. අදටත් මේ ගීතය අහන හැම වෙලාවකම මම හිතින් අතීතයට යනවා. ඔබේ දෙතොල් පෙතිලිහි පිපුණු හස රැල්විලේ හද දියව ගලා යයි රැලි ළමින් සැලි සැලි. මට එතකොට එයාව මතක් වෙනවා. සසර සැරිසරතෙක් ඔබ මගේ, ඔබ මගේ. මේ ගීතේ පදවැල් වලින් හැම එකකින්ම මට හිතෙන්නේ මම මගේ අතීත පෙම්වතියගේ හැඩරුව දකින්න නැවත නැවත. එකම එක ඡායාරූපයක් විතරයි මා ළඟ තිබුණේ. ඒක බලන එක විතරයි ඉතින් ඒ කාලේ තිබුණ සැනසෙල්ල. මේ ගීත ආහා. එතකොට ඇගේ දිතොල් මතක් වෙනකොට මට මතක් වෙන්නේ අපි බම්බලපිටියේ මෝදු වෙරළේ ඔබ අමාරුවෙන් හම්බ වෙලා පොඩි වෙලාවක් සිප වැළඳගත්තේ මොහොත බල. දැන් හැබැයි එයා කොහේ ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. ඒ කාලේ සසර සැරිසරතේ ඔබ මගේ, ඔබ මගේ කියලා කිව්වට සංසාරේ කවදාකවත් ආයියක් හම්බ වෙයිද කියලාවත් දන්නේ නැහැ. හැබැයි ඒක ලස්සන මතකයක්.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
2: මං තෝරගත්ත පස්වෙනි ගීතය සම්බන්ධ වෙන්නේ මගේ ස්විට්සර්ලන්තයේ අත්දැකීම එක්ක. ස්විට්සර්ලන්තයේ යන්න ලැබීම ළමයෙක් විදියට මගේ ජීවිතයේ විශාලම අත්දැකීම විදියට මට මතක් වෙන්නේ. ඒක තරම් හොඳ දෙයක්, ඒක තරම් ආපහු කවදාකවත් අමතක කරන්න බැරි දෙයක් තවත් නැහැ. හරි ලස්සන ගැමි ගීත, ගොවි ගීත, නැටුම් එහෙම ස්විට්සර්ලන්තයේ කඳුකර පළාත්වල තියෙනවා. මම ගිය මුල්ම කාලේ පළවෙනි සතියේ අපට තිබුණේ මේ භාෂාව කියලා දෙන කැම්ප් එකක්. ඒකට මාත් එක්ක වෙනත් රටවල් වලින් ආපු තවත් මගේ වයස තරුණ ළමයි 80ක් හිටියා. අපි කණ්ඩායම් කීපයකට බෙදුවා. මොකද ස්විට්සර්ලන්තයේ ප්‍රධාන භාෂාවන් හතරක් තියෙනවා. ජර්මන්, ප්‍රංශ, ඉතාලි සහ රොමාන්ෂ් කියලා ඩයලෙක්ට් එකක්. අතරමැද තියෙන භාෂා මිශ්‍රණයක්. මම යන්න යන්නේ ප්‍රංශ භාෂාව කතා කරන පැත්තට. ඒ නිසා ප්‍රංශ භාෂාව කතා කරන ප්‍රධාන නගරවලට යන්න ඉන්න ළමයි ටිකට එක කණ්ඩායමක් අපිට ප්‍රංශ භාෂාව උගන්වන්න පටන් ගත්තා. එමේ උගන්වන අතරතුර ප්‍රංශ ගීත අපිට උගන්වනවා, අහන්න ලැබෙනවා, ඒවා අහන්න සලස්වනවා. එක ළමා ගීතයක්, නැලවිලි ගීතයක් අපිට ඉගැන්නුවා. මට නැලවිලි ගීතයේ ස්වරය මගේ හිත ඇතුළට කිනිස්සකින් අයිනෝ වගේ තදින් දැනෙන්න පටන් ගත්තා. අදටත් මේ මොහොතෙදිත් මට මේ ගීතය ඇහෙන වෙලාවට මගේ ඇස්වලට කඳුළු වෙනවා. මට පැහැදිලි කරන්න බැරි දුකක්, පැහැදිලි කරන්න බැරි මොකද වේදනාවක් මේ ගීතය ඇතුළේ තියෙනවා කියලා මන් දන්නවා. පස්සේ කාලෙක ඉංග්‍රීසි චිත්‍රපටයක් තිබුණා Painted Veil කියලා. මේ චිත්‍රපටයේ මේ ගීතය යොදාගෙන තියෙනවා. ඒක දැකලා අර දුක අලුත් වුණා. මම ඔබට මේ ගීතය අරගෙන ආවා. මම කියන්නම් චුට්ටක් මේ ගීතයේ තීරුම. එක පටන් ගන්නෙ මෙන්න මෙහෙම. À la claire fontaine, m'en allant promener, j'ai trouvé l'eau si belle, couché mes Suisses baignés. එක අදහස තමයි මේ. මම ඉතා පැහැදිලි දිය උල්පතක් ළඟ ඇවිදින් ඉන්නවා. මට පේනවා, මං දකිනවා හරි පැහැදිලි නිල් පාට වතුර. මට නාන්න හිතෙනවා. මම ගොඩාක් කාලයක් ඉඳලා ඔබට ආදරය කරනවා. ඒ ආදරය කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. ඕ ගස්වල කොළ වැටිලා තියෙන වෙලාවේ වේලිච්ච කොළ ළඟ මම ඉඳගෙන ඉන්නවා. මට ඇහෙනවා නයිටින්ගේල් කුරුල්ලෙක් ගීත ගායනා කරනවා. නයිටින්ගේල්, ඔබ ගයන්න, ඔබ ගයන්න. ඒකේ ලස්සන සහ සතුට ඔබටයි, හිනාව ඔබටයි, මට අයිති කඳුලයි තව දිගට තියෙනවා. ඒක හරි ලස්සනයි, ඒකේ රිද්මේ හරි ලස්සනයි. ඔබට මේක නැවත නැවත අහන්න පුළුවන්. À la claire fontaine, සුපැහැදිලි දිය උල්පත, නැත්තං දිය මල, වතුර මල කියන අදහස ගන්න පුළුවන්. ඒක හොයලා බලන්න. මම කියනවට හැන්දෑවක රාත්‍රියක තනියම ඉන්න වෙලාවක මේක සිංහල තේරුමට පොඩ්ඩක් කියවලා ඉවර වෙලා, නැත්නම් ඉංග්‍රීසි තේරුම පැහැදිලිව තියෙනවා කියවලා තේරුම් අරගෙන ඉවර වෙලා මේක අහන්න මාත් එක්ක. ඔබ ඒක අහන හැම වෙලාවකම මම ඔබත් එක්ක ඒක අහනවා. ඒකේ තරම් ලස්සනයි.

0: ගීතයයි.
1: අද සුන්දුරු මුණ ගැසීම ජනප්‍රිය ගේය පද රචක නාරද විජේසූරිය.
2: මම තෝරගන්න හතරවෙනි ගීතයත් මගේ ළමා කාලේ මතකයක් එක්ක බැඳිලා තියෙන්නේ. අපි හිටියේ ගම්පහ. හැබැයි දැන් වගේ යානවාහන පිරිච්ච ගෙවල් දොරවල් හැම තැනම තියෙන එහෙම නගරයක් නෙමෙයි ඒ කාලේ. පාරවල් හුඟක් නිහඬයි පාළුයි. ගෙවල් ඈතින් ඈතින්, ගස් කොළන් හුඟක් වැඩි, මිනිස්සු ගැවසෙනව අඩුයි. අපේ ගෙවල් කිට්ටුව අපි දන්නාඳුරන පවුලක් හිටියා. යහපත් ජීවිකාවක් ගත කරපු මධ්‍යස්ථ ආදායම් මාර්ග තිබුණු මධ්‍යම පාන්තික මිනිස්සු. අපේ අම්මලත් තාත්තලත් එක්ක ඒගොල්ලෝ හොඳ හිතවත්කමක් පැවැත්තුවා. ඒ ගෙදර හිටියා පිරිමි ළමෙක්. මං හිතන්නේ මට වඩා පොඩ්ඩක් වැඩිමල් ඇති ඒ කාලේ. ඒ ළමයා යාළු වෙලා හිටියා. ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන හිටියා තවත් තරුණියක් එක්ක, පොඩි දැරියක් එක්ක. ඒක ටිකක් අපිට අමුතු දෙයක්. මොකද ඒ කාලේ එහෙම තරුණ ළමයි ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්නවා කියන එක ලොකු වරදක් වගේ. අපිට ඇහෙන්න කතා කරන්නෙත් නෑ වගේ සමහර වෙලාවට ඒ වගේ දේවල් පිළිබඳව. එක දවසක් උදේ පාන්දරක ආරංචි වුණා. ඒ තරුණ ළමයා අර දැරියගේ තරුණියගේ ගෙදර ළඟට ගිහිල්ලා වහබේලා සියදි විනාසා ගත්තා කියලා. ඒකට හේතුව තමයි තරුණිය දැරිය තරුණයාට අකමැති වෙලා තියෙනවා. මගේ මතකයේ හැටියට ඒ තරුණයා මගේ වයස හෝ ඊට පොඩ්ඩක් වැඩි ඇති. දැරිය අපිට වඩා හුඟක් උඩයි. මමත් ළමෙක්. දැන් මේ ළමා ප්‍රේමය අවසන් වුණේ අර ළමයා දැරියගේ ගේ ඉස්සරහට ගිහිල්ලා සියදි විනාසාගෙන. වැඩිහිටියෝ මේ ගැන කතා කරනවා හරියට. මරණ මොහොතේ වේදනාවෙන් එයාගේ ඇස්වලින් ආව කඳුළු එයාගේ අත්ලේ ගාලා අර දැරිය දුවගෙන ආපු වෙලාවේ එයාගේ මුහුණේ ඒ කඳුළු තැවරුවා කියලා මට අහන්න ලැබුණා. මේක හරි අනුවේදනීය සිද්ධියක්. ළමා කාලයේදී නොඇසිය යුතු විදිහස් ආරංචියක්. මට ඒක හැමතිස්සෙම මතක් වෙනවා. මගේ මතකයේ කොටසක් වෙලා ඒක තියෙනවා. මං කල්පනා කරනවා ප්‍රේමයේ බිඳ වැටීම එහෙම මැරෙන්න තරම් සියදිවි නසා ගන්න තරම් හේතුවක්ද? ඔහුට ආවේගයක් ඇති වෙන්න ඇති. ආවේග එහෙම ඇති වෙනවා. හැබැයි ආවේග ඒ විදිහටම බැහැලා යනවා, නැති වෙලා යනවා. ඒක තේරුණා නම් අඩු ගානේ එහෙම ප්‍රශ්නෙකදී සියදිවි නසා ගන්නෙ නෑ. මට ඒ කතාව මතක් වෙන්නේ හැමතිස්සෙම මේ ගීතය අහනකොට. මේකෙන් කියලා දෙන පාඩම තමයි මට ඔබට ආවේගයක් ඇති වුණාම ඔබ නිශ්ශබ්ද වෙන්න. ඔබට කරදරයක් ඇති වුණාම පොඩ්ඩක් ඉවසීමෙන් අහගෙන බලාගෙන ඉන්න. ආයේ කරදරය පහ වෙලා යනවා. කලාවැව හිඳෙනවා, ආයෙමත් පිරෙනවා. මගේ හිත බිඳෙනවා, මතක තියාගන්න. හිත ආයෙමත් හැදෙනවා. පොඩ්ඩක් ඉවසලා හිටියානම් ආයි කලාවැව පිරෙනවා. හිත තුළ ආදරය ඇති වෙන්න ඉඩ තියෙන.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
2: මං තෝරගන්න මීළඟ ගීතය මගේම ගීතයක්. මගේ සහ මගේ නොවන මතකයන් ඔය ගීත ලියද්දි තියෙනවා. දවසක් මම යනවා මේ ස්වීඩනය සහ ෆින්ලන්තය මං හිතන්නේ පැත්තේ අතර ශීතකාලේ දවසක් මං දැක්කා ප්ලේන් එකේ පිටින් පස්සේ හරිය මම ඉඳගෙන ගියේ ඒක හිස් වැඩි දෙනෙක් හිටියේ නෑ. මං ඉන්න හරියේ දකුණු පැත්තෙන් මට එක පැත්තක අහස පේනවා, වම් පැත්තේ අනිත් පැත්තේ අහස පේනවා ජනෙල් වලින්. එක පැත්තක් පොඩ්ඩක් බලනකොට හඳ පේනවා, අනිත් පැත්තේ බලනකොට ඉර පේනවා. මට එතකොට හිතෙනවා මේ ඉරයි හඳයි එක අහසක පායන දවසක අපේ නැති වෙච්ච බිඳිච්ච හීන අපට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි නේද? කවදාවත් එහෙම වෙන්නේ නෑ කියලා කියනවට වඩා එහෙම දවසක් එනකන් බලන් ඉන්නවනේ අපි ඔක්කොමලා. මගේ හිතෙත් තියෙනවා එහෙම දවසක්, ඔබේ හිතෙත් ඇති එහෙම දවසක්. පරාජිත පෙම්වතුන් හැමදාම ලොතරැයියක් ඇදෙයි කියලා වගේ බලාගෙන ඉන්නවා. ලොතරැයි ඇදෙනකම් මිනිස්සු බලන් ඉන්නවනේ. ලොතරැයි අරගත්තට පස්සේ හීනමවනවා. මම මේ සල්ලි හම්බුනොත් මම මෙහෙම දෙයක් කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා. පොඩි වෙලාවකට ඉතා සියුම් ලෙස අපි ආශ්වාදයක් ලබනවා, කවදාවත් වෙන්න නැති දෙයක් හැබැයි වෙයි කියලා හිතාගෙන. පහුවදාට ලොතරැයි අපට ඇදිලා නැහැ. ආයේ හිත හදාගන්නවා. මට මතක් වෙනවා ඒක දැක්කම, ඒ දර්ශනය දැක්කම අතීතයේ දවසක වෙන් වෙලා ගිය අය, අපෙන් සමවරන් ගිය කවුරු හරි කෙනෙක් දකින්න ලැබෙයි නේද? එහෙම දකින්න ලැබෙන දවසක් එනතුරු අපි හීනමවනවා. මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක පෙරලක. හැමදාටම වෙන්න ඕනේ නෑ, හැමදාටම වෙන්නත් බෑ, එහෙම වුණොත් වැඩකුත් නෑ. එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ ඉන්න අපට හම්බ වෙනවා නම්, එහෙම සුන්දර මොහොතක් ගත කරන්න හම්බ වෙනවා නම්, ඔයා වගේම නැත්තම් මම වගේම ඔයත් හීනමවනවා නේද? අහිමි පපුවක ඉඳගෙන මම වගේම යත් එහෙම හිතනවා ඇති කියලා මට හිතෙනවා.
1: අංක 3

0: Αξίατα. Red eye. Red eye.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගේය පද රචක නාරද විජේසූරියා.
2: සමහර වෙලාවට අපි ජීවිතේ කිසිවෙක් නොදන්නා දුක් කරදර උහුලනවා. මගේ මීළඟ ගීතය එහෙම අපි උහුලන දුක් කරදර අනිත් අයට දැනෙන්නේ නැති එක ගැන. එයාව දකින්න, එයාව බලන්න, එයාගේ ඇසුරේ මොහොතක් ඉන්න, එයාගේ උණුසුමේ මොහොතක් රැඳෙන්න මං කොච්චර පෙරුම් පුරනවද එයා දන්නේ නෑ. මං කොච්චර දුරක් ඇවිල්ලා ඇද්ද එයා දන්නේ නෑ. එහෙම දන්නවනම් එයා කවදාවත් මෙහෙම ඈතට වෙලා ඉන්නේ නෑ. එහෙම මට හිතුනේ දවසක් මම මගේ ගෙදර ලියන කාමරේ ඉඳගෙන ඉන්නකොට එළිය මහ වැස්සක් වැටෙනවා. ඒ වැස්ස හරි කැළඹිලිකාරී වැස්සක්. පාර අයින තියෙන ඕක් ගස්වල, පයින් ගස්වල, ඔලිව් වගේ ගස්වල කොළ කැඩිලා බිඳිලා විසිරිලා යනවා. මිනිස්සු වාහනවලින් බැහැලා උඩ ඉහළගෙන රේන්කෝට් දාගෙන අගුපිල්වලට දුවනවා වැස්සෙන් බේරෙන්න. ඇත්තටම මේ මිනිස්සු දන්නවනම් ඒ වැහි බිඳුව නිර්මාණය වෙන්න කොච්චර විශාල ක්‍රියාවලියක් තිබුණද මේ පෘථිවියේ කියලා වැස්සට ආදරය කරනවා. හදන්නට වැහි බිඳුවක් පොළව ගහකුල විඳි දුකක් දන්නවා නම් තෙමෙනවා ඔබ. මහා වැස්සේ කල්පයක් ඔබ සොයාගෙන ආදුරක් විඳ අපමණ දුක් කඳක් දන්නවා නම් ඉන්නේ නෑ ඔබ නෑවිදින් මේ හැටි කලක්. නෙතට නිදි නැති රය දුකක් ඉසිමුවක් නොලදිමි පයක් ඔබව හිත ළඟ බලාගත් හැටි දන්නේ නෑ ලොව කවුරුවත්. අඩුම ගානේ ඔබවත් දන්නේ නෑ. ඒක දන්නේ මගේ හිත විතරයි.

0: 10යි.
1: අද සුන්දුරු මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
2: ළඟට මම තෝරගන්න ගීතය පළවෙනි ගීතය. ජීවිතේ අපට වරදින තැන් තියෙනවා. ඒ වැරදුණු තැන්වලදී හැමෝම අපට දොස් කියන්න චෝදනා කරන්න ඉදිරිපත් වෙනවා. හැබැයි අපි විතරයි දන්නේ අපි මොනතරම් වේදනාවක් විඳිනවද කියලා. වැරදුණු මිනිස්සු පෙරදුණු මිනිස්සු විඳින වේදනාව අපට බලාගෙන ඉන්න නරඹන්න දන්නේ නැහැ. මගේ ළමා කාලේත් මගේ තරුණ කාලේත් හැන්දෑවට මම හරි බයයි. මම අඳුරට බය නැහැ. හැබැයි අඳුර වැටිගෙන එන වෙලාවට මට මං නොදන්න පැහැදිලි කරන්න බැරි හීනි දුකක් හිත ඇතුලේ එනවා. ඒක හැමදෙස්සම මට මෙන්න මේ ගීතය අහනකොට මතක් වෙනවා. ගම්මානික පැල්පත් රාශියක් තියෙනවා. හිමින් සීරුවේ කළුවර වැටිගෙන එනකොට අර පැල්පත් අඳුරේ ගිලීගෙන යනවා. එක පැල්පතක මම ඉන්නවා. අනිත් පැල්පතේ ඔබ ඉන්නවා. ඔබ ඉන්නවා කියලා මට දැනෙනකොට මට පේනකොට මට තනිකමක් නැහැ. ඔබේ පැල්පත දකිනකොට මට තනිකමක් නැහැ. හැබැයි කළුවර වැටිලා හිමින් සීරුවේ කොච්චර හිමින්ද කියනවනම් කළුවර එන්නේ කුරගගා ඇවිල්ලා ටික ටික කළුවර එක පාට එන්නේ නැහැ. ලයිට් එකක් දැම්ම ලයිට් එකක් නිමුවා වගේ ආලෝකයක් එක පාට එන්නේ නැහැ. ටික ටික එන්නේ. කළුවරේ අර පැල්පත ගිල්ල ගිය ගමන් මට ඔබ නොපෙනී යනවා. මං තනි වෙන්න යන්නේ ඒ වෙලාවට. වලාකුලක්වත් නැති අහසේ මගේ සිතවිලි පාළුවෙන් ගල් වෙලා සීතල වෙලා මට ඒ අත්දැකීම දැනෙලා තියෙනවා. කාත් කවුරුත් නැ වගේ හැඟීමක් ඇති වෙනවා. සමහරවිට අර හීනෙන් අපිට කතා කරගන්න බැරි වෙන්නේ, අපිව ගල් වෙන්නේ, අතපය හොල්ලගන්න බැරි වෙන්නේ. ඒ හැඟීම මට දැනෙන්නේ ඔබව දකින්න බැරි වුණු වෙලාවට, ඔබව පේන්න නැති වෙලාවට, ඔබ මොකද කරන්නේ, කොතනද ඉන්නේ, කායකද ඉන්නේ කියලා හිතා ගන්න බැරි වෙලාවට මම සීතලෙන් ගල් වෙනවා. ගීතේ කියන්නේ ගායිකාවක් නිසා, නන්දා මාලිනිය නිසා. මේකේ කාන්තාවගේ කතනයක් තියෙන්නේ. අනිත් එක්කෙනාට ඇයි මේ කළුවරේ රෑ එන්න බැරි පිරිමියට? එකත් එකට මෙයා විවාහකෙක්. ඒ කිසි දෙයක් මේකේ වචනවල කියලා නැහැ. විවාහක පිරිමියෙකුට ප්‍රේම කරන ගැහැණියකගේ ශෝකාලාපය. අපිට දවසක කිසි කෙනෙකුට කියාගන්න බැරි ප්‍රේමණීය හැඟීමකින් මුසපත් වෙලා ඉන්න වෙලාවක මේ ගීතය කොයිතරම් අපේ ජීවිතය එක්ක සමීපද කියලා හිතලා බලන්න අපට බල කරනවා. මම මේ ජාතියේ ගීත ලෝකයේ අහලා තියෙන්නේ මෙච්චරයි. මඩවල සිරිසේන රත්නායක මේ ගීතය ලියලා තියෙන්නේ. ඔහු මිය ගිහිල්ලා අවුරුදු 27ක්. දැනුයි අපිට තේරෙන්නේ මේ ගීතය අමුතු කතාවක් කියන ගීතයක් කියලා. මෙච්චර වෙලා මාත් එක්ක මගේ මතකයන් හා බැඳුණු ගීතයක සම්බන්ධ වෙලා හිටියට ඔබට බොහොම පිං. මම නාරද විජේසූරිය.

0: රාත්‍රී 11 විනාඩි 10යි. හද ගැස්මට සියත. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: Nanda Sudhu kottigena e Disney
1: danen anna sathiya dawasala hawasa dekata
2: theater hot and spicy with Sudhu Kochchi
1: godak adare
3: theater teli depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
5: මන්නම් හිතන්නේ නැහැ.
3: දකින හිින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
8: 98.4න් කලුතරට
9: සියත FM.

0: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
1: දැන්ම තර වගේ 9යි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියත pocket money.
3: කැපුවා නේද ඩබල් ඉර
4: ඩබල් පොකට් ඇඳන්
3: ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
5: ඇරලා හමි
3: ඇහුන් නැද්ද මං කියපුවා
5: නෑ නෑ අහන් හිටියේ
3: මොනවද අහන් හිටියේ
5: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
3: හෑ
5: ඕරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය

0: රාත්‍රී 11යි විනාඩි 46යි දැන්. හද ගැස්මට සියත.
1: සියත පත්‍රයේ විදහසා.
2: විධායක ජනාධිපති ක්‍රමය එපා ජනපතිත් කියයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරයයි ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පැවසව කියලා තිබෙනවා. හැබැයි ජනාධිපතිතුමා කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව කී ජනාධිපතිවරයා. එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන්නා කියලා තිබෙනවා. කඩිමුඩියේ කරන්න පුළුවන් නේද ඔය විදිසුරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා වගේ එකක්. එහෙම නැතුව මේ වෙන ව්‍යවස්ථා සංශෝධනයක් කොහොමද කඩිමුඩිය කරන්න කියලා ජනාධිපතිතුමායි කියලා තියෙනවා.
1: සියත පත්‍රයේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: සෙනසුරාදා උදේ 8ට දින්දු පිටියේ වේනු.
7: අමල්ලි කොහොමද මල්ලි?
8: ඔහේ ඉන්නෝයි.
7: එහෙම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් ඉවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
8: සේරමත් අපි ඔය පාරවල් වල යද්දී බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ. ඈ?
6: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ.
9: Turn 98.2 and 98.4.
10: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
11: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
11: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
10: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
11: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
10: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
1: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

98.4 මෙගාවාට්ෂයට සියත FM

පස්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරබයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකියි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණබල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැන්වීමක් සිදු

சதகம் சீர்த்த බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා.

ගුණාභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණවර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

දුටු කැමුණු රජතුමාණන් විසින් රන්පත්තික ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sadıham Siyata. සියලු අකුසල් වලින් දුර වේ. නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Money. Good morning, Mashi.
1: Good morning, Ishan.
0: ඔය දන්නවද? සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට හොඳට කතා කරන්න පුළුවන්නේ.
1: හැබැයි
0: හුඟක් අයට හොඳ සවන් දෙන්නෙක් වෙන්න තමයි අමාරු.
1: අනිවාර්යයෙන්ම.
0: ඔබට හොඳට කතා කරන්න පුළුවන් නම් ඔබ හොඳ සවන් දෙන්නෙක්ද කියලා බලන්න. මොකද ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන් වුණාට හොඳින් සවන් දෙන්න හරි අඩුයි. ලෝකෙට ඕනේ ගොඩක් කතා කරන අයට වඩා හොඳින් සවන් දෙන අය. මොකද කෙනෙක් කියන දේ හරියට අහගෙන ඉන්න පුළුවන් නම් මුළු ලෝකයක් උනත් වෙනස් කරන්න පුළුවන් වෙනවා.
1: ඒක තව කෙනෙක්ගේ ජීවිතයකට උදව්වක් වෙන්නත් පුළුවන් නේද?
0: ඔව්, දැන් බලන්න ඔයා ගොඩක් කතා කරනවා මම හුඟක් අහගෙන ඉන්නවා. ඉතින් එන්න හදත් අපි ලෑස්ති පොඩ්ඩ හතර දෙනෙක්ට වගේම අම්මා කෙනෙක්ට පොකක් මණි දෙන්න.
1: මැසේජ් කරන්න කියලාත් මතක් කරනවා 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට මැසේජ් එකක්. අපි මේ පැත්තේ පොකට් මණි ලෑස්ති කරන් ඉන්නේ.
0: ඉතින් ජයග්‍රහණ පිරුණු දවසක් වේවා. මම නිෂා.
1: මම ආශි.